0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: Velau de pahai minari panas hatai.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: Lakhanda Radio ITN ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජ්
1: අයබෝවන් සුබ දවසක්. අද මම ඔබට කියන්න යන්නේ ඔබේ ළඟින් ඉන්න කෙනෙක් එක්ක වුණත් කිසිම වෙලාවක බෙදා ගන්න ඕනේ නැති රහස් පහක් ගැන. පළවෙනිම දේ ඔබේ අනාගත ඉලක්ක සහ සිහින. ඒ කියන්නේ ඔබ ඊළඟට කරන්න යන ලොකුම වැඩේ. ඔබේ ඊළඟ ඉලක්කය මොකක්ද කියලා කාටවත් කලින්ම කියන්න යන්න එපා. ඔබ ඒ ගැන හැමෝටම කියන්න ගියොතින් ඒකෙන් ලැබෙන මානසික තෘප්තිය නිසා ඔබේ උනන්දුව අඩු වෙනවා වගේම අනුන්ගේ ඍණාත්මක අදහස් නිසා ඔබේ ආත්ම විශ්වාසය බිඳ වැටෙන්නත් පුළුවන්. ඒ නිසා නිහඬව වැඩ කරලා ඔබේ සාර්ථකත්වයට උත්තර දෙන්න ඉඩක් දෙන්න. දෙවෙනි කාරණාව ඔබේ ආදායම සහ මුදල් තත්ත්වය. ඔබ ළඟ කොච්චර සල්ලි තියෙනවද කියන කාරණාව වගේම ඔබට කොච්චර ණය ගෙවන්න තියෙනවද කියන එකත් රහසක් තියාගන්න. ඔබ ළඟ සල්ලි වැඩිපුර තියෙනවා කියලා දන්නවා නම් මිනිස්සු ඔබෙන් ප්‍රයෝජන ගන්න බලන් ඉන්නවා, ඊර්ෂ්‍යා කරනවා. සල්ලි නැහැ කියලා දන්නවා නම් ඔබව පහත් කරලා සලකන්න බලනවා. තුන්වෙනි කාරණාව ඔබේ පවුලේ රහස් සහ අභ්‍යන්තර ප්‍රශ්න. ඒවත් කාටවත් කියන්න යන්න එපා. මොකද පවුලක් ඇතුලේ ප්‍රශ්න රණ්ඩු සරුවල් ඇති වෙන එක

0: අයිබන් සබ දැසන ජැග්‍රහහි වාසනාවන්තු ප්‍රබෝධම දවසක් වෙන කියල ප්‍රාර්ථනා කරන ඔබස්සීලු දෙනාටම හද ජූලිමාසේ විසි දෙවැනිදා බදාදා දවස අයිබන් සුබ දැසනක් මේ කලා.
1: අයිබෝන්ගේහන් සුබෝ දැසනක්
0: අදත් සුදනම පී ජාතික ධහරාවේ පුවත්පත්වල වගේම ලක්හැඩු ප්‍රවෘතියංශයක් දවසදී වාර්තා කළ තින ප්‍රවෘති ඒවගේ මනකුත් තොරතුරු සඳහා අපි අවධානය යොමු කරන සූදානම් ලක්කන මෝනින් නිවුස් අලටෙක් ආරාධනා කරන ඔබට FM 93.5 ලක්කන මෝනින් නිවුස් අලටෙක් එකතු වෙන්න. අපි යන සූදානම් දවසේදී දිනමින පුවත්පත් අවධානය යොමු කරන ප්‍රධාන සිරස්තල දිනමින පුවත්පත් විතරක් නෙමෙයි අනිකුත් පුවත්පත් සියල්ලක්ම පාහේ වාර්තා කළ තිබුණ මේකලා ය දවසේදී මේ හෝමාගම ප්‍රදේශයේ තිබුණු මේ ගින්න සම්බන්ධයෙන් තමයි තොරතුරු සඳහන් කරලා තිබුණේ. අපි අවධානය යොමු කරමු මේ කේද වාචකයේ සම්බන්ධන උදපුවත්පත් මොන විදිහටද වාර්තා කළ තියෙන කියලා හොයලා බලන්න. හෝමාගම ගින්නෙන් මරණ පහයි. තිදෙනෙකු රෝහලේ වැඩ බලන මහේස්ත්‍රාත් කම්හල නිරීක්ෂණය කරයි. කම්කරු නියෝජ්‍ය ඇමති වාර්තාවක් ඉල්ලයි. හෙල්මට් කම්හල මුළුමනින්ම විනාශයි කියලා අදවසදී චමීර ඇලදෙනිය ගෙනන වාර්තාවෙන් සටහන් කළ තිබෙනවා දිනමින පුවත්පතේ.
2: Yes, again, let's move to the Daily News newspaper. Fire killed in Homagama factory fire. Electrical short circuit suspected. Furthermore, in detail, fire employees were killed after a massive fire broke out a factory manufacturing helmet in Katuan Industrial Zone in Homagama yesterday morning. According to Homagama police, more than 80 employees were on duty when the fire erupted. The blaze rapidly spread to the third floor of the building, trapping several workers inside. Let's see more details about it in Sinhala.
0: ඔව් අද මේකලා මේ ඩේලි නිවුස් පුවත්පත් විතරක් නෙමෙයි සිංහල පුවත්පත් සියල්ලක්ම පහ දවස්වලදී මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තිබුණා. අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතට. පස් දෙනෙකු පිලිස්සි මරුට කතකුත් ඒ අතර තිනර් බාල්දි ගිනි පුපුරෙන් හෙල්මට් කම්හල අලුවේ. වසර දෙකක්ම පරිසර බලපත් නැහැ. සිරුරු තුනක් හඳුනා ගන්නත් බැහැ. ගින්න නිවන්න පැය 6ක් කියලා අදවසේදී කඩුවෙල බුද්ධික කුමාරසිරිගින්න වාර්තාවේ සටහන් වෙලා තිබෙනවා ලංකාදීප පුවත්පතේ.
1: දිවයින පුවත්පත සඳහන් කරන ගිහන් ගිනි නිවන රතාවේ පැය 2ක් ප්‍රමාද වෙලා. හෝමාගම කටුවාන කර්මාන්තපුරයේ කේදවාචකයේ සම්බන්ධිනුයි අද දිවයින පුවත්පතත් ප්‍රධාන සිරස්තලයේ විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ. ගිනට හේතුව විදුලි කාන්දුවක් රෙජිෆෝම් හාටින කෑන් නිසා ගින සීග්‍රෙන් පැතිරිලා සිරුරු හඳුනාගත නොහැකි මට්ටමට පිච්චිලා ජීවිත පහක් දැවෙයි කියලා හේමන්ත රන්දුනුයි අද දිවයිනට වාර්තාව අරගෙන එන්නේ. අපි අවධානය යොමු කරමු දින මින පුවත්පතේ මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු වලට.
0: අද දින මින පුවත්පත චාරූප සහිත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබෙනවා. හෝමාගම කටුවාන කර්මාන්තපුරයේ හෙල්මට නිෂ්පාදන කර්මාන්ත ශාලාවකයේ පෙරවරුවේ සිට හටගත් ගින්නක් හේතුවෙන් එහි සේවකයන් 5 දෙනෙකු අධික ලෙස පිළිසි මියගොස් ඇති අතර ගින්නට හේතුව සොයා රජයේ රස පරීක්ෂක කාර්යාලයේ ගිනි අංශයේ විශේෂඥයන් පරීක්ෂණ පවත්වන බව හෝමාගම පොලිසිය සඳහන් කරනවා. ගින්න හට ගැනීමත් සමග මුළුමනින් ප්‍රදේශයේ කළු දුමාරයකින් බැසී ගිය අතර දුමාරය ආග්‍රණය වීමෙන් සංකූලතා ඇති වූ සේවකයන් 3 දෙනෙකු ප්‍රතිකාර සඳහා හොමගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එම ගින කර්මාන්ත ශාලාවේ පළමු මහලේ ඇතිවී පසුව අනෙකුත් මහල් කරා පැතිර ගොස් තිබුණු බව සඳහන්. ගින්න ව්‍යාප්තිය වීමට බලපා ඇත්තේ හිස්වසුම් නිෂ්පාදනයට යොදා ගන්නා ඇට වර්ගයකට සහ රසායනික ද්‍රව්‍යයකට ගිනි ඇවිලීම නිසා බව දැනට කර ඇති මූලික පරීක්ෂණවලදී සඳහන් වෙලා තිබෙනවා කියලයි අද දිනමින පුවත්පත වාර්තා කළ දෙන්නේ. එතකම මේකලද දිනමින පුවත්පතේ සඳහන් කළ තිබෙනවා ෂමීර් ඇලදෙනිය ගෙනන වාර්තාවක හෝමාගම ගින්නගෙන කම්කරු නියෝජ්‍ය ඇමති කඩිනම් වාර්තාවක් ඇඳවයි. හෝමාගම කටුවාන කර්මාන්තපුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක හටගත් ප්‍රබල ගින්නකින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වා කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඒ උපදෙස් ලබා දී තිබෙනවා. ගින්න හට ගැනීමට බලපෑ ආසන්නතම හේතු මෙන්ම කර්මාන්ත ශාලාව තුළ ගිනි ආරක්ෂණ හා වෘත්තීය සුරක්ෂිතතා ප්‍රමිති නිසි පරිදි පවත්වාගෙන ගොස් තිබේද යන්න පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බව කම්කරු කොමසාරිස් ජෙනරාල් නදීකා වටලියද්ද මහත්මිය වෙත උපදෙස් ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා කියලත් අද දිනමින පුවත්පත සටහන් කළ තිබුණා ප්‍රධාන සිරස්තලය විදිහට.
1: ඔබ අවධානය යොමු කරමු අද ලක්කන ප්‍රවෘත්තියංශය ගෙන එන තොරතුරු වලට. රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල ආරම්භ වූ පසුගිය 13 වනදා සිට මේ දක්වා ගත වූ කාලය තුළ මෙට්‍රික් ටොන් 1910ක් මිලදීගෙන ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 229කට අධික මුදලක් යොදවා ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
3: කියන්නේ එක දවසක් පාට බහැල ඔක්කොම සුද්ධ කළා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒ මදුරු කීටයන් බෝ වෙන තැන්
1: මේ සම්බන්ධයෙන් අද පුවත්පත් උත්තරතුරු සටහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සඳහන් කරේ මොනවද කියලා බලන්න.
3: 143ක් විවෘත කිරීමට නියමිත වෙලා තිබුණා. නමුත් තවමත් හැමතැනකම අස්වැන්න කැපෙන්නේ නැහැ. දැනට මේ වන විට විගබඩා 71ක් විවෘත කරලා තිබෙනවා. ඊයේ වන විට මෙට්‍රික් ටොන් 1910ක් වී මිලදී අරගෙන තිබෙනවා. වියලේ මණ්ඩලයේ විසින් රුපියල් මිලියන 229.35ක් යොදවලා තියෙනවා. අපේ බලාපොරොත්තුව මෙට්‍රික් ටොන් 39500ක් මිලදී ගන්නට. ඒ වෙනුවෙන් වියලේ මණ්ඩලයේ මිලියන 6000ක් වෙන් කළා තියෙනවා. ඔඩපන් නය ක්‍රමය යටතේ තවත් මිලියන 10000ක් වෙන් කළා තිබෙනවා. වී ලැබෙන ප්‍රමාණයට මිලදී ගැනීම කරනවා. මේ 1910 මෙට්‍රික් ටොන් 1224ක්ම වෙලී දරගෙන තියෙන අම්පාර දිස්ත්‍රික්කයේ අනුරාධපුරයේ තවම ඇවිල්ලා තියෙන මෙට්‍රික් ටොන් 150යි, වවුනියාවේ මෙට්‍රික් ටොන් 201යි, කිල්නොච්චේ 163යි. ඉතුරු ඇවිල්ලා තියෙන මේ ගබඩා විවෘත කරන තියෙන තැන් වල සුළු ප්‍රමාණ වලින් සමස්තයක් හැටියට තමයි මෙට්‍රික් ටොන් 1910ක් රජය විසින් වීමෙලදී අරගෙන තිබෙන්නේ.
0: එතකම අපි අවධානය යොමු කරනවා දෙවෙනි පුවත්පතට. අද දෙවෙනි පුවත්පත සඳහන් කළ තිබෙනවා එක් දිනකදී මරණ 3ක්, ඩෙංගු මරණ 56යි, රෝගීන් 77000යි. නිල්වැල්ලේ සිව් හැවිරිදි දැරියක් ඩෙංගු වලට බෙලි. වහාම ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටවන්න GMOA ඉල්ලයි කියලා අද ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, සුජීව තත්සර සහ චමින්ද සිල්වා ගෙනන වාර්තාවේ සටහන් වෙලා තිබෙනවා දෙවයින පුවත්පතේ. අද මේ සම්බන්ධයෙන් ලකන ප්‍රවෘත්තිංශය තොරතුරු වාර්තා කළ තිබුණා මේ කළා.
1: ඔගයන් අද සඳහන් කරනවා ඩෙංගු ව්‍යාප්ත වීම යම් පාලනයක් පැවතියද අගෝස්තු මාසයේ මැද දක්වා කාලය තුළ තවදුරටත් අවදානම් බව අමාත්‍ය වෛද්‍ය නලින් ජයතිස්ස මහතා සඳහන් කරනවා කියලා තමයි අද ලකන ප්‍රවෘත්තිංශය ගෙනෙන තොරතුරු සටහන් වෙලා තියෙන්නේ.
3: එක දවසක් පාට බහැල ඔක්කොම සුද්ධ කළා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒ මදුරු කීටයන් බෝ වෙන තැන් තිබෙනවා. මේ තිබෙන වැසි තත්ත්වය මත තැන් තැන්වල ඒ මදුරුවන් වර්ධනය වෙනවා, මදුරු කීටයන් බෝ වෙනවා. ඒක නිසා නිරන්තර අවධානයෙන් ඉන්න එක තමයි හොඳ. ගෙවල් වල අපි අවධානය

0: යුතු දැන් අර ට්‍රෙන්ඩ් එක අනිත් පැත්තේ හරන පටන් අරගෙන තියෙන්නේ විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පවා. ඒක වැඩිපුරම කතා බහ කරන්න යන්නේ නැහැ. අවධානම තියාගන්න. තව සති 3ක් යනකම් අවධානම තිබෙනවා. අගෝස්තු මැද වෙනකම් ඒ තක්වා එක දිගටම මේ පිරිසු කිරීම කටයුතු කරන්න. මේ MOHPH channel ධාරීන් කැඳවා ගන්න, දුමයින් කටයුතු සිදු කරන්න. Tamanට තියෙන ඊටාම කුඩා තැනක පවා සමහර විට වීදුරුවක කොටසක, සෙල්ලම් බඩු කැලේ කොටසක වගේ තැන්වල උණ බම්බු වල පවා මේක ඇති වෙලා තියෙන්නට පුළුවන්. ඒවට තමන්ගේ අවධානය යොමු කරන්න. පාසල් වලත් එහෙමම තමයි. ඒ කටයුතු කණ්ඩව කරගෙන යමු. නිර්තික මෝසම් වර්ෂාවත් එක්ක එන මේ කටයුතු අපි යම් කිසි දුරකට පාලනය කරගත්තට පස්සේදී අපි බලමු ඊළඟට අඛණ්ඩව මේකට කටයුතු කරන්නේ කොහොමද කියලා.
1: ලකන මෝර්නින් නිවුස් වලට හැංගෙන වෙලා මතක් කරනම් වෙලාව දැස්සන 6යි
2: විනාඩි 14යි.
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙනකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Hadun Madina. Rhino Premier Roofing Sheet. Very stress and how. Tahatunai Anuhaya Amatana.
5: FM 93.5. FM 93.7. Lakhana. Radio ITM.
1: Well, there's no hi.
2: Vinadi Pahalavai.

0: උලවදසන 6යි විනාඩි 19යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරනද දිනමින පුවත්පත් සඳහන් කරලා තිබෙනවා. මහින්ද අලුත්ගෙදර ගෙනෙන වාර්තාව දුරගමන් සේවාවට ලංගමයට නවීන AC බස් 600ක් මිලියන 14400ක් වෙන් කරයි කියලා තත් දවසේදී සඳහන් කරලා තිබුණා. මේ සම්බන්ධයෙන් තොරතුරු අපි බලමු දිනමින පුවත්පතේ ඇතුල් පිටුවලට අවධානය යොමු කළ මේ සම්බන්ධයෙන් අද දවසේදී තොරතුරු සඳහන් කරලා තිබෙන්නේ මොනවද කියලා. නගරාන්තර සේවා සහ දුර්ගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායු සමීකරණය කරන ලද නවතම බස් රථ 600ක් මිලදී ගැනීමට රජය තීරණය කළ තිබෙනවා. රජය ආයෝජන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ආසන 49 ආසන 54කින් සමන්විත ස්ටෑන්ඩර්ඩ් මාදලියේ නව බස් රථ 600ක් මෙලෙස මිලදී ගැනීමට නියමිත අතර ඒ සඳහා රුපියල් මිලියන 14400ක අයවැය ප්‍රතිපාදන වෙන් කර තිබෙන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ජනමාධ්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ අමාත්‍ය මණ්ඩල දැනුම් දීමේ තීරණ දැනුම් දීමේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වමින් කියලත් අද දිනමින පුවත්පත වැඩිදුරටත් තොරතුරු සඳහන් කරලා තිබෙනවා.
1: දිට්වා කුණාටුවෙන් මව්පියන් අහිමේ දරුවන්ට කඩිනමින් දීමනා ලබා දෙන්න කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදී ජනපති අවධාරණය කරයි. අද චාරුපත් සමගිනුයි තොරතුරු සටහන් කරන්නේ දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවලට ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 22 වෙනිදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව මුලමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය පරිවාස සහ ළමාරක්ෂක දෙපාර්තමේන්තුව සහ ජාතික ළමාරක්ෂණ අධිකාරිය විසින් 2026 වසරේ සිදු කරන ලද පුනරාවර්තනය සහ ප්‍රාග්ධන වියදම්වල ප්‍රගතිය පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා කියලා තමයි වැඩිදුර තොරතුරු සටහන් වෙලා තියෙන්නේ. දිට්වා සුලි කුණාටුවෙන් දෙමාපියන් අහිමි වූ දරුවන් රැකබලා ගැනීම වෙනුවෙන් මාසික දීමනාවක් ලබා දීමේ වැඩසටහනේ ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කෙරුණු අතර එම දීමනාව කඩිනමින් අදාළ දරුවන් වෙනුවෙන් ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළා කියලා තමයි වැඩිදුර තොරතුරු විදිහට අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
0: අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතට. අද දිනමින පුවත්පතේ හැවිදරක් නෙමෙයි මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු වාර්තා කරලා තිබුණා. අනිකුත් පුවත්පත්වලත් මේ කළා. මේ ඊයේ අපි දැක්ක සමාජ මාධ්‍ය තුල සහ මේ අනිකුත් මාධ්‍යවල මේ සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් කතාබහට ලක් කරුණා. කිව් දේ නොකළොත් මේ අවසාන පෙරහර වෙයි. දෙවුන්දර බස්නායක නිලමේට KPI ගෙන් මරණ තර්ජන. ගෑන් කුමාර් වීරසිංහයි අදවසේදී මේ විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබෙන්නේ. අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ සටහනට. රටින් පලා ගොස් සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකු මෙන් පාතාල අපරාධකරුවෙකු වන කංචිපාන ඉම්රාන් විසින් දෙවුන්දර දේවාලයේ බස්නායක නිලමේ තිලින මදුසංක මහතාට තර්ජනය කරන හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර මේ සම්බන්ධයෙන් පොලිස් අවධානය යොමු කර තිබෙනවා. මෙම තර්ජනය කිරීම සම්බන්ධයෙන් තිලින මදුශංක මහතා මෙතෙක් පොලිසියට පැමිණිලක් කර නැතයි මාතර හා හම්බන්තොට දිසාව බහර නියෝජ්‍ය පොලිස්පති WAW ප්‍රේමසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළ තිබෙන්නේ. තමා KPI ලෙස හඳුනා දෙමින් බස්නායක නිලමේවරයාට කංජිපාණී තර්ජනය කරනු ලබන්නේ දෙවුන්දර පෙරහැරේ නැටුම්වලට ගියවර සම්බන්ධ වූ සියලු දෙනා මෙවරද සම්බන්ධ කරගත යුතුව ඇති බව සඳහන් කරමින් එසේ නොවන්නේ නම් මෙවර පෙරහර ජීවිතයේ අවසන් පෙරහර වනු ඇති බවටද සඳහන් කරමින් එම හඬපටේ කංජිපාණී නිලමේවරයාට තර්ජනය කර තිබෙනවා. කංජිපාණී බ්‍රාන් විදේශගතව සිටින අතර ප්‍රංශයේ රැඳී සිටින බව සඳහන් වනවා. මාකන්දුරේ බදුෂ්කේ දියණියගේ උපන්දින සාදයේදී 2019 වසරේ අප්‍රේල් මාසයේදී දුබායිහිදී එරට පොලිස් කංජිපාණී ඉම්රාන් බෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව රඳවුම් නියෝග මත වසරකට ආසන්න කාලයක් කොළඹ අපරාධ කොට්ටාසේ රඳවාගෙන සිටියා. බන්ධනාගාරගත කිරීමෙන් පසු 2022 වසරේ දෙසැම්බර් 20 වනදා අප ලැබූ ඔහු රටින් පැනගෙන තිබෙනවා. එදා සිට මේ දක්වා ඔහු විදේශගතව සිටි ඔහු ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදනයක් ද නිකුත් කර ඇති බව වැඩිදුරටත් සඳහන් වෙලා තිබුණා. එතකම මේකලා ඒ දවස්වල අපි දැක්කා මේ සමාජ මාධ්‍ය ඔස්සේ තවදුරටත් තවත් හඬපට කිහිපයක් ඒ දවස්වලදීත් වාර්තා වෙලා තිබුණා. ඒ සම්බන්ධයෙන් දිවයින පුවත්පතත් තොරතුරු සඳහන් කළා තිබුණා.
1: ඔව් ගැන අද දිවයින පුවත්පත සඳහන් කරන ගියපාර නටපු හැමෝටම නටන්න නොදුන්නොත් ඊළඟ පෙරහැරේ උඹ නැහැ. දෙවුන්දර බස්නායක නිලමේට කංජිපාණි කළ තර්ජනය ගැන පොලිස්පති නියමයෙන් විමර්ශන. පුළුවන් නම් කරලා පෙන්නපන්, කෙරුවොත් දහ දෙනෙකුගේ වලවල් කපන්න වෙයි. දෙහිබාලයේගේ ප්‍රතිචාරය කියලා තමයි අද හේමන්ත රන්දුණු දිවේටෙන්ට ගිනෙන තොරතුරුවල සටහන් වෙලා තියෙන්නේ මේ සම්බන්ධයෙන්.
0: අපි තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න සූදානම් අදවසේදී ලංකාදීප ලක්කන ප්‍රවෘත්ති අංශය අදවසේදී වාර්තා කළ තියෙන ප්‍රවෘත්තියකටයි අපි මේ අවධානය යොමු කරන්නේ.
1: සාමාන්‍ය පෙළ විභාගයට අයදුම් කිරීම සඳහා ජාතික හැඳුනුම්පත අවශ්‍ය නොවන බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරේ ලියනගේ මහත්මිය සඳහන් කළා. එය අවශ්‍ය වන්නේ විභාගයට පෙනී සිටින අවස්ථාවේ පමණක් බවයි කොමසාරිස් ජෙනරාල් වරිය සඳහන් කළේ.
2: පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2026. මෙම විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම ජූලි මාස 3 දින ආරම්භ කරා මාර්ගගත ආකාරයට. එම අයදුම් පත්‍ර කැඳවීම අවසන් වෙනවා ජූලි මාස 23 වෙනිදා මධ්‍යම රාත්‍රී 12ට. මේ වන විටත් ජාතික හැඳුනුම්පතක් ලබාගෙන නොමැති අයදුම් කරුවන් සඳහාද අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට හැකියාව තිබෙනවා. පාසල් අයදුම් කරුවෙක් නම් ඔවුන් සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස් විදුහල්පතිවරුන්ට යවා තිබෙනවා. ඒ වගේම යම් පෞද්ගලික අයදුම් කරුවෙක් සිටනවනම් මේ වන විටත් ජාතික හැඳුනුම්පත හදා ගැනීමට නොහැකි වූ ඔවුන්ට ඔවුන්ගේ භාරකරුවන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කර ලියාපදිංචි වෙලා මෙම මාර්ගගත ආකාරයට අධින පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට හැකියාව තිබෙනවා. නැවතත් මතක් කරනවා, දරුවන්ට මේ වන විටත් ජාතික හැඳුනුම්පත ලබාගෙන නොමැති වීම අධින පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අයදුම් කිරීම සඳහා බාධාවක් නොවන බව. ඒ වගේම දරුවන්ට මතක් කරන්නට කැමති, විභාගය දෙසැම්බර් 8 වෙනිදා සිට 17 වෙනිදා දක්වා තමයි පැවැත්වෙන්නේ. විභාගයට ඉදිරිපත් වීමේදී ඒ සඳහා ජාතික හැඳුනුම්පත හෝ වලංගු රියදුරු බලපත්‍රය හෝ වලංගු ගමන් බලපත්‍රයක් අනන්තා පත්‍රය විදියට විභාගයට ලියන විට අනිවාර්යයෙන්ම රැගෙන ආ යුතුයි කියන එකත් මේ අවස්ථාවේ මතක් කර සිටිනවා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සිය ග්‍රිප් X5 සහ සුම් X5

0: සතියේ දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
3: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12/2010 වර්ෂය හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසවරු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්තරමුල්ල යන ලිපිණේට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරතීය හැක. වැඩි විස්තර සඳහා 0112 774 424 0112 775 493 අම

රඩිය ITN ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ලබද සහය විනාඩි 30යි අපි සූදානම් මේ දවස්දී ජාතික ලොතරැයි මණ්ඩලයේ දෙනුම් අදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන ඊයේ ජූලි මාසයේ 21 වෙනිදා අඟහරුවාදා දවසේ ඒ දවස්දී මහ ජන සම්පත ක්‍රියාත්මක ගුණා ජයග්‍රහී 6255 වන දිනුම් පාරේ විදිහට ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ U ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 1 නැවතත් අංක 1 අංක 9 අංක 3 අංක 8 සහ අවසානයේට අංක 2
1: ගොවිසත 4497 වන ජයග්‍රහ දිනම් වරේ දවසේ දේ ක්‍රියාත්මකුණ ඕ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ වෙන කොට ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 2 අංක 11 අංක 49 සහ අවසානයේට අංක 64
0: මෙගපව ජයග්‍රහී 2603 වන දිනම් වරේ දවසේ දේ ක්‍රියාත්මක කොට ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ විදිහට ටී ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී සුපිරි අංකයේ විදිහට අංක 16 එතකම ජයග්‍රහී අංක 4 සටහන් වෙනවා අංක 16 අංක 26 අංක 53 සහ අවසානයේට අංක 75. ඒ දවස්දී මේගා පවල උතරයේ ජයග්‍රහී සුපිරි අංකේ බවට පත් වුණේ අංක 16. ඒ වගේම පළමු අංකේ බවට පත් වුණේ අංක 16.
1: දරණි දහනේ 2285 වන ජයග්‍රහී දිනුම් වරේ දවසේදී ක්‍රියාත්මකුනේ ටී ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 21 අංක 42 අංක 43 සහ අවසානයේට අංක 80.
0: හඳහන ජයග්‍රහී 1564 වන දිනම් වාරිය දවසේදී ක්‍රියාත්මක වුණා බලන ඔබ ලුත්‍රාපතේ සටහන් වෙලා තිබෙනවද මකර ලග්න සංකේතයද කියලා. එතකම බලන ජයග්‍රහී අංක 4 විදිහට අංක 8 අංක 29 අංක 42 සහ අවසානයේ අංක 49 ඔබ මිලදී ගත්තු හඳහන ලුත්‍රායේ සටහන් වෙලා තිබෙනවද කියලා.
1: අද සම්පත 831 ජයග්‍රහී දිනුම් වරේ යූ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහී අංක සටහන් වෙලා තියෙන්නේ අංක 9 අංක 3 අංක 8 සහ අවසානයේට අංක 2 විදිහට.
0: NLB ජයග්‍රහී 523 වන දිනුම් වරේ දවසේදී ක්‍රියාත්මක වුණා ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ විදිහට Q ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී අංක අංක 5 අංක 7 නැවතත් අංක 5 සහ අවසානයේට අංක 9.
1: සුබදවසක් 371 වන ජයග්‍රහී දිනම් වරේ දවසේ දෙක ක්‍රියාත්මක වුණේ වෘශ්චික ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහී අංක අංක 11 අංක 53 සහ අවසානයේට අංක 65. එතිකම සුබදවසක් 371 වන ජයග්‍රහී දිනම් වරේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය සටහන් වෙනවා 9294 විදිහට.
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ලක්කන මෝර්නින් නිවුස් වලට හංගන වෙලාව මතක් කරනනම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 33යි.

0: ITN රටට වග කියන රේඩියෝ.
1: ලකන මොනින් නිවුස් වලට හංගන වෙලාවට කරණංග වල උදැසන 6යි.
2: විනාඩි 38යි.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක වින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න

0: වලවදසන 6 විනාඩි 45 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරනද දිනමින පුවත්පත් සදහන් කළ තිබෙනවා. බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු දීර්ඝ කරයි. අද දවසේදී ජයසිරි පේදුරු ආරච්චි කියන වාර්තාවේ සටහන් කළ තිබෙන දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු අපි බලමු. දිනමින පුවත්පතේ ඇතුල් පිටුවලට අවධානය යොමු කරලා අද මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබුණා.
1: දෙවෙනි පුවත්පතත් ගියන අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන දෙගටම උසාවිය මග හරින බැසිල්ට මාතෘ උසාවියෙන් වරෙන්තු. ලංකාවට ආවොත් ආපහු රටින් පිටවීම බෑ. ඒජේ අබේනායකයි අද වාර්තාව දිවයිනට අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවල තොරතුරු වලට. දිනමින පුවත්පතේ මේ සම්බන්ධයෙන්
0: මාතෘ බහිස්රත් අධිකරණයේ ක්‍රියාත්මක වන ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධව නඩුවකට දෙවන වරටත් උසාවියේ පෙනී නොසිතීම හේතුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක හා හිටපු මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ලබා දී තිබූ වරෙන්තුව මාතෘ ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා විසින් ඊයේ දින නැවත වතාවක් දීර්ඝ කර තිබෙනවා. අයත අයුරින් උපයාගත් මුදල් වලින් මාතෘ එළිය කඳ ප්‍රදේශයේ අක්කර එකහමාරක පොල් ඉඩමක් රුපියල් මිලියන 60කට මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර ඇති අතර නඩුව කැඳවමින් මින් පෙර අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතා අධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා කියලයි මේ විදිහට අද දිනමින පුවත්පත සඳහන් කළා තිබෙන්නේ.
1: දෙවෙනි පුවත්පතටයි අවධානය යොමු කරන්නේ. විෂ රසායනික යොදා පළතුරු ඉදවීම නතර කිරීමට නීති ගේනවා. ඇමති වසන්ත සමරසිංහ කියනවා කියලා අද චමින්ද සිල්වා දිවෙන්ටගෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙනවා. විෂ රසායනික ද්‍රව යොදා පළතුරු ඉදවීම නතර කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීමට කටයුතු කරන බව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමෝපාකාර සංවර්ධන මාතේ වසන්ත සමරසිංහ මහතා සඳහන් කරනවා කියලා තමයි අද දිවයින පුවත්පතේ සටහන.
0: මහජන සෞඛ්‍ය සේවාවට අභිමානවත් ඉතිහාසයක්, විශ්වාසවන්ත වර්තමානයක් හා සුපැහැදිලි අනාගතයක් තිබෙනවා සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස කියයි. මහජන සෞඛ්‍ය සේවා සියවස් සමරුම ජනපති ප්‍රධානත්වයෙන් කියලා අද වාර්තා කළ දෙමන මේ සම්බන්ධයෙන් උපාලි කරුණාරත්නයි වාර්තාව ගෙනවිත් තිබුණේ. මහජන සෞඛ්‍ය සේවාව අභිමානවත් ඉතිහාසයක්, විශ්වාසවන්ත වර්තමානයක් සහ සුපැහැදිලි අනාගතයක් සහිත ක්ෂේත්‍රයක් බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය මාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර තිබෙනවා. අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ප්‍රජා සෞඛ්‍ය සේවයේ ශත සංවත්සරය සමරුම මුලලට සහභාගී වෙමින් මහජන සෞඛ්‍ය සේවාවේ සේවසක සමරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පෙරවරුවේ පැවැතුණා ප්‍රජා විශේෂඥ වෛද්‍ය සංගමයේ විසින් සංවිධානය කළ මෙම සමරුම උත්සවයේදී සේවසක් පුරා විශිෂ්ට මෙහෙවර ඉටු කළ ප්‍රජා සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් ඇගයීමට ලක්කරන ලදී. ඒ සඳහා අදාළ ක්ෂේත්‍ර නියෝජනය කරමින් එක් එක් නියෝජිතයන් සහභාගී වුණා. එමෙන්ම ශත සංවත්සරය නිමිත්තෙන් මහජන සෞඛ්‍ය වෘත්තිකයන්ගේ අභිමානවත් ඉතිහාසය සඳහන් ශත සංවත්සර සමරු ග්‍රන්ථය ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය අනාගත දැක්ම පිළිබඳව ධවල පත්‍රිකාව, ළමා කතා මාලාව ආදී ප්‍රකාශන ජනාධිපතිවරයාට එහිදී පිළිගන්වනු ලැබුවා කියලා අද ඡායාරූප සහිතව දීර්ඝ විස්තරයක් සහිතව දිනමින පුවත්පත සටහන් කරලා තිබුණා.
1: ලංකාදීප පුවත්පතේ අද ප්‍රධාන සිරස්තලයක් විදිහට සටහන් කළ දෙනවා කෝටි දෙකක කොල්ලයකට හිටපු ඇමති පුතෙක් අත්අඩංගුවට. අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතත් තොරතුරු සටහන් කරනවා. පොලිසියට ඇඳලා චීනෙකුගෙන් කෝටි දෙකක් කොල්ල කාලා හිටපු ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු හතරක් දැලේ කියලයි අද සටහන් කළ තියෙන හේමන්ත රන්දුනුයි වාර්තාව අරගෙන ඉන්නේ අද දිවයින පුවත්පතට. අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. අද සඳහන් කළ තියෙනවා මේ සම්බන්ධයෙන් අපි දිවයින පුවත්පතටත් අවධානය යොමු කරමු.
0: දිනමින පුවත්පතේ අද සඳහන් කළ තිබුණා සුභාෂිනී සේනානායක ගිරණ වාර්තාවක චීන ජාතිකයාගේ කෝටි දෙකක් පැහැර ගැනීමේ සිද්ධිය හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා අත්අඩංගුවට කියලයි අද දිනමින පුවත්පත සටහන් කළ තිබෙනවා. අපි වැඩිදුර විස්තර සඳහා දිවයින පුවත්පතට අවධානය යොමු කරනවා.
1: පොලිස් නිලධාරීන් ලෙස රංගනයක යෙදෙමින් චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි දෙකක මුදලක් කොල්ලුපිටියේදී කොල්ල කෑ බව කියන හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත්‍රයා ඇතුළු සිව් දෙනෙකු කොල්ලුපිටිය පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. විමර්ශන නිලධාරීන් පවසන අන්දමට මෙම කොල්ලේ මෙහෙවා ඇත්තේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා විසින්. මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනාගෙන් එක් අයෙකු හිටපු ප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ මුණුබුරෙක් වන බවයි පැවසෙන්නේ. මෙම සැකකරුවන් සිව් දෙනාගෙන් 3 දෙනෙකු මුලින් අත්අඩංගුවට ගත අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී කොල්ලේ මෙහෙවා ඇත්තේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා බව අනාවරණය වී තිබෙනවා කියලා තමයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ කියලාද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා.
0: EPF ETF අරමුදල් ඉතා සුරක්ෂිතයි. අරමුදල් ඒකාබද්ධ කිරීමක් හෝ පෞද්ගලිකරණය කිරීමකට සූදානම් නැහැ කියලා නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත කියයි කියලා සඳහන් කළා තිබෙනවා. දිනමින පුවත්පත අද මේ සම්බන්ධයෙන් තොරතුරු වලට අපි අවධානය යොමු කරනවා. දිනමින පුවත්පතේ ජයසිරි මුණසිංහගෙන වාර්තාවට සේවක අර්ථසාධක අරමුදල සහ සේවක බහිරකාර අරමුදල සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා පැතිරෙන තොරතුරු අසත්‍ය සහ නොමග යවන සුළු බවත් එම අරමුදල් ඇති සේවක මුදල් රාජ්‍යයේ යටතේ ඉතා සුරක්ෂිතව පවතින බවත් කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අවධාරණය කර තිබෙනවා. අතීතයේදී මෙම අරමුදල් අවභාවිතා වූ පම්පින් ඩම්පිරන් වැනි කොටස් වෙළඳ පොළ වංචා සහ මහබැංකු බැඳුම් කර වංචා මෙන්ම වර්තමාන රාජ්‍ය මෙම මුදල් සේවක සුබසිද්ධිය වෙනුවෙන් ආරක්ෂා කරන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කරනවා. පවතින අසත්‍ය ප්‍රචාර පිළිබඳ කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා සේවක අර්ථසාධක අරමුදල සහ සේවක බහරකාර අරමුදල එකිනෙකට ඒකාබද්ධ කිරීමට හෝ එහි පරිපාලනය පෞද්ගලික අංශයට පැවරීමට රජයේ කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවද එහිදී වැඩිදුරටත් සඳහන් කළා කියලයි අද දිනමින පුවත්පත සටහන් කර තිබෙන්නේ.
1: Let's move to the Daily News newspaper. NCM against Justice Minister handed over to Speaker. For the more detail, a no confidence motion against Justice and National Integration Minister Harshana Nanayakkara was handed over to Speaker Dr. Jagat Wickremaratne by the opposition in Parliament yesterday. Let's see more details about it in Sinhala.
0: අධිකරණ ඇමතිට එරෙහි විශ්වාස භංගය බාර දෙයි. ස්වර්ණ විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්නගෙන වාර්තා වද දිනමින පුවත්පත වෙනුවෙන් අධිකරණ මාත්‍ය හර්ෂ නානයක්කර මහතාට එරෙහිව විශ්වාස භංගයක් යෝජනාව සමග ජනබල වේගය ප්‍රමුඛ විපක්ෂ විසින් පාර්ලිමේන්තුවේ කථානායක කාර්යාලයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත ඊයේ බහර දෙනු ලැබුවා. පසුගිය පසුවනදා සහ හයවන දෙදින තුළ මේ ගමුව බන්ධනාගාර තුළ සිදු වූ ගැටුම් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් තුළ රඳවියන් සක් මිය ගොස් තවත් පිරිසක් බරපතල තුවාල ලැබීම තුළ විෂය බහර අමාත්‍යවරයා ලෙස හර්ෂණ නානයක්කාර මහතා සිය වගකීම් ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවත් එබැවින් ඒ මහතාට එරෙහිව මෙලෙස විශ්වාස භංගයක් යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ අංක 2412/8/2024 නොවැම්බර් මාස 25 වනදා අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් අධිකරණ විෂය බහර අමාත්‍යවරයාට පවරා ඇති බන්ධනාගාර ප්‍රතිසංස්කරණයට අදාළ ප්‍රතිපත්ති සැලසුම් සහ වැඩසටහන් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම බන්ධනාගාර පරිපාලනය හා ප්‍රතිසංස්කරණය බන්ධනාගාර යටතල පහසුකම් සංවර්ධනය හා තදබදය අඩු කිරීම යන කාර්යයන් වගකීම් සහිතව ඉටු කර නොමැති බව අවධාරණය කරමින් ඒ හා ආශ්‍රිත ගැටලු මෙම විශ්වාස භංගයට ඇතුළත් කොට තිබෙනවා කියලයි වැඩිදුරටත් අද දිනමින පුවත්පත සටහන් කළා තිබෙන්නේ. එතකම අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු. ලක්කන මෝර්නින් නිවුස් අලට එක ආරාධනා කරනවා. ඔබට FM 93.5 FM 93.7 ලක්කන මෝර්නින් නිවුස් අලට එකතු වෙන්න. ලක්කන මෝර්නින් නිවුස් අලට හංගින වෙලාව මතක් කරන්න. වෙලාව 06:00
1: විනාඩි 48

0: ලකන මෝර්නින් නිවුස් වලට හංගන වෙලාව මතක් කරනම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 52යි
2: සියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන FM 93.5 FM 93.7 Lakhana Radio ITN Around the World

0: පෙළවදැසන හය විනාඩි 59 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන මේ විදේශ පිටුවේ වාර්තා කළ තියෙන තොරතුරු මොනවද කියලා හොයලා බලන්න අපි සූදානම්. අද දිනමින පුවත්පත සටහන් කළ තිබෙනවා මේ කියලා මේ මැද පෙරදිග යුද ගැටුම් අවසන් කිරීමට මැදිහත් පාර්ශවකරුවන්ගෙන් ඉරානයට දින 10ක සටන් විරාම යෝජනාවක්. ඒතකම හෝමුස් මුහුදේදී තවත් නෞකා දෙකක් ගිනිබත් වෙයි. ගල්ෆ් කලාපයේ ඇමරිකානු කඳවුරු වලට ඉරානයෙන් මිසයිල් ප්‍රහාර. සෞදි මුහුදු මාර්ගයේ වසා දමන බවට හූති කැරලිකරුවන් නිවේදනයක් නිකුත් කළ තිබෙනවා කියලා සඳහන් කළ තිබෙනවා. අපි මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගන්න සූදානම්. දවසේදී අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ වෙලාවේ ලක්කඩ ප්‍රවෘත්ති අංශයේ සහකාර කල්පනාකරුවෝ, ඒ වගේම ප්‍රවීණ විදෙස් පුවත් විශ්ලේෂක චන්දන මාර්සිංහ. අයිබුවන් සුබදසනක් ඔබතුමාට.
1: අයිබුවන් සුබදසනක් ගහන් මේකලා.
2: අයිබුවන් සුබදසනක්.
0: අපි අද දවසේදී මේ විදෙස් පුවත් වල වාර්තා කළ තිබෙන මැද පෙරදිග නවතුම තත්ත්වය මොන වගේ තත්ත්වයක්ද දැන් තියෙන්නේ?
1: ඔයතරම ඇමරිකාව අඛණ්ඩව 11 දිනටත් මැද පෙරදිග කලාපයේ ඉරානයට ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ඉරානයේ විශේෂයෙන්ම ඉරානයේ ආරක්ෂක මධ්‍යස්ථාන තමයි ඉලක්කය වෙලා තියෙන්නේ. ඊට ප්‍රතිචාර දක්වන ඉරානය මැද පෙරදිග කලාපයේ තියෙන ඇමරිකා ඉලක්ක වලට ප්‍රහාර එල්ල කරනවා. මේක තමයි තත්ත්වය. හැබැයි අතරතුර ඔබර කලින් කිව්ව වගේ මේ මැදිහත්කරුවන් යෝජනා ඉදිරිපත් කරලා තිනවා, සහ ඉරාන නියෝජිතයන් මේ වෙද්දී ඇමරිකාවේ එක තියෙන සටන් පිළිබඳව සහ මැද පෙරදිග තියෙන තත්ත්වය පිළිබඳව පකිස්තානයේදී පකිස්තාන බලධාරීන් එක්ක සාකච්ඡා කරනවා. විශේෂයෙන් සටන් විරාමයක් හෝ ඒ වගේ යම් කාරණයක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීම තමයි ඔවුන් කරන්නේ. ඒ අතරතුර ඉරාන යුද්ධයට මේ දක්වා, ඒ කියන්නේ පෙබ්‍රවාරි 28 ඉඳලා මේ දක්වා ඩොලර් බිලියන 37.5ක් වැය වෙලා තියෙන ඇමරිකාවට. දැන් මේ මාසේ අවසන් ඇස්තමේන්තුව කළා. ඒ ඇස්තමේන්තුවට වඩා ඩොලර් බිලියන 8ක වැඩිවීමක් තමයි මේ වියදම. අපේ ආරක්ෂක ලේකම් පීට් හෙක්සෙත් සෙනෙට් විසර්ජන කමිටුව හමුවේ තමයි මේ තොරතුරු හෙළි කළේ. ඔහු කියන විදිහට ඇමරිකා ඩොලර් බිලියන 87ක පමණ අරමුදලක් අපේක්ෂා කරනවා. එකින් ඩොලර් බිලියන 67ක් වැය වෙන්නේ මේ මැද පෙරදිග යුද තත්ත්වයට. ඒ නිසා ඔවුන් ඉල්ලීමක් කරනවා තවදුරටත් පෙන්ටගනේට කොංග්‍රස් අරමුදල් වලින් මුදල් අවශ්‍යයි කියලා. කොහොම වෙතත් ඉරාන ප්‍රහාර වලින් ඇමරිකාවේ සෙබළුන් 3 දෙනෙක් මිය ගියා පහුගිය දවසක. ඒකට ප්‍රතිචාර විදිහට තමයි මේ විදිහට ඇමරිකාව අඛණ්ඩවම ප්‍රහාර එල්ල කරන්නේ. ඒ අතරතුර ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා ඉරානයේ ෆිකෙස් කන්ද කියලා හඳුන්වන ප්‍රදේශයේ රහසිගත න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් තියෙනවා. ඒ න්‍යෂ්ටික මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ල කරනවා කියලා ජනාධිපතිවරයා තර්ජනය කරලා තියෙනවා මේ මෙහෙම අතරතුරදී. ඒකට ප්‍රතිචාර විදිහට ඉරානය කියලා තියෙනවා න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කළොත් කලාපය යුදවාදී තත්ත්වයක් සහිත ප්‍රදේශයක් වෙයි කියලා. දැනටමත් ඉරානයේ ප්‍රහාර නිසා කලාපයේ තියෙන බරපතල තත්ත්වයක් උණුසුම්කාරී වාතාවරණයක්. දැන් මේ කියන තර්ජනය සහ ප්‍රකාශන හමුවේ කලාවේ යුද්ධයක් බවට පත් වෙයි කියලා කිව්වොත් එමේ තවදුරටත් වර්ධනය වෙයි. මොකද මේ තියෙන තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක් ඇති විය යුතුයි. එහෙම වුණොත් එහෙම තවදුරටත් ප්‍රශ්නය බරපතල වෙනවා. කොහොම වෙතත් ඒ අතරතුර ඒ පවතින කාලය තුළ පකිස්තානය උත්සාහ කරනවා සාමය උදා කරන්න, සහ ඉරාන නියෝජිතයන් පකිස්තානයේදී පකිස්තාන බලධාරීන් සමග සාකච්ඡා කරනවා. ඔවුන් උත්සාහ කරන්නේ කෙසේ හෝ යලි සටන් විරාමයක් ඇති කරන්න, සාම සාකච්ඡා සඳහා මේ කණ්ඩායම් එකතු කරගන්න. ඒ සාර්ථකනොත් වඩා හොඳයි. ඇමරිකා ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අනුව ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානයකට පහර දීලා ඉන්නතුරුව ඉරානයත් ප්‍රතිචාර දැක්වුවොත් එහෙම තත්ත්වය තවදුරටත් බරපතල වෙන්න ඉඩ තියෙනවා.
0: එතක මේ සදහන් වන මේ සෞදි මුහුදු මාර්ග වසා දමන බවට මේ කැරලිකරුවනුත් නිවේදනයක් නිකුත් කළ තියෙනවා.
1: කැරලිකරුවන් බොහෝ වෙලාවට කියන්නේ ඉරානයේ අනුබලය, ඉරානයේ සහාය ලැබන කැරලිකරුවන් පිටසක් තමයි මේ රතු මුහුද හරහා සිදුවන ක්‍රියාකාරකම්. දැනටමත් හොමුස් වසා දමා තිබියදී බරපතල තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. තවත් මුහුදු මාර්ග, වෙළඳ මාර්ග අවහිර කළොත් එහෙම මිදින තත්ත්වයන් තවදුරටත් වර්ධනය වෙන එක නවත්තන්න හම්බෙන්නේ නැහැ.
0: හොඳයි, බෙහෙන් ස්තුතියි චන්දන මාර්සිංහ මහතා. දවසේදී අපිත් එක්කතු වෙලා මේ විදේශ පුවත් විශ්ලේෂණය කරාට අපි යන හදන්නේ ක්‍රීඩා පිටුවට. මොනවද වාර්තා වන ක්‍රීඩා තුරුතුරු කියලා හොයලා බලන්න.
3: ස්පෝර්ට්ස් රවුන්ඩප්.
4: LPL තරගාවලිය සම්බන්ධයෙන් මේ තොරතුරු සටහන් කරන්නේ ඊයේ පැවති ලංකා ප්‍රීමියර් ලීග් 6 වන තරගයෙන් දඹුලු සික්සර්ස් කණ්ඩායම පරදා ලකුණු 43ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට කැන්ඩි රොයල්ස් කණ්ඩායම සමත් වුණා. කාසිවාසය දින දඹුල්ල කණ්ඩායම මුලින්ම පන්දු යැවීමට තීරණය කළා. පන්දු අර 20 අවසානයේ කඩු 6ක් දැවී ලකුණු 194ක් රැස් කළා කැන්ඩි රොයල්ස් කණ්ඩායම. ලහිර් උදාර සහ ඩෙල් පිලිප්ස් අර්ධ ශතක ලබා ගත්තා කියලා තද සඳහන් කරලා තියෙනවා. ලකුණු 195 ඉලක්කයක් හඹා ගිය දඹුල්ල කණ්ඩායමට පන්දු අර 20 අවසානයේ කඩු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 151ක් පමණයි. කැන්ඩි කණ්ඩායමේ නුවන් තුෂාර ලකුණු 29කට කඩුලු 4ක් දවා ගනිමින් දඹුල්ලේ නිම සීමා කළා කියලත් සඳහන් වෙනවා. තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වූ කැන්ඩි කණ්ඩායමේ නායක වනිදු හසරංග ඩි සිල්වා තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා. එතෙකම අද දවසේදීත් තරග දෙකක් පැවැත්වෙන කොලඹ කැප්ස් සහ ජෙෆ්නා කිංස් අතර පසුර 3ට ආරම්භ වීමට නියමිතයි. දඹුල්ල රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී එතෙකම දඹුලු සික්සර් සහ ගෝල් ගැලන්ස් අතර තරගයේ රාත්‍රී 7:30ටයි ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ. ඒ තරගයත් පැවැත්වෙන්නේ රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී. දිනමින පුවත්පතේ අංජනගේ කාටුනටයි මේ අවධානය. අනුරට ගෝටාගෙන් උපදෙස් ගන්න කියලා සාගර කියනවා. රටක් බංකොලොත් කරන හැටි ගැන දැනගන්නද කියලායි අද අහන්නේ.
0: අපි අවධානය යොමු කරනවා දිවයින පුවත්පතේ චරද වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේට. අවුරුදු 76ක් දේශපාලකයෝ කරපු වැඩවලට සමාන වැඩ කොටසක් අපේ ආණ්ඩුවෙන් කරගෙන යනවා කියලා පොළොන්නරුවේ රාජ්‍යනායක සරත් කියන්නේ. ඈ අපිට නොපෙනෙන යමක්ද කියලා තමයි අද ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනින් අහලා තියෙන්නේ.
4: ලංකාදීප පංකජ රුවින්දගේ සරදම් පැය 24ට ඩෙංගු මරණ 3ක්ලු 159 ඇතුලේ දොස්තරලම කී දෙනෙක් ඉන්නවද කියලායි අද අහන්නේ.
0: අපි ලකන මෝනින් නිවුස් අලට් නිමා කරන තෝරා ගන්නවා ශ්‍රී සමයන් කාටුනේ දිවයින පුවත්පතේ. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 29කට විදෙස් ලන්සු කැඳවන්න යන බලුවෝ. මෙහෙම යනකොට ආණ්ඩුවේ ලන්සු පර්ස් එකේ තියෙන සල්ලි ගානට වැටේ කියලයි අද ශ්‍රී සමයන් කාටුනෙන් කියලා තියෙන. අපි හදට ලකන මෝනින් නිවුස් අලට් මේ විදිහට නිමා කරනවා. හෙටත් උදැසන 6ට හමු වෙමි. බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී
4: වාසනාවන්ත සුබ දවසක්.
2: අකුරු අතර පුවත් සොයන පත්තරේ
5: සහයෝගීතා අනුග්‍රහය
6: කොටු දෙකක්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්ව අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: අගසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
5: සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සිය ග්‍රිප් X5 සහ සුම් X5
6: මම නම් දැන් මානම රිලැක්ස්
0: දශක
7: හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
8: Good morning සුබදාසනක් 7යි විනාඩි 6යි වෙලාව හද අපි මුණ ගැහෙන්නේ බදාදා ජූලි 22 Good morning
9: Good morning කොහොමද ඔයාගේ තතු දැන්
8: අවුලන්නේ තාම මැරෙන්නේ නැතු ජීවිතේ
9: නැද්ද එහෙම වෙන්න තිබා මෙතන මේ දවස්වල හැමෝම මගේ පරිස්සමෙන් ඉන්නෝනේ මේ වගේ ලෙඩ රෝග වලට ගොදුරු වෙන්න පුළුවන් පුළුවන් වීමේ ප්‍රවණතාවය වැඩි මේ දවස්වල
8: මේ වගේ කියලා කිව්වේ මොනවා
9: කියලා ලෙඩ රෝගානේ එම්බ්‍රිසාව කැස්ස උන මේ වගේ එක එක ලෙඩ හැදෙන්න පුළුවන් මේ කාලේ
8: මට වෙන්නේ මාව මහැනකොට නේ අප්සෙට් වගේ
9: අපිටත් අප්සෙට් ඔයාලට ඒක තේරෙනවා
8: හතයි අටයි වෙලාව ලස්සන කියමනක් මම දැක්කා චෙස් බෝඩ් එකේ ඉන්න දුර්වලම කෙනාට පුළුවන්කමක් තියෙනවානේ ඒ කියන්නේ බලවතාව ජයග්‍රහණය කරන්න ඒ කියන්නේ කපලා ජයග්‍රහණය කරන්න ඒක චෙස් බෝඩ් එකේ වුණානේ ජීවිතේදී සාමාන්‍ය ලෝකෙදි බෑනේ ඒ කියන්නේ දුර්වලම මිනිස්සයාට බලවත් මිනිස්සුන්ව පාගල පොඩි කරලා දාලා එහෙම නැත්නම් පරාජය පාගල පොඩි කරලා දානවා කියන පැත්තකින් තියමු පරාජය කිරීමේ හැකියාවක් නැහැ ඒක පුළුවන් චෙස් බෝඩ් එකේ විතරයි ඈ කියන්නේ චෙස් මේ ක්‍රීඩාව කරපුවා මේ කතාව දන්නවා හැබැයි කොහොම වුණත් අපි අර මේ සමාජය ඇතුලේ අර මේ කියන්නේ බලවත් සහ එහෙම නැත්නම් බලපුලුවන්කාරකම් තියෙන අය සහ බැරි අය අර නෝන්ජල් කියලා චරිත ඉන්නවනේ සමාජේ. අන්න එහෙමයි කියලා වෙන් කරගන්නේ නැත්නම් හරි ලස්සනයි නෙමෙයි ලෝකේ.
9: අනිවාර්යයෙන්.
8: අපි ගොඩාක් කලාවට දුප්පත් පොසත් කළු සුදු
9: හුලමල කොම්බල්නෝනේ.
8: එහෙම නැතුව අපිට ඔක්කොම එක විදිහට දකින්න පුළුවන් කමක් තියෙනවා නම් ලස්සන ලෝකයක් නිර්මාණය කරගන්න අවස්ථාවක් තියෙනවා. මොකද ඔය කොයි කවුරුත් කාට කාටත් අමාරු වෙන්නට පස්සේ ඕන කරනවා. එන 7:09 අපි මෝර්නින් ෂෝ එක පටන් ගන්න උදේ 10 වෙනකන් අපිත් එක්ක ඉන්න

0: හතයි විනාඩි 16යි තප්පර 23යි. සාමාන්‍ය තප්පරයට වෙලාව කියන සිරිතක් නැහෙනි.
1: නැහැ.
0: එහෙමනම් සමහරලාවට ඔය නැකතකට වගේ තමයි අපි ඉන්නේ. එහෙම වෙලාවක් එහෙම කියන්නේ.
1: ටක්කෙටම වෙලාව බලන්නේ.
0: තප්පරේටත් වෙලාව හරි වැදගත් වෙන අවස්ථා තියෙනවා. මම දැක අද උදේ මාර් ලස්සන කියමනක් ඒක තියෙනවා. මේ තප්පරේ වාගේ ජීවිතේ අවසන් තප්පරයයි හිතන්. මොකද ඊළඟ තප්පරේදී ඔබ ජීවතුන් අතර ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන් කියලා. ඔය ලෙඩ රෝග කියන ඒවා හැදුනට පස්සේ සමහරලාට අපි ඔන්නෝයි කියන ඔය තරමටම අවිනිශ්චිත වෙනවා. දැන් අද කාලේ හැටියට නම් පාරේ යනකොටත් ඕක තියෙනවා. මොකද අපි කොච්චර පරිස්සමට ගියත් අවිනීත රියදුරන්නේ එහෙම නැත්තම් බීමත් රියදුරන් ඒ වගේ නිසා අපේ ජීවිත අවදානම් වල තියෙන ඔයාගේ ඔය ආයතනවල එහෙම වැඩ කරනකොට දැන් අර ඊයේ හෙල්මට් කර්මාන්ත ශාලාවේ සිදුවීම් වගේ දේවල් අනපේක්ෂිත දේවල් වුණත් වෙන්න පුළුවන්. කලින් දුර තියලා දැකලා සමහර අවදානම් අපිට කලමනාකරණය කරගන්න පුළුවන්.
1: අනිවාර්යයෙන්ම ජීවිතය කියලා කියන්නේ ෂුවර් නැති තැනක්. ඒක මේ දැන් මේ පැය හොඳට ඉඳලා ඊළඟ පැය මොනවා වෙයිද කියන්නේ අපි දන්නේ නැහැ. ඉතින් ඒ හින්දා කල් තියාම හැම දෙයකටම සූදානම් ශරීරයෙන් ඉන්න ඕනේ.
0: දැන් ක්‍රිමරාජ නිෂ්පාදන ගැන මතක් කරනවා. ඔයාලට හැමදාමත් කියනවා ක්‍රිමරාජ නිවසින්ගේ නිෂ්පාදන ගොඩක් තියෙනවා. මෙතනින් මම කියන්නම් සඳුන් පැණිය ගැන. සඳුන් පැණිය හරියන්නේ ගැස්ට්‍රයිටිස් වගේ රෝගයක් වාට තියෙනවා නම් ගැස්ට්‍රයිටිස් වගේ නෙමෙයි ගැස්ට්‍රයිටිස් තියෙනවා නම් අමිල පිත්ත රෝගය තියෙනවා නම් ඔයාලට ඔන්න සඳුන් පැණිය පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. සාමාන්‍යයෙන් කෑම වේලක් දෙකක් වාට දවසට මගහැරනවා ඇති. එහෙම නැත්නම් පිටිසහිත ආහාර සහ තෙල් සහිත ආහාර ටිකක් වැඩිපුර ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමනම් ඔන්න ඔයාලට ක්‍රිමරාජ නිවසින් මෙන්න මේ නිෂ්පාදනය ගෙන්න ගන්න පුළුවන්. මේ තමයි දුරකථන අංකය.
1: 0112 753 889 තමයි ෆෝන් නම්බර් එක. කතා කරලා වැඩි විස්තර දැනගන්න වගේ මොනම ප්‍රොඩක්ට් එකක් ඔයගලන්ට ගෙන්න ගන්න අවස්ථාවක් තියෙනවා.
0: ඒ වගේ මතක් කරන්න ඕනේ සීට් ටයර් එක ගැන. සීට් ටයර් එක කියලා කිව්වම මම දන්නවා මේ වෙලාවේ ඔයාගේ බයික් එකට දාන්න තියෙන ලංකාවේ ප්‍රමිතියෙන් යුතු හොඳම ටයර් එක වැඩිපුර කිලෝමීටරයක් හරි යන්න පුළුවන් ටයර් එක තමයි සීට් ටයර් එක. මේකේ තියෙනවා සූම් X5 ටයර් එක සහ ග්‍රිප් X5 කියන ටයර් දෙකම. විශේෂයෙන්ම මේකේ තියෙන ත්‍රෙඩින් පැටර්න් එක නිසා වැඩිපුර කාලයක් මේ ටයර් එක පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. ටයර් එක ගෙවෙන්නේ ඉතාම හිමි.
1: ඒ වගේම වැස්සට නම් ඔය ගමන් බිමන් යන්නේ වැඩිපුර ඒකේ තුනට බේරෙන්න chance එක තියෙන මේ සියටයර් එක පාවිච්චි කරොත් එහෙම ඒකේ තියෙන මේ කද්ද නොසලෙන ආරක්ෂාව හින්දා ඔයාට ලේසියෙන්ම වතුර තින පාරවල නුණත් ලිස්සන්නේ නැතුව යන්න පුළුවන්. ඒ වගේම වංගු වලදීත් ඔයාට බය නැතුව හරිම ආත්ම විශ්වාසකින් වංගුවක් ගන්න පුළුවන් මේ සියටයර් එකට මාරුනොත් එහෙම. ඒ වගේම තමයි ප්‍රීමියම් ලුක් එක ගැන ගොඩක් අය හිතනවානේ. ඉතින් ලුක් එක ගැනත් බය වෙන දෙයක් නැහැ. ප්‍රීමියම් ලුක් එකක් තියෙන හින්දා ඕන තැනකට ගිහලා හැන්ඩියාවක නතර කරලා තියන්න පුළුවන්.
0: ඒ සියටයර් ගැන මතක්

සියට් කියලා කියන්නේ දශකර්ණාවක් තිස්සේ අපිත් එක්ක විශ්වාසයෙන් අපේ ගමන බිමන පහසු කරපු අපිට ආරක්ෂාව දීපු සන්නාමයක්. ඉතින් සියට් ටයර් එක පාවිච්චි කරන්න ස්කූටර් එකක් නම් වාගේ බයික් එකක් නම් ඔය කියන දෙකම අවශ්‍ය කරන විදිහට දැන් සියට් ටයර් එක ගන්න පුළුවන්කමක් තියෙනවා.

Lakhanda Radio ITN අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

ඕනම සංධිවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: 7:23 වෙලා. සාමාන්‍යයෙන් මේ අපේ මේ මනුෂ්‍ය ජීවිතය කෙටිවීම කියන එකට බලපානවනේ අපේ ආහාර රටාව.
1: ඒක තමයි ප්‍රධානම හේතුව නේද?
0: ඔව් දැන් අපි ජීවත් වෙන පරිසරය ඇතුලේ අපිට ගෙදර හදාගෙන කෑම කනවා කියලා කියනවා කන එක හැම එක ලේසි පාසු දෙයක් නෙවෙයි. මොකද අපිට ගොඩාක් වෙලාවට අපිට තියෙන කාර්යබහුල ජීවිතෙත් එක්ක අපිට සිද්ධ වෙනවා කඩ කෑම වලට යන්න. දැන් ওই කඩ කෑමට ඇබ්බැහි වුණාට පස්සේ ඔයා දන්නවද දවසකට රසායනික ද්‍රව්‍ය 150ක් විතර ශරීරගත වෙන්න පුළුවන් කියලා වෛද්‍ය විද්‍යාවනෝ හොයාගෙන
1: තියෙනවා.
0: එතකොට රසායනික ද්‍රව්‍ය වලට අපේ මේ ශරීරය තුල සිදු කරන්න පුළුවන් නිශ්චිත කටයුත්තක් නැහැ. හැබැයි ඒ කියන්නේ හානිකර යමක් කරන්න පුළුවන්. يعني කෘතිම රසකාරක වර්ණක දාලා අපේ ඇඟේ මොකද මේ ප්‍රතිශක්තිය වැඩි කරන්නද? එහෙම නැත්නම් අපේ පෙනුම වැඩි කරන්නද? ආයු කාලය වැඩි කරන්නද? එහෙම බෑනේ. කරන්නේ
1: අපේ හොඳකට නෙවෙයි.
0: ඔව්. හානියක් කරන එක තමයි කරන්න පුළුවන් කමක්
1: තියෙන්නේ.
0: එතකොට ওই රසායනික ද්‍රව්‍ය 150ක් පමණ ශරීරගත වෙනවා කියලා මේ හොයාගැනීමත් එක්ක වසරක් තුල රසායනික ද්‍රව්‍ය 54,000ක් විතර සාමාන්‍ය වැඩි හිටියෙක්ගේ ශරීරයට ඇතුළත් වෙනවා කියනවා මේ ආහාර රටාව නිසා. උතන තියනවා කියනවා මොනවාද මේ ඔය රසකාරක අතරේ මේ ඒ කියන්නේ අපිට හානිකර පිළිකාකාරක වගේ දේවල්. හරි. ලංකාවේ දවසකට අලුතින් පිළිකා රෝගීන් 100ක් විතර වාර්තා වෙනවා. හරි. වසරකට රෝගීන් 35,000කට අධික පිරිසක් හොයාගන්නවා. ඉතින් පිළිකා කියලා කියන්නේ ශරීරයේ සෛල පාලනයකින් තොරව අසාමාන්‍ය විදිහට වැඩිවීම. දැන් වාට ගත්තොත් එහෙම තව මේ ඔය බ්‍රිතාන්‍ය වෛද්‍ය සංගරාවක් මගින් සිදු කරව පර්යේෂණයක දත්ත තියෙනවා යගේ ඇති.
1: ඔව්. ඒ දත්තවලට අනුව වයස අවුරුදු 50ට අඩු පිරිස අතර පිළිකා වර්ධනය වෙන එක ඉහළ ගිහිලා තියෙනවා කියලා තමයි නිරීක්ෂණය වෙලා තියෙන්නේ. ඉතින් මේක කැපී පෙනෙන විදිහට වර්ධනය වෙන මේ ගෝලීය සෞඛ්‍යම අභියෝගයක් වෙන මේ තත්වය අපේ රටේ වගේ රටවල් වලට විශාල බලපෑමක් එල්ල කරනවා කියලත් හොයාගෙන තියෙනවා.
0: ලෝක සෞඛ්‍ය සංවිධානය අපේක්ෂා කරනවා 2050 වෙනකොට වසරකට වාර්තා වෙන අලුත් පිළිකා රෝගීන් සංඛ්‍යාව 77%කින් වැඩි වෙයි කියලා. හරි. ඉතින් ඒ தත්ත්වය පහළ සහ මැදි ආදායම් ලබන රටවල් වලට වඩා වැඩි ප්‍රතිශතයකින් වැඩි වෙයි කියලා කියනවා. මොකද 2022 වසරේදී ලෝකෙ පුරා පිළිකා රෝගීන් මිලියන 20ක් වාර්තා වුණා. ඒක ගෝලීයව සිදුවන දෙවන වැඩිවීම ඔය මරණවලට හේතුව විදියට ලෝකෙ දෙවැනියට වැඩිම සංඛ්‍යාව විදියට තමයි මේක කියන්නේ. ඉතින් අන්න ඒ නිසා තමයි අපි මේ සංඛ්‍යා දත්ත ඉලක්කම් ඔක්කොම ඔයාලට කියන්නේ මොනවා කිව්වත් අවසානෙ ගත්තම ඔයාගේ කෑම වේලේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ.
1: දැන් ඉතින් එළවලු පළතුරු ගත්තත් ඇත්තම ඒකේ විස අඩංගු වෙලා තියෙනවානේ.
0: දැන් ඔය මේ වදන්නා විෂ රසායනික ද්‍රව්‍ය යොදාගෙන පළතුරු ඉදවීම නතර කරන්න අවශ්‍ය නීත්‍යානුකූල ප්‍රතිපාදන මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. රජයේ විසින් මේ කටයුත්තට මූලික පියවරයන් කීපයක් තියලා තියෙනවා. ඉතින් ඒක හොඳ කාරණාවක්. අපි දන්නවා කෙසෙල් කෙනක් ඉදවන විදිය, එහෙම නැත්නම් ඔය කඩේ තියෙන අඹ ටික නේද?
1: ගස්ලබු
0: එහෙම
1: බලන්න පාට එහෙම හරි ලස්සන පාටක් තියෙන්නේ. ගන්න හිතනවා.
0: ඔව්. අද ගහෙන් කඩනවා හෙටෝ දේනකොට
1: ඉදිලා.
0: ඔයා එක එක ඔය නේද? මේ කාබයිඩ් ගන්නවා කියලා එහෙම කියන්නේ සාමාන්‍ය. ඒ ඊටත් එහා ගිය දේවල් මේවට එකතු කරනවා. අන්න ඒ නිසා තමයි මේ ගැන අපි ටිකක් වැඩිපුර කල්පනා කරේ, කතා කරේ. මොකද අපිට ඇත්තටම කිව්වොත් ඔය ගෙවත්තෙන් නෙලා ගන්න පළතුරක් ඇරෙන්න කඩෙන් ගෙනල්ලා පළතුරක් එහෙම කනවා කියලා කියන්නේ අර කියන වගේ රසායනික ද්‍රව්‍ය, රසායනික දේවල් අපේ ශරීරයට අපි සල්ලි දීලා ගෙනල්ලා එකතු කරගන්නවා කියන එක.

0: පහර ලංකාවටම
1: හතයි විනාඩි 31යි වෙලාව. ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරන්න ඕනේ. වාව කෝටිපතියෙක් ලක්ෂපතියෙක් කරන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ කියන්නේ රුපියල් 40කට වගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන්කමක් තියෙනවා. රුපියල් 40ක් වේදන් කළා ටිකට් එකක් ගත්තම ටිකට් එකම විතරක් නෙවෙයි. එතනින් එහාට ගිය දිග කතාවක්, ලොකු කතාවක් තියෙනවා.
2: ඒ දිග කතාව ඇතුලේ රටේ සංවර්ධනය, සෞඛ්‍ය අධ්‍යාපනයට වගේම රාජ්‍ය සේවා පවත්වා ගන්නත් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වෙන තැනක් තමයි මේ මහජන සම්පත කියලා කියන්නේ. ඉතින් ඒත් එක්කම සුපිරි කෝටිපති වාසනාවන්තයන් 12 දෙනෙක්, සුපිරි මෝටර රථ, ඒ වගේම රුපියල් ලක්ෂ 25 ජයග්‍රහකයන් 300කට අධික පිරිසක්, එවැගේම රුපියල් ලක්ෂ 10 ජයග්‍රහකින් 5 දෙනෙක්, එවැගේම ලක්ෂපතියන් 6000කට වැඩි පිරිසක්, යතුරුපැදි රංකාසි, මෙන්න මේ වගේ එකින් එක නොකේ ගොඩක් දේවල් ලබා දුන්නු තැනක් තමයි මේ මහජන සම්පත කියලා කියන්නේ. රුපියල් 40කේ ඔබට හිතා ගන්න බැරි දේවල් ටිකක් ලබා ගන්න පුළුවන්.
1: දැන් බලන්න, අද මම මේ දැන් කියන්න යන්නේ ඊයේ ඔයා ගත්ත ටිකට් වල වාසනාවන්ත අංක ටික බලමු. සුබ දවසක් ලොතරැයියෙන් පටන් ගමු. වෝෂක ලග්නය ජයග්‍රහණ අංක අංක 11, අංක 53, අංක 65, ඒ වගේම ජය ලොතරැයිය ගත්තනම් කිව් අක්ෂරයත් එක්ක අංක 5, අංක 7, අංක 5 සහ අංක 9. අද සම්පත ටිකට් එක තිය දවසේ දිනුම් මැද්ද අංක 8, අංක 2, අංක 3, අංක 8, අංක 2, අංක 9, අංක 3, අංක 8, අංක 2 U අක්ෂරයත් එක්ක. ඒ වගේම මකර ලග්නයේ සහිතව හඳහන ලොතරැයි ඊ දවසේ දිනුම් මැද්ද අංක 8, අංක 29, අංක 42 සහ අංක 49. ධන නිධානයේ ගත්ත ඔබටයි මේ මතක් කරන්නේ ඊ දවසේ වාසනාවන්ත ප්‍රතිඵලයේ T අක්ෂරයත් එක්ක අංක 21, අංක 42, අංක 43 සහ අංක 80 ජයග්‍රහණ ප්‍රතිඵලයේ බවට පත් වෙනවා. මෙගා පව ලොතරැය 2603 වන දිනුම් වාරයේ T අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක 16, ජයග්‍රහ අංක 16, ඒ වගේම අංක 26, අංක 53 සහ අංක 75. ගොවිසත ඕ අක්ෂරයත් එක්ක අංක 2, අංක 11, අංක 49 සහ අංක 64 වෙද්දි මහජන සම්පත මේ දවස්වල වැඩිපුර ගන්න ඕනේ ටිකට් එක U අක්ෂරයත් එක්ක අංක 1, අංක 1, අංක 9, අංක 3, අංක 8 සහ අංක 2. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරේ. වඩ පුළුවන් කමක් තියනවා නම් පුළුවන් උපරිමෙන් ජාතික ලොතරැයි මණ්ඩලය මේ රුපියල් 40 කියන වියදම් කිරීම එක ආයෝජනයක් විදිහට දකින්න අවස්ථාවක් තියෙනවනම් ටිකට් ටික වැඩිපුර ගන්න. ඔය සමහරලාවට අපි දැකලා තියෙනවා සමහරු ටිකට් ගන්නවා ටිකක් 4-5ක් ගන්නයි ඉන්නවනේ නේ.
2: අර නිකන් තියෙන අර වැල් පිටින් එලලා තියෙන වැල් 2-3 ගන්න අවස්ථා තියෙනවා.
1: සමහරු ඉන්නවා එහෙම. සාමාන්‍යයෙන් එක දවසකට ටිකට් 10-15 ගන්නයි ඉන්නවා. ඉතින් ඒ අයට ඇදිලක් තියෙනවා. ඔය ඇදිලම නැත්තම් කාට හරි ඒක එතන ප්‍රශ්නයක් තියෙනවා. ඔය ටිකට් අරගෙන නැහැ.
2: හරියට අරගෙන නැහැ.
1: ඔව්. ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ ඔයාව නිතරම ජයග්‍රාහකෙක් බවට පත් කරන්න උත්සාහ කරන තැනක්. ඉතින් අදත් රුපියල් 40කින් ඔයාගේ ජීවිතේ ඒ වාසනාව පුරගා බලන්න.

0: හතයි විනාඩි 37යි වෙලාව. අපි බ්‍රේක්යක් කරන් ඉක්මනට එන්නම්. ඊට පස්සේ අපි කතා කරනවා ඩාන්ස් කරන අයට තියෙන විශේෂ හැකියාවක් ගැන. බ්‍රේක් එක අරන්ගෙන 7යි විනාඩි 37යි.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011176679579.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
3: ලඛන මොමදින් ඒසල්
4: සම අනුග්‍රහය
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: From the channel that shaped generations, from the stories you grew up with, movies that resonate, musicals that ignite the soul, documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
0: හතයි විනාඩි 39යි. ඩාන්ස් කරන්න අපි හැමෝම කැමති.
7: අනිවාර්යයෙන්ම.
0: ඩාන්ස් කරනවා කියලා කිව්වම අර කොහේ හරි පාටි එකකට ගිහිල්ලා දෙකක් දාගෙන ඩාන්ස් කරන එක නෙමෙයි. ඊට හරි ගිහිල්ලා ඔව්
7: ක්‍රමවත් විදිහට.
0: ඒ කියන්නේ ඉගෙනගෙන ඩාන්ස් කරන අය ඉන්නේ. දැන් මම මගේ යාළුවෙක් ඉන්නවා. එයා මේ ඩාන්ස් කරලා කරලා කොච්චර ඒ කියන්නේ යාගේ නර්තන ජීවිතය වෙනුවෙන් කැප කළාද කියලා කියනවනම් දැන් අර කකුල් වල හැම කකුල් වල අතපය හැම යාගේනවා එයාගේ මේ ඒ කියන්නේ මොන මොකක් හරි ඒක රෝගී තත්යක් වෙනකන් ඇවිල්ලා තියෙන. ඒ කියන්නේ ජීවිත කාලේ අවුරුදු 15ක් 16ක් නටලා ප්‍රසිද්ධ යා ඒ කියන්නේ ලංකාවේ ප්‍රසිද්ධ ඩාන්සින් ගෲප් එක සමාජිකේ එයා කියනවා දැන් එයාට සාමාන්‍ය ජීවිතයේදී දැන් අවුරුදු 30ක් 35ක් විතර වෙන කෙනෙක් ඉතින් සමහරු ඉන්නවා ඒ තරමට මේ ඩාන්ස් එක වෙනුවෙන් එහෙම නැත්නම් නර්තනය කියන ජීවිතය වෙනුවෙන් කැප වෙන අය. හරි. දැන් අපි
7: ඒකට හේතු ගණනාවක් තියන්නත් පුළුවන්.
0: ඔව් දැන් ඔය ඩාන්ස් කරනවා කියන එක සමහර කෙනෙකුට විනෝදාංශයක් වුණාට තවත් විදිහකින් ගත්තම මේක වෛද්‍ය විද්‍යානුකූලව තහවුරු කරගෙන තියෙනවා මේ ડિප්‍රෙෂන්. ඒ කියන්නේ
7: මානසික ආතතිය.
0: ඔව් අන්න ඒ වගේ ස්ට්‍රෙස් එකකට වගේ නේ.
7: ඔව්.
0: පීඩනයකින් ඉන්න කෙනෙකුට උනත් ඔය ඩාන්ස් කරනවා කියන එක හොඳ බෙහෙතක් වගේ. එතකොට ඕකෙත් තියෙන විශේෂත්වයක් මේ ඔය සල්සා ඩාන්සින්. අපි දන්නවා සල්සා නටනවා කියලා කියන්නේ.
7: ඔව්.
0: ඔන්න ඔය සල්සා ගැන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අලුත්ම පර්යේෂණයකින් හොයාගෙන තියෙනවා මේ සල්සා ඩාන්ස් කියන කන්සෙප්ට් එක. එහෙම නැත්නම් මේ මේ මේ මේ මේ මොකක්ද ඒකට කියන්නේ? ඒ ශෛලිය. ඉතාම හොඳයි කියලා අපේ අර කියන ડિප්‍රෙෂන් එක අවම කරන්න.
7: ඒ කියන්නේ මානසික ආතතිය අඩු කරගන්න.
0: ඔව්. මේ අධ්‍යයනය සඳහා වයස අවුරුදු 18 24 අතර ඉන්න ඔය මධ්‍යස්ථ මට්ටමේ ડિප්‍රෙෂන් සහ තවත් විශේෂම ඔය ස්ට්‍රෙස් එකේන රෝගී තත්ත්වයන් එක්ක ඉන්න තරුණීන් තරුණයන් 121ක් හරි 121 දෙනෙක් සම්බන්ධ කරගෙන තියෙනවා. ඒගොල්ලෝ සති 8ක කාලයක් සල්සා නැටුම් පන්ති වලට යොමු කළා. ඊට පස්සේ සාමාන්‍ය විදිහට තියලා පරීක්ෂණ කරලා බැලුවා. මොකද හොයාගෙන තියෙන්නේ?
7: සල්සා පන්ති වලට ගිය අයගේ මානසික අවපීඩන ලක්ෂණ සහ සමාජීය නිකන් අර කාන්සාව කියලා කියන්නේ. අනේ ඒක ගොඩක් දුරට අඩු වෙලා තියෙනවා කියලා පරීක්ෂකයන් දැකලා තියෙනවා. කැරිබියානු ස්පාඤ්ඤ සහ ඇමරිකානු රිද්මයන් එකතු වෙලා හැදිච්ච මේ නැටුම් කලාව ඇඟට වගේම මනසටත් ලොකු සහනයක් ගෙනල්ලා දෙනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ.
0: දැන් මේ සල්සා ඩාන්සින් වල තියෙන විශේෂත්වය මොකද්ද? මේ කියන රෝගී තත්ත්වයන් වලට විසඳුමක් වෙන්න. මේ ගැන හොයලා බලුවාට පස්සේ මේගොල්ලෝ කියන මේක විශේෂත්වය තමයි ඒකේ තියෙන ක්‍රමවත් රටාව සහ නිතරම තමන්ගේ ඩාන්සික් පාට්නව මාරු කරන්න සිද්ධ වෙන එක. මේ නිසා අලුත් අයව අඳුරගන්න වගේම අනිත් අය එක්ක කතා බහ කරලා ඔය සමාජීය සබඳතාවය ගොඩනගා ගන්න ගොඩාක් ලේසි වෙනවා කියලා මේ පර්යේෂණ කණ්ඩායම හොයාගෙන තියෙනවා.
7: මොකද දැන් ડિප්‍රෙෂන් තත්ත්වයක ඉන්න කෙනෙක් නිතරම ට්‍රයි කරන්නේ තනියෙන් ඉන්න නිහඬව ඉන්න පැත්තකට වෙලා ඉන්න. හැබැයි මේ සල්සා මේ නැටුම් ඉගෙන ගන්න ගියාට පස්සේ ඒගොල්ලන්ව ගොඩක් සමාජයට වැටෙනවා, අලුත් අය අඳුර ගන්න පුළුවන් වෙනවා. එතකොට ඒගොල්ලෝ විශ්වාස කරනවා ඒගොල්ලන්ගේ ඩිප්‍රෙෂන් තත්ත්වය සාමාන්‍ය දුරට අඩු වෙන්න පුළුවන් කියලා.
0: දැන් ඔය ඩිප්‍රෙෂන් තියෙන අය නටලම හරියන්නේ
7: නැහැ. නෑ නෑ,
0: මේක මානසික අවපීඩනයට තියෙන එකම ප්‍රතිකාරය කියලා කාටවත් දැන් කියන්න බෑ.
7: එහෙම
0: නැයි ඉතින් වෛද්‍ය මේ කියන්නේ අපි කියන්නේ මේ
7: ડોක්ටර්ස් ලෝ නෑනේ
0: ඩාන්සින් ක්ලාස් ටිකක්
7: දාන්න පුළුවන්.
0: හැබැයි මේක නිකන් අර එක්තරා විදියක යම්කිසි සහනයක් දෙන තරක්
7: ප්‍රතිකාරයක්.
0: ඉතින් ඊට පස්සේ ඔය තව තව පරීක්ෂණ කරලා ඒවට අවශ්‍ය කරන විසඳුම් හොයාගන්න සිද්ධ වෙනවා. ඒ කොහොම වුණත් මේක ඉතා හොඳ ක්‍රමයක් කියලා මේ වෙනකොට පර්යේෂණවලින් සනාථ කරගෙන තියෙනවා. 7:42 වෙලාව.

0: වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: හැමෝම එකම රේස් එක තුවාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන?
2: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ්නේ.
1: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
2: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියල් ග්‍රිප් X5 සහ සුම් X5 සියල් තරෝලි සුවර්ස්.
3: ශ්‍රී ලංකාව තුළ දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දළ වශයෙන් 150ක්. මේ අනතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දළ වශයෙන් 5-6 අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දළ දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
4: ලකන්ද රේඩියෝ ITN
5: 7:52 බස් එකේ පිටිපස්සේ සීට් එකේ
6: මොනවද දැක්කේ?
5: නෑ නෑ නෑ, ඕක වෙන කතාවකට යනවා. එහෙමුණොත් එහෙම නෑ. බස් එකේ පිටිපස්සේ සීට් එකේ නේ ඕනම සීට් එකක වාඩි වෙලා අපි වහගෙන යන ඔයා ඉස්සරහා සමහරට කකුල් දෙක දිග අරගෙන බැරුව ඇති. මොකද ওই දුර බස් වල එහෙම ළඟ ළඟනේ සීට් තියෙන.
6: ඇයි උස අයටත් ওই ප්‍රශ්න තියෙනානේ?
5: ඔව්, මෙහෙම පාත් වෙලා යනවා. ඊට පස්සේ අන්තිමට කොන්දේ අමාරු ඔෆිස් එක ළඟට යනකොට ඊට පස්සේ ඔෆිස් එකෙත් ගිහිල්ලා පොඩි පුටුවක වාඩි වෙලා නේ වැඩ කරන්න ඕනේ. එතනත් අතපය දිගෑරලා ඉන්න බෑ. කොහමහරි පැය 8ක් විතර ඕකේ වාඩිලා
6: වැඩ කරන්න. මටත් ප්‍රශ්න තියෙනවානේ.
5: ඒ කියන්නේ ඔයාලා කොට ප්‍රශ්නයක්.
6: මටත් ඔය කොන්දේ වාර දෙන කෙන බස් එකේ අර උසම වැඩිම.
5: මොකද?
6: මං උස වැඩි. බස් එකට වඩා.
5: බස් එකට වැඩි ඔයා උස වැඩි.
6: හරි අමාරුවෙන් කොන්දේ වරවගෙන.
5: ඔයාම මං හිතන්නේ වාගේ ප්‍රමාණි කවුරුද දැක්කොත් එහෙම ප්‍රශ්නයක් ඇති කරගනි. වාඩ තියෙන මං තමනේ සීට් එකේ වාඩුණා කකුල් දෙක බිම තින්නේ වගේ. හරි. රයිට්. ඔය කොහොම වුණත් මේ එකතැනක වාඩිලා ඉන්න ගියාම අපිට ඇති වෙන පහසුතාවයන් නිතර දෙවේලේ ඔයා ටිකක් මහන්සිලා වැඩ කරන කෙනෙක් නම් නේද? අන්න එහෙම කෙනෙකුට ඇති වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඔය සන්ධි වේදනා කියලා
6: එකක්. බර උස්සන කෙනෙක්
5: නා. ඔව්, අන්න එහෙම සන්ධි වේදනා සියල්ලටම විසඳුම රුපියල් 1920යි. ඒ තමයි ෆැඩ්නා උතශීල ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. ඔයා ගෘහණියක් වෙන්න පුළුවන්. ඔයා කාර්යාලයේ එකම විදිහකට වැඩ කරන සේවකයෙක් වෙන්න පුළුවන්. ඔයා ශල්‍ය කර්මයකින් ප්‍රතිකාර ලැබලා දැන් සුව වෙමින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ක්‍රීඩකයෙක් ක්‍රීඩිකාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වයස අවුරුදු 40ට වැඩි සාමාන්‍යයෙන් වයස්ගත වීමත් එක්ක ඇති වෙන්න පුළුවන් නේද? සන්ධි වේදනා කියලා තින් අන්න ඒ වගේ දේවල් වලින් පෙළෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔය කාට වුණත් හරියටම හරියනවා. ෆැඩ්නා ඔත ෂීල්ඩ් විශේෂයෙන් මතක් කරනවා. ෆැඩ්නා පර්යේෂණාගාරයේ සහ විශ්වවිද්‍යාල වල ඒ විශේෂඥයින් එකතු වෙලා තමයි මේක සායනිකව සනාථ කරලා තියෙන්නේ. හරියටම හරියන විසඳුම කියලා ඔයිල් එකක් නෙවෙයි, හින්දා ගාගෙන ඕන තැනක යන්න පුළුවන් ගඳ නැති එකක්, මේ ප්‍රසන්න සුවඳකින් සමන්විත එකක්. ඒ ෆැඩ්නා ඔත ෂීල්ඩ් ගැන මතක් කරේ තවාඩ ෆාමසි වලින්, එහෙම නැත්නම් ඔය ළඟම තියෙන සුපිරි වෙළඳසල් වලින් ඕනම තැනකින් දැන් ෆැඩ්නා ඔත ෂීල්ඩ් ගන්න පුළුවන්. 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් තමයි මේ නිෂ්පාදනය ඔයාගේ අතට පත් කරන්නේ. ඒ වගේ මතක් කරන්න ඕනේ
6: රයිනෝ රූෆින් ෂීට් ගැන. දැන් ඔයා ගෙදර වෙනස් කරන්න ඉන්නවා නම් දැන් අවුරුද්දේ අන්තිම එනවා. එතකොට ඔයා හිතනවා නම් පොඩ්ඩක් රිපෙයර් එකක් දාලා ඔය වහලවල් එහෙම මාරු කරලා පොඩ්ඩක් රිපෙයර් පාරක් දාන. ඔයා රයිෆින් රූෆින් ෂීට් නෙවෙයි,
5: රයිනෝ රූෆින්
6: ෂීට් නෙවෙයි නම් මේ වෙලාවේ පාවිච්චි කරලා තියෙන්නේ ටක් ගාලා රයිනෝ වලට මාරු වෙන්න කියලා තමයි මතක් කරන්නේ. මොකද අපි එහෙම කියන්නේ ඒක ඇතුල් පැත්තේ තියෙනවා මැටි ලේයර් එකක්. ඉතින් ඒකට සුපිරි පෙනුමක් අරගෙන එනවාගේ ඇතුළට. ඒ වගේම සිසිලසක් ලබා ගන්නත් පුළුවන්. එළියේ තියෙන රස්නෙට වඩා පොඩ්ඩක් අඩුවෙන් කූල් කරගන්න ඔයාට පුළුවන් වෙනවා මේ ෂීට් භාවිතා කරොත්. එහෙම ඒ වගේම තමයි එළියෙන් තියෙන ජල විකර්ෂක හින්දා වැස්ස
5: කොච්චර කියන්නේ ජල විකර්ෂක ආලේපණය කියලා.
6: යස් යස් යස්
5: ලොකුවට ලීලා ලෝ ගන්න ඔතන ඉස්සරහ.
6: ඒ ආලේපණය හින්දා කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැහැ. හරිම ක්ලීන් පෙනුමක් තියෙනවා. මොකද එතකොට මලකඩ නෙවෙයි අපොඩ්ඩේ මලකඩ කනවාද
5: මලකඩ කන ගතිය
6: මට මලකඩත් එක්ක තියෙන පොඩි ගනුදෙනුවක්
5: මලකඩ කන්නේ සාමාන්‍ය
6: සේවල බැඳෙන්නේ නැහැ කළු පාට වෙන්නේ නැහැ ගරා වැටිච්ච පෙනුමක් එන්නේ නැහැ හැමදාම අලුත් පෙනුමට තියාගන්න පුළුවන් රයිනෝ රූෆින් ෂීට් පාවිච්චි කරොත් එහෙම
5: රයිනෝ කියලා කියන්නේ අවුරුදු 60කට වැඩි විශ්වාසයක් එක්ක පාරිභෝගික විශ්වාසය දිනාගත්ත නමක් ඒ වගේම ටීප් ටෙක් සෝලා ගැන මතක් කරන්න ඕනේ සෝලා පද්ධතියක අවශ්‍යතාවය වෙනුවෙන් 0.71711711 මේක ගැන තව මොනව කියන්නද ලංකාවම දන්න ප්‍රොඩක්ට් එකක් තමයි ඩීප් ටෙක් සෝලා කියලා කියන්නේ. ඔයා වෝටර් පම්ප් එකක් ගන්න ගියත් ඉතින් සෝලා සිස්ටම් මේකට ගෙදර නේද මාරු කරගන්න ගියත් ඒ අවශ්‍යතාවය වෙනුවෙන් ඔයාලා කෝල් එකක් දෙන්න පුළුවන් ලංකා ව්‍යාපෘති ගණනාවක් එක වැඩ කරන ඩීප් ටෙක් සෝලා ගැන මම ඒ කතා කළේ. ඒ වගේම මේ පැය යන්න කලින් කියන්නම් විජය කුළුබඩු මං කලිනුත් කිව්වා අද උදෑසන ඉඳලා අපි කතා කරේ කෑම බීම වල තියෙන કૃතිම රසකාරක වර්ණක ගැන. ඉතින් මේවා වලින් තොර ස්වභාවික නිෂ්පාදනයක් වාගේ කෑම ටිකට එකතු කරගන්නවා නම් ඒ තමයි අපි හැමෝම පිළිගන්න විජය නිෂ්පාදන. දැන් ජාත්‍යන්තර මට්ටමේ වෙළඳපළේදී විජය නිෂ්පාදන වලට ලොකු ඉල්ලුමක් තියෙනවා.

0: නොදයටයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: ගුඩ් මෝර්නින් 8යි විනාඩි 5යි අපි අලුත් පැයක ඉන්නේ. අපි දෙවෙනි පැයට ඇවිල්ලා ඉන්නේ. එල් නිනෝ එක ගැන ඔයාට මොකද්ද තියෙන අදහස?
1: අදහස?
0: එයිද?
1: එයි නේද මේ යන විදිහට.
0: ඔව් දැන්ටම අපිට එළියට බැස්සම මේකේ නේද? පෙරගමන් එනවා කියලා දැන් පොඩක් දැනෙන කාලයක. ඒකට හේතුව උණුසුම දැන් වැඩි. මේක ගැන පොඩි පොඩි ඉඟිපිඟි අපිට හම්බ වෙනවා. රාත්‍රී කාලේ වුණත් උණුසුමේ අඩුවක් නැහැ. ඔකේ ඒසී එකේ ඉඳලා එළියට බහැලම් බලන්න ඕනේ. ඔකේ තියෙන ලොකු වෙනස. හරි?
1: දැන් අවුවට ගියාම දැන් සමහර අයට එක එක හැම වෙනස් වෙන අයට එක එක විදිහටනේ ඔක බලපාන්නේ. එක එකනාගේ හැම වෙනස්නේ. ඒතර සමහරක් අයට ඔය කසලා, පළු දාලා එක එක ඒවා වෙනවා. සමහරක් අයට මුළු ඇඟම දැවිල්ල ගන්නවා. නැත්තම් දරා ගන්න බැරි ඔළුවේ කැක්කුම් එනවා. එතකොට ඇස්වල පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.
0: දැන් මේකට මේ ඔය ඉස්සරහට එන එල්ඩිනෝ එකට දේශගුණික සංසිද්ධියට ජපානය මේ දවස්වල සූදානම් වෙමින් ඉන්නේ. ඒගොල්ලෝ දැඩි උෂ්ණත්වයට මුහුණ දීම සඳහා මිනිස් ශීතකරණයක් හඳුන්වා දීමට උත්සාහ කරමින් ඉන්නෝ. දැන් ඒ කියන්නේ ඔය ශීතකරණ සහ වෙළඳ යන්ත්‍ර නිෂ්පාදක සමාගමක් තමයි, නිෂ්පාදනයකට සමාගමක් තමයි මේකට මූලිකත්වය ගන්නේ. දැන් මේකෙදි මිනිස් ශීතකරණය ජපානයෙන් ලක්ෂ 15ක් විතර වෙනවා.
1: ඒ කියන්නේ ලංකාවෙන් රුපියල් ලක්ෂ 30ක්.
0: ලක්ෂ 30ක් දීලා ෆ්‍රිජ් එකක් ගනින්නද? දැන්
1: AC එකක් හොයන්න.
0: වාහනයක් ගන්න සල්ලි නෙමෙයි. පරණ කාර් එකක් වගේ ගත්ත හැකි. ඒත් අලුත් කාර් එකක් ගන්න බෑ ලංකාවේ ලක්ෂ 30කට. එතකොට මේ ශීතකරණයේ ඇතුළට එක පුද්ගලයෙකුට යන්න පුළුවන් කමක් තියෙනවා.
1: ගිහලා වාඩි වෙලා ඉන්නත් පුළුවන්.
0: ඔව්, අසුණක් තියෙනවා, වාඩි වෙලා ඉන්න පුළුවන්. ශීතකරණයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 15යි. ඉතින් පුද්ගලයෙකු මේ ශීතකරණයේ තුලට ගියාට පස්සේ ඇතුළත උෂ්ණත්වය සෙල්සියස් අංශක 5 දක්වා පහළ යනවා කියලා කියනවා. ඉතින් පුද්ගලයෙකුගේ ශරීරය විනාඩි 5ක් තුල සිසිල් කිරීමේ හැකියාවක් මේ මිනිස් ශීතකරණයට තියෙනවා.
1: එතකොට මේ විනාඩි 10ක් මේක ඇතුළේ හිටියට පස්සේ අර දැඩි උෂ්ණත්වයෙන් අපේ ඇඟට එල්ල වෙන බලපෑම මගහරවා ගන්න පුළුවන් කියලා තමයි ඒ සමාගම කියලා තියෙන්නේ. හැබැයි ඉතින් විනාඩි 10කට වඩා ඉන්නපාර.
0: ඔව්, ගොඩාක් කියලා ඉන්නත් හොඳ නැහැ.
1: ඊට පස්සේ වෙන වෙන ඒවා එනවා.
0: ඔව්. වර්තමානයේ මේ මිනිස් ශීතකරණයේ නිෂ්පාදනය කරන්නේ ව්‍යාපාර සඳහා පමණයි කියලා කියනවා. එහෙනම් සමාගම් සහ ව්‍යාපාර සඳහා පමණයි මේවා මේ කියන්නේ පෞද්ගලිකව ගෙවල් වලට
1: ගෙවල් වල පාවිච්චියට තාම සුදුසු තත්ත්වයේ තියෙනවා කියලා ඒගොල්ලෝ සහතික කරලා නැහැ.
0: ඔව්. ඉතින් විශේෂයෙන්ම ඒ කර්මාන්ත ශාලා ෆැක්ටරි වලට එහෙම මේක විකුණන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් එහෙනම් අපිට මේක අදාළ වෙන්නේ නැහැ. සාමාන්‍ය නේද ගෘහස්ත ජීවිතය ඇතුළේ අපිට මේක පාවිච්චි කරන්න බැරි නම් මේක අදාළ වෙන්නේ නැහැ. හැබැයි වඩ පුළුවන් කමක් තියෙනවා ගෙදරට AC එකක් අයි කරගන්න. හැබැයි මේකේ කරන්ට් බිල් එක ගෙවන විදිහත් ඔයා වෙන විදිහකින් ප්ලෑන් කරන්න ඕනේ.
1: නැත්තම් හැංගෙන්න වෙනවා.
0: හැංගෙන්න වෙන්නේ විදුලි බල මණ්ඩලයට මේ බිල ගෙවා ගන්න බැරුව.
1: ඔව් ඒක තමයි.
0: 8යි විනාඩි 8යි වෙලාව. සුබ උදෑසනක් අපි දෙවෙනි පැය ඉන්නේ.

0: නොතරයි පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නේකම නොතරයි NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්ම නම් ගාල වදුනා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

0: අපේම ලුණු
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
4: හැත්ත පස්සසරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
5: ක්‍රිමිරාජ සුවසේන ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නෙවරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
4: ක්‍රිමිරාජ සුවසේන
5: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසේනට එක්වන්න සාදර අනුග්‍රහය
6: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය

0: දිනමලා රාත්‍රි 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 01

0: 1-7-6-7-9-5-7-9.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ඒකන වෙන්නේ තේරෙනවද? මයික් ඔන් කරලා දැන් මං. හරි. Good morning සුබදාසනක්. 8:20. හරි. කැපවීමෙන් වැඩ කරන අයට ඕන තැනක නේද?
1: වැඩ කරන්න පුළුවන් නේ.
0: රැඳෙන්න පුළුවන්. ඉතින් ඔහේ නිකන් ඉන්නන් වාලා ඉන්න අය දැන් ඔෆිස් වල එහෙම මේ මහගෙන ඉන්නවා නම් මාව. මගේ යාළුවෙක් කිනෝ සිද්මින කියලා. උදේ එනවා මෑන් ඔන් එක දානවා මොනවා හරි ඔය තට්ටු කර කර ඉන්නවා. හවසට ඔෆ් එක දාලා ගෙදර යනවා.
1: අර සින්දුව මතක් වෙන්නේ නැද්ද? කන්තෝරුව කන්තෝරුව.
0: විනෝද වුණා. ඉතින් එහෙම ඉන්නවා. ඔෆිස් වල එහෙම අය ඉන්නවා. උදේ එනවා මොනවා හරි කරනවා හවසට ගෙදර යනවා.
1: ඒ කියන්නේ අර ගෙදර ඉන්න කම්මැලි කමර නියන් ටයිම් පාස් කරන්න ඔෆිස් එකේ කටියත් ඉන්නවා.
0: ඉතින් පඩියකුත් හම්බ වෙනවා.
1: ඔව්. අහලකුත් නෑ ඉදි.
0: එහෙමයි. තව පොඩ්ඩක් කාත්
1: රෙස්ට් කරන්න නේන්නේ. අතරම රෙස්ට් කරලා පඩියක් ගන්න.
0: කාත් එක්ක හරි කියව කියව ඉන්නවා. ඉතින් එහෙම නැතුව වැඩ කරන පරිසරය ඇතුලේ හරි හරියට වැඩ කළා මැච් එකක් ගහන තාරුණ්‍යයක් දැන් අපේ රටේ ඉන්නවා. දැන් එහෙම ගත්තොත් එහෙම දැන් ආයතන මාක්ස්මන් ගෲප් එකට මේ මෑත කාලේ සෑහෙන පිරිසක් බඳව ගත්තා. විශේෂයෙන්ම ඔය ඩෝව මැෂින් එකත් එක්ක ඒගොල්ලෝ අලුත් ව්‍යවසායිකයින් බිහි කරා. එතකොට ඒගොල්ලෝ උනත් දැන් මීට මාසයකට කලින් මම කතා කරනකොට අපි වහගෙන හිටපු ව්‍යවසායකයා අද වෙනකොට ඉන්නේ හොඳ තැනක. සමහර විට මැෂින් එක ගන්න යම්කිසි මුදලක් බැංකු ණයක් විදියට ගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. කාගෙන් හරි හුවමාරුවක් නේද? එහෙම කරගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. දැන් එයා බිස්නස් එක හරි ට්‍රැක් එකට දාලා ඒක ගෙවලා කළා. දැන් හොඳ තැනකට එයාගේ බිස්නස් එක අරගෙන ඇවිල්ලා තියෙනවා. මොකද මාක්ස්මන් ගෲප් එක ඩෝම ඇතුළු යන්ත්‍රෝපකරණ ගණනාවක් එක්ක ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට දැවැන්ත සේවයක් කරනවා. හැබැයි ඒ අතර වාරේගොල්ලෝ කියනවා තවත් පිරිසකට මාක්ස්මන් ගෲප් එකත් සම්බන්ධ වෙන්න කියලා. ජොබ් එකක් එහෙම නැත්නම් රැකියා ඇබෑරතු දිනව දැන් එයාත් එක්ක සම්බන්ධ වෙන්නේ.
1: ඉතින් ඔයා හොයනවා නම් ඔයාට ගැළපෙන ජොබ් එකක්. හැබැයි ඔයා වද වෙනවා නම් කොහොම වෙයිද පරිසරය වැඩ ගන්න විදිහට හොඳ වැටුපක් තියෙයිද? එතකොට ස්ටාෆ් එක කොහොම වෙයිද? මේ වගේ දේවල් ගැන හිත හිත වද වෙන කෙනෙක් නම් ඔයා වද වෙන්න එපා. මෙන්න මේ කියන්නේ ඔයාට හරියනම තැනක් ගැන. රැකියා ඇබෑරතු දිනව ඇසුරුම් කරුවන්ට, පුහුණු යාත්‍රිකයා කරුවන්ට, ඒ වගේම සිත් කරන අසළු ආකර්ෂණීය වැටුපාට ගන්න පුළුවන්. ඒ වගේම ස්ටාෆ් එක කෙන බය වෙන දෙයක් නැහැ. සෞදශීලීත්වයෙන් වැඩ කර ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට ප්‍රොමෝෂන්ස් ගන්න ඔයා හිතාගෙන ඉන්නවනම් නෙවෙයි අනිවාර්යයෙන්ම ඉන්න ප්‍රොමෝෂන් ගන්න තවත් චාන්ස් එක තියෙනවා. ඒ වගේම ඔයාට CV එක දාන්න ඕනේ නම් එක මම මතක් කරන්න 0667 760 909 තමයි ඔයා CV එක දාන්න ඕනේ.
0: හරි. එහෙමනම් අලුත් ජොබ් එකක් එහෙම හොයන කෙනෙක් ඉන්නවා නම් නුවාට මේ සුසුකම් ටික තියෙනවා නම් ඔයා මාක්ස්මන් ගෲප් එකේ ලබන මාසේ පළවෙනි ඉඳන් වැඩ පටන් ගන්න ලෑස්ති වෙන්න. හරි. ඒ වගේම විජය නිවසින් එන විජය 3-5 ගැන මතක් කරන්නම්. සීරසියක් ස්වභාවිකයි. ඉතින් මාළු කරි එකක් හදනකොට ඔයාට මිරිසට එහෙම නැත්නම් කිරට හදා ගන්න පුළුවන්. කිරි මාළු එකක් කියලා කිව්වමනේ.
1: පඩගින්නකුත.
0: පාන් කෑල්ලක් කන්න, ඉදියාප්ප ටිකක් කන්න, කිරි මාළු සමග. ඔය උදේට කෑම දෙන කඩවල් වල විකුණන්න තියෙන කඩවල් වල ගොඩාක් කරලා මේක ජනප්‍රිය කෑමක්. රසට කිරිමාළු එකක් හදාගන්න විචය නිෂ්පාදනවට පාවිච්චි කරන්න කියලා මතක්.

0: අඩකුමුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහපුලවට මහබලයක් පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි මේවා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
1: 8 විනාඩි 33යි වෙලාව බ්‍රේක් එක කරන් වෙලා බල පොඩි ඉන්න පොඩි පොඩි වෙලා ඉන්න
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: අටයි විනාඩි 36යි. ලංකාවේ ව්‍යාපාරිකයෝ
1: වැටුණා.
0: ෆෝන් එක පොලේ ගැහුවා.
1: ව්‍යාපාරිකයෝ
0: ලංකාවේ ව්‍යාපාරිකයෝ එහෙම ලේසියෙන් වැටෙන්නේ නැහැ. හරි. මොකද වහන මතකයි කොවිඩ් කාලේ වුණත් අපි නේද? අර අටියට වැටුණත් ලංකා ව්‍යාපාරිකයෝ පුළුවන් උපරිම ට්‍රයි කරලා ආයෙ ගොඩාවා. ඒක එක උදාහරණයක් කියන්නම්. ඔය පොල් රොටි නේද, පොල් රොටි විකුණන්න ආවනේ ලොකු ලොකු KDH වෑන් වල පවා.
1: ඔව්.
0: තමන්ගේ තිබ්බ ලොකු බිස්නස් බිමටම වැටෙනකොට ඒගොල්ලෝ හොයාගත්ත ජීවිතේ එහෙම බිමට ඇදගෙන වැටෙන්න දෙන්න බෑ.
1: පොඩි තැනකින් හරි නැගිටින්න.
0: කීයක් හරි හොයාගෙන වැඩේ පටන් ගන්න ඕනි. හරි. ඉතින් දැන් ලෝකයේම දිනපු ලාංකීය ආගන්තුක සත්කාරය සඳහා ඉහළම සම්මානයක් දිනාගත්ත ලංකාවේ ව්‍යාපාරිකයෙක් ගැන මේ කියන්නේ. ස්මෝක් ඇන් මොකක්ද?
1: බීටර්ස්.
0: බීටර්ස්. ස්මෝක් ඇන් බීටර්ස්. ලංකාවේ දකුණු වෙරළ තීරේ ඔය දික්වැල්ල ෆෙරළ ආසන්නව තමයි තියෙන්නේ. ස්මෝක් ඇන් බීටර්ස් කියලා කිව්වම මේ ආපන ශාලාව ආසියාවේ හොඳම ව්‍යාපාර පණ අතරට ආවා. හරි. මේක මේ බා කියන කන්සෙප්ට් එක යන්නේ ලෝකයේ, එහෙම නැත්නම් සමා වෙන ආසියාවේ හොඳම බා 50 ඇතුළට තමයි මෙයා ආවේ. එතකොට මේකෙදි ඔය හොඳම ආගන්තුක සත්කාරය සඳහා නේද, මෙයාට සම්මාන හම්බුණා. ශේෂ්ත්‍රේ ප්‍රවීණෙන් 300කට අධික පිරිසක් ඡන්දයෙන් තේරීපත් වෙලා තමයි මේ කියන සම්මානය ලංකාවේ ආයතනයක් දිනාගත්තේ. එතකොට ඩොන් රණසිංහ සහ ලහිරු පෙරේරා කියන මහත්වරු විසින් තමයි මේක 2020 පටන් ගත්තා කියලා කියන්නේ. අපි මේ කාඩවත් ප්‍රොමෝෂන් දෙනව නෙමේ, ලංකාවේ දේශීය නිෂ්පාදකේ කර්මාන්තකරුවෙක් ව්‍යාපාරිකයෙක් ලෝකෙ කොහේ හරි තැනක ගිහිල්ලා ජයග්‍රහණයක් ගන්නකොට නේද,
1: සහ ලංකාවේ දෙයක් අගය කරපු අවස්ථාවක්.
0: ලංකාවේ සූපශාස්ත්‍ර උරුමය සහ දේශීය අමුද්‍රව්‍ය නවීන ඔය කොක්ටේල් කලාව එක්ක එකතු කරලා තමයි මෙයා ලෝකෙම අවධානය දිනාගත්තේ. 2025 වසරේදී ආසියාවේ හොඳම බාර් අතර 14 වෙනි ස්ථානයත්, ලෝකෙ හොඳම මේ ලිස්ට් එකේ 67 වෙනි ස්ථානයත් මෙයා දිනාගෙන තියෙනවා. එතකොට මෙයාගේ විශේෂත්වය වෙන්නේ ආහාර, සියලුම ආහාර සාම්ප්‍රදායික දරලිපේ තමයි උයන්නේ.
1: ඔව්.
0: එතකොට ලංකාවට ආවේනික ඖෂධ පැලෑටි සහ කුළුබඩු යොදාගෙන ඔය කොක්ටේල් පාන වර්ග සකස් කරනවා.
1: ඒ කියන්නේ කිසිම විදේශීය දෙයක් පාවිච්චි කරලත් නැහැ, රසායනික දෙයක් පාවිච්චි කරලත් නැහැ.
0: ලංකාවේ ඔය කිතුල් රාවලට නේද?
1: ඔව්.
0: ඒ වගේම තේ, මීපැණි මුසු කරපු පාන වර්ග මේ අතර ප්‍රසිද්ධයි. ඉතින් ඒ නිසා තමයි මේ ගැන පොඩ්ඩක් මතක් කරේ. 2026 ජූලි 28 වෙනිදා මැකාවු වල ෆින් පැලස් වලදී මේකේ මේ සම්මාන ප්‍රදාන උත්සවය තියෙනවා. එදාට යා ඒකේ සම්මානය ගන්නවා.
1: ඉතින් දැන් මේ අපේ ලංකාවේ මිනිස්සුන්ට තියෙන ලොකුම හොඳ දෙයක් තමයි මේ හරි ආගන්තුක සත්කාර අතරින් අපි හරි ඉහළ මට්ටමක ඉන්නවනේ. මොන දේ වුණත්, මොන වැරද්ද තිබ්බත් මේ ආගන්තුක සත්කාර කියන තැනින් අපි හරි උඩින් ඉන්නවා, හරි ලැබී අපි ඒකට. ඉතින් අන්න මේකත් අගය කරලා තමයි මේ සම්මානය දීලා තියෙන්නේ.
0: අයියෝ මොන වැරද්ද තිබ්බත් කියලා කිව්වේ?
1: සම්මානේ තියෙනවනේ, එක එක මිනිස්සු ඔය කුහක කර දෙනවා. කාටවත් නැගිටින්න දෙන්න දුකකලේ ගඳින මිනිස්සු ඉන්නවා. එහෙම මිනිස්සුත් ඉන්නවා. මං කියන්නේ ඊට වඩා අර ආගන්තුක සත්කාර කියන එක අපේ රටේ කැපිලා පේන ගුණංගයක්.
0: ඉතින් මේගොල්ලෝ දැන් මේ සම්මාන ගනි. ඉතින් රටක් විදිහට අපිට ඒක සම්බන්ධව විශේෂම විදේශිකයින්ගේ ආකර්ෂණය දිනා ගන්න මේවත් හේතු වෙනවා. සංචාර කර්මාන්තයේ නැගී සිටිනවා කියලා කියන්නේ ඒක රටේ ආර්ථිකයට හොඳ බලපෑමක් ඇති කරනවා.
1: ඉතින් ඔයා දන්නවද දැන් මේ සම්මාන වල මේ කවද තියෙන්නේ කියලා?
0: ජූලි 26නේ.
1: 28 මේ මාසේ 28 තියෙන්නේ.
0: ඔව්, ජූලි 28 වෙනදා මැකාව් වල තියෙන්නේ. ඉතින් එදාට බලමු අපි සම්මානය අරගෙන මේ ලංකාවට ආඩම්බරයක් එකතු කරන දවස. මේ වෙලාවේ මතක් කරා නම් අවුරුදු 77ක ඉඳලා ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන අපිට තියෙන විශ්වාසය තවදුරටත් තහවුරු කරගන්න නිෂ්පාදනයක්. ඒ තමයි ක්‍රිමිරාජ නිවසින් එන පේයාව. දැන් ඔයාලට කැස්සා, කෙම්බිරිස් ආවා, එහෙම නැත්නම් උණ වගේ ගතියක් තියෙනවා නම් මේක හොඳ ප්‍රොඩක්ට් එකක්. 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කළා තමයි ක්‍රිමිරාජ නිෂ්පාදන වෙළඳපළට එවන්නේ. ඉතින් අවුරුදු 77ක් තිස්සේ හොඳ දේවල් දීලා මිසක් මේ මාකට් එකේ හොඳ නම රැකගෙන ඉන්නේ වෙන විදියකින් ශරීරයට අහිත කර කිසිම දෙයක් මේ නිෂ්පාදනවල මේ අඩංගු වෙන්නේ නැහැ. අපි දන්නවා සමහර වේදනා නාශක එහෙම නැත්නම් යම් යම් රෝගවලට ප්‍රතිකාර ෂණිකව දෙන්න සමහර නිෂ්පාදනවල අන්තර්ගතයන් කියවලා බැලුවම ඒවා ශරීරයට අහිත කරයි. ඒ වෙලාවට සුවයක් ආවත් නේද? එතනින් පස්සේ ප්‍රශ්න ගොඩක් අපේ ශරීරයේ යම් කිසි අවදානමක දානවා.
1: ඒ කියන්නේ සයිඩ් ඉෆෙක්ට්ස් වැඩි වෙනවා.
0: ක්‍රිමිනාජ නිෂ්පාදන කියලා කියන්නේ එහෙම නැති අපිට වගේ කියන නිෂ්පාදන පෙළක්. ඒ වගේම මේ වෙලාවෙම අපිට පුළුවන් පැල්වත් අයිස්ක්‍රීම් ගැන කතා කරන්න වර්ග කීපයකින් වට ගන්න පුළුවන් කමක් තියෙනවා.
1: වැනිලා, චොක්ලට්, ෆෘට් ඇන් නට්, ස්ට්‍රෝබෙරි මෙන්න මේ වගේ හැම වර්ගකින්ම ගුණාත්මක රසකින්, ඒ කියන්නේ හරිම කිරි රසකින් ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා. කිරි රස වැඩිපුර හොයන කෙනෙක් නම් ඔන්න මෙතන තමයි තැන.
0: 8:42

0: උද 8යි විනාඩි 39යි කියන්න තිබ්බා විනාඩි 10කට කලින්. දැන් 8යි විනාඩි 49යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
4: මම නම් දැන් මානම රිලැක්ස්.
5: අනම්මනංගල වදුනා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
6: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

0: අටයි විනාඩි 54යි. Facebook එකේ fake news දාන එක ඔයා මම අපි වගේ පුංචි මිනිස්සු එක්ක කරාට කමක් නැහැ කියමු. සාමාන්‍යයෙන් fake news දාන්නේ නැහෙනි හරි හමං account එකකින්.
1: නැහැ.
0: Kim Jong Un ප්‍රමුඛ උතුරු කොරියාව. අවුගේ දවසක fake news එකක් ගැව Facebook එකේ. මොකක්ද දන්නවද? FIFA World Cup එක උතුරු කොරියාව දින්න කියලා. තින්වා ඕකට සෑහෙන විවේචන ආවා. ඒක කාගේ උවමනාවට කරාද කියන එක තමයි ප්‍රශ්නේ. මේක ඒ රට රාජතාන්ත්‍රික මට්ටමේ අපි කියන ටිකක් නියම් රජයේ මැති අමුතුරු වගේ කියලා.
1: ඔව්.
0: නියම් අපි හිතමු නිකන් එහෙම.
1: ඔව්.
0: අන්න ඒ වගේ ඇත්ෂා කරලා තිබ්බා.
1: ආ.
0: එතකොට ස්පාඤ්ඤේ කල්පනා කරා එතකොට අපි නෙමෙයිද මම මේක දෙන්නේ.
1: නිකන් අපි හීනයක්ද දැක්කේ.
0: Kim Jong Un දැන් මේ ගැන හොයනවා කියලා තියෙනවා. එයා කියලා දෙනවා වහාම කමිටුවක් පත් කරලා. හරි කමිටු පත් කරන්න මාකට පස්සේ වෙච්ච එක මේ يعني ඕක ගොඩක් රටවල පොදු එකක්.
1: ඔව්.
0: දැන් අපේ රට පැත්තකින් තියෙන වෙන රටවල එහෙමයි. මොකක් හරි ප්‍රශ්නයක් වෙච්ච ගමන් කමිටුවක් පත් කරනවා. ඒ කමිටුව විසින් ඊට පස්සේ ඉතින් අවුරුද්දක් දෙකක් තුනක් සමහරවිට දැන් Kim Jong Un ජීවතුන් අතර නැති වෙයි මේ කමිටු වාර්තා එනකොට.
1: ඔව්.
0: එහෙමනේ කමිටු වල වැඩ.
1: ඔව් ඔව්.
0: දැන් අපි ඔෆිස් වලේම කමිටුවක් පත් කරාම මොකක් හරි වැඩකට ඒ වගේම يعني ඒවැ වාර්තා එනකොට මේ ඒ සේවකයා විස්රාමත් ගිහිල්ලා
1: ඔව් සමහරකට අවසන් ගැටියුතුත් කරලා
0: ඔව් Kim Jong Un කිව්වා ඉක්මනට මේ කමිටුව දාලා මට මේ වාර්තාවේ මොකද්ද උනේ කියලා දෙන්න. මොකද මේක රට අපකීර්තියට පත් කිරීම.
1: උතුරු කොරියාව වෙන්න බෑ නේද? ඔච්චර වුණත්.
0: ඒ කියන්නේ බොරු කියනවා කියලා.
1: ඔහොම බොරු කියනද? ඒක අතේපත් වෙන බොරු.
0: මේ Kim Jong Un නේ හොඳ නැත්තේ නේ.
1: ඔව්.
0: ඉතින් කොහොම හරි මේ
1: එක අවධානය ගන්න වෙන්න බැරද?
0: ඔව් සමහර ඉන්නවනේ ෆේක් බොරු කියලා අවධානය ගන්නයි.
1: ඔව්.
0: Facebook වල එහෙම එහෙම දාලා
1: ලයික්ස් වැඩි කරගන්න, views වැඩි කරගන්න මේගොල්ලෝ අවධානය වැඩි කරගන්න හේතුවද දන්නේ නැහැ.
0: කොහොම නමුත් උතුරු කොරියාව ගැන කවදත් ඉතින් සාමාන්‍ය ප්‍රවෘත්ති මැවෙන රටක්. නමුත් දැන් මේ ගැන පරීක්ෂණ පවත්වනවා. ඉතින් රටක් විදිහට ගත්තම මේගොල්ලන්ගේ වගකීම් මේක ෂෙයා කරපු එක තමයි ප්‍රශ්නේ. අපි වුණත් Facebook එකේ දකින්නක ෂෙයා කරනවා සමහරලාට. ඒවැය තියෙන සත්‍යතාවයේ නිවැරදි බව හොයාගන්නේ නැතුව ඉතින් මේවා හොඳ පාඩම් කාට කාටත්. හරි. 8යි විනාඩි 56 අපි ඊළඟ පැයට යනවා. යන්න කලින් Deep Tech Solar එක ගැන කියන්නේ වාගේ ගෙදරට ලබන මාසයේ පඩිය නෑ මම මෙහෙම යෝජනාවක් කරන්න. මේ අවුරුද්දේ හොඳ බෝනස් එකක් හම්බෙනවා
1: නේද? ලබන මාසේ පඩිය නෑ කිව්වම මම බය වෙලා.
0: නෑ පඩියම. පඩියකින් මෑ හොලා එකක් හයි කරා. එහෙනම් ඉතින් වෛද්‍යවරයෙක්වත් වෙන්න
1: ඕනේ.
0: නේ.
1: ලෝයා කෙනෙක් හරි.
0: හරි. එහෙමනම් මෙහෙම කරමු. එහෙනම් මේ පාර ඔයාගේ බෝනස් එකෙන් ඔයා බලන්න මේක ප්‍රයෝජනවත් විදියට මේ බෝනස් එක වියදම් කරන්නේ කොහොමද කියලා. ගෙදරට සෝලා එකක් හයි කරමු. එතකොට 2027 අවුරුද්දේ වාගේ කරන් බිල 0. හරි ප්‍රශ්නයක් නැහැ. එතකොට 2027 ඉඳලා ඉදිරියට 0
1: 0
0: එහෙනම් ප්‍රශ්නයක් නැහැ. ඔයාට මේක ගැන මම මේ දෙන අයිඩියා එක අරගෙන තව ටිකක් හිතලා බලලා තව කාත් එක්ක හරි කතා කරලා විශේෂඥ දැනුම අරගෙන නේද රටේ ලෝකෙ වෙන්නේ මොනවද කියලා හොයලා Deep Tech එකට කෝල් එකක් දෙන්න 0711 711 1 0711 711 711 1 තමයි නම්බර් එක. 8යි විනාඩි 57යි. විජය ප්‍රොඩක්ට්ස් අතර තියෙන විජේ නූඩ්ල්ස් එක. අද රැට වාට ගෙදරදී සාමාන්‍යයෙන් රැට කඩෙන් කණයි කියන්න බලන්න අතුසන් බලන්න. ඔයින්
1: මමත් ඉන්නවා.
0: ඔව් ඉක්මනට නූඩ්ල්ස් එක හදා ගන්නවා නම් විජය නූඩ්ල්ස් එක විනාඩි කීපයකින් වාට හොඳ ප්‍රමිතියෙන් නූඩ්ල්ස් එක හදා ගන්න පුළුවන්.

0: සහයෝගීක අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TBS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ප්‍රදේශ වැසකට පසර වී වැසි හෝගි ගුරුම් සැත වැසි හටගත හැකි බව කාලගුණ වේද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඌව සහ නැගෙනහිර පළාත්ද ඒ අතර වනවා. උතුරු උතුරු බැද පළාත් සහ හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්වල සුළුකී වේගය පැයට කිලෝමීටර 40-50 අතර විය හැකි බවයි කාලගුණ වේද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. කල්පිටියේ සිට මණ්ඩාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා විලට ඔබෙන්වන බුදු ප්‍රදේශවල සුළුකී වේගය පැයට කිලෝමීටර 50ක් පමණ ඉහළ යාම හැකියාව පවතිනවා. ඉරාන යුද්ධය හේතුවෙන් ඇමරිකාව මේවන විට ඩොලර් බිලියන 37.5ක වියදමක් දරා ඇති බව ආරක්ෂක ලේකම් පීට් හෙක්සෙත් ප්‍රකාශ කළා. ඒ සෙනෙට් මණ්ඩලයේ පැවති විමර්ශන හමුවකදී යුද මෙහෙයුම් අවි ආයුධ නිෂ්පාදනය සහ ප්‍රවාහන කටයුතු ඇතුළු අංශ සඳහා එම මුදල් වැය වී තිබෙනවා. අතරේක මූල ප්‍රතිපාදන සඳහා ට්‍රම්ප් පරිපාලනය කොංග්‍රසය වෙත ඉල්ලීමක්ද ඉදිරිපත් කර තිබෙනවා. මේලක ලක්හඬ ප්‍රවෘති පෙරවරු 10ට.

0: නවයයි අටයි අලුත් පැය ගාව ඉන්නේ.
1: අලුත් පැයේ කියන දේවල් ගොඩක් තියෙනවා කියලා ඔයාමට කිව්වා.
0: ඔව් මේ දැන් මේ පැයේ අපි කතා කරමු ලෝකේ ලොකුම සල්ලිකාරයන්ට තියෙන ප්‍රශ්න ගැන. ලෝකේ ලොකුම සල්ලිකාරයෙකුට ප්‍රශ්න තියෙන්න පුළුවන්ද වගේ එකක් හිතෙනවනේ.
1: පුළුවන් නේද?
0: ඒගොල්ලන්ට ප්‍රශ්න
1: තියෙනවා.
0: සල්ලි කොහොමද වියදම් කරන්න කියලා ප්‍රශ්නයක් තියෙනවා.
1: දැන් අපිට තියෙන සල්ලි නැති ප්‍රශ්න. ඒගොල්ලන්ට තියෙන සල්ලි වැඩි හින්දා කරන්න දෙයක් නැති ප්‍රශ්න.
0: දැන් මුකේෂ් අම්බානි. මුකේෂ් අම්බානි කියලා කිව්වම ලෝකෙම දන්නවා ඉන්දියාවේ ධනවත්ම ව්‍යාපාරිකයන්ගෙන් කෙනෙක්. එතකොට මුකේෂ් අම්බානි තමන්ගේ මේ පවුලේ ව්‍යාපාර අනාගතයට සූදානම් කිරීම සඳහා පහුගිය වසර කීපය තුළ අලුත් සැලැස්මකට අනුව බෙදලා දෙන්න තීරණය කළා. එයාගේ දරුවෝ අතර කොහොමද බෙදන්නේ කියලා එයා ප්ලෑන් කරා. දැන් අපේ අම්මලා තාත්තලාට නම් එහෙම ප්‍රශ්න නැහැ. තියෙන ගේ ඉඩමයි කාට හරි ලියලා දුන්නා එක්ක දුවට එක්ක පුතාට එක්ක දුවටයි පුතාටයි දෙන්නටම. එහෙම නැත්තම් වික්කා සල්ලි දෙකට බෙදලා දුන්නා ප්‍රාණ භුක්තිය තියාගෙන වික්කා ඔය වගේ එහෙමනේ තියෙන ප්‍රශ්න. ගෙදර වාහනයක් තියෙනවා නම් ඒක තව කාට හරි ලිව්වා. දැන් මේ අම්බානිගේ ප්‍රධාන සමාගම තමයි ඔය රිලයන්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ RIL එක ඔය ඉන්ඩස්ට්‍රියල් ලිමිටඩ් කියන්නේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රියල් ලිමිටඩ්. තාම මුකේෂ් අම්බානිගේ නායකත්වයේ යටතේ පවතින නමුත් සමාගමේ ප්‍රධාන ව්‍යාපාර අංශ තුනම එයාගේ දරුවන්ට වෙන වෙනම බාර දීලා තියෙනවා. මේක නිල වශයෙන් බෙදා දීමක් නොවුනත් අනාගත නායකත්වයේ සඳහා වූ වගකීම් පැවරීමක් විදිහටයි මෙයා දකින්නේ. එතකොට ආකාශ් අම්බානි එයා ඇවිල්ලා අර ජියෝ ප්ලාට්ෆෝම් එක සහ රිලයන්ස් ජියෝ කියන ටෙලිකොම් සහ ඩිජිටල් ව්‍යාපාර ප්‍රධානියා විදිහට කටයුතු
1: කරනවා.
0: එතකොට දියණිය ඊෂා අම්බානි එයාට දුන්න රීටේල් එක රිලයන්ස් රීටේල් එක. ඊට පස්සේ එතන තියෙනවා අර ටීරා බියුටි කියන එක තියෙනවා. ඒ ෆැෂන් ලයිෆ්ස්ටයිල් පැත්ත බ්‍රෑන්ඩ් කීපයක් ඊ කොමර්ස් ඒ
1: වගේ එයාට ගැලපෙන ටික දීලා තියෙනවා.
0: බාල පුත්‍රයාටත් දීලා තියෙනවා. ඒ කියන්නේ ඔයිල් එකයි ගෑස් එකයි. හරි. ඊට පස්සේ ඔය තව සෝලා මැනුෆැක්චරින් වල නේද බැටරි ස්ටෝරේජ් පැත්තේ තව වැඩ ගොඩක් කරනවා. ඉතින් මෙයාට තියෙන බිස්නස් ලොකු ලිස්ට් එකක් තියෙනවා. මේවා පොඩ පොඩ බෙදලා දීලා තියෙනවා. ඊට පස්සේ ඔය මෙයාගේ පුතුන් දෙන්නෙක් ඉන්නවනේ මුකේෂ් අම්බානි
1: අනිල් අම්බානි
0: පොඩින් ඒ ඇවිල්ලා මේ ධීරුභායි අම්බානිගේ පුතාලා දෙන්නනේ මේ දෙන්න මුකේෂ් අම්බානි අනිල් අම්බානි. ඒ කියන්නේ මේ මේ මේ කතා කරන්නේ මුකේෂ් අම්බානිගේ තාත්තා ගැන.
1: ඔව්.
0: එයා මැරෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි මේ පුතාලා දෙන්නගේ ලොකු ගැටුමක් ගියා.
1: හ්ම්.
0: ඒ කියන්නේ මොකද මේ තාත්තා කාට මේවා බෙදයිද දන්නේ නැහැ. දැන් මුකේෂ් අම්බානිටත් එන්නේ තාත්තගෙන් මේ ව්‍යාපාර ටික.
1: හ්ම්.
0: ඉතින් ඒ නිසා ඒක උදාහරණයට අරගෙන මම මැරුණාට පස්සේ මගේ ළමයි ටික රණ්ඩු වෙන්න ඕනේ නැහැ හරියට මමයි අයියයි රණ්ඩු වුණා වගේ කියලා. මුකේෂ් අම්බානි කලින් ඉඳලම මේවා ප්ලෑන් කරලා තියෙනවා කියලා
1: කියනවා.
0: හ්ම්. ඉතින් කොහොම නමුත් මේ මේ බිස්නස් ටික පවුලෙන් කඩන්න නෙමෙයි මෙයාගේ අරමුණ තියෙන්නේ. පවුලේ ව්‍යාපාර කොටස් වලට කඩාවැෙන් කිරීම නෙමෙයි. හැබැයි අර අර එකට තියන්න ඕනේ. හැබැයි සුවදශීලීව මේ කට්ටියම පවුලේ නෑකම්නේ අයියලා දෙන්නයි නංගි.
1: ඔව්.
0: ඒගොල්ලන්ගේ ඒ සහෝදරකමත් පරිස්සම් කරගෙන ඉස්සරහට වැඩ කරන්න ඕනේ කියන අරමුණෙන් තමයි මෙයා මේ බිස්නස් ටික දැන් බෙදලා දෙන්න තීරණය කළා
1: තියෙන්නේ. සහ නිකන් ළමයින්ට නායකත්වයක් අරගෙන ඒ බිස්නස් දියුණු කරන්නේ හැකියාවත් නිකන් වර්ධනය කරන්න ඕනේ කියලා ඇර හිතෙන්නේ නැත නේද?
0: ඔව් දැන් එහෙම නැත්තම් මේ තාත්තා නැති කාලෙක මේගොල්ලෝ අපි වගේ තමයි. අපේ අපේ ලංකාවේ ක්‍රමයක් තියෙන්නේ.
1: ඔව්.
0: පස්සේ අයියලා නංගිලා ගහ ගන්නවා. අයියලා මල්ලිලා ගහ ගන්නවා එන කොටා ගන්නවා ඊට පස්සේ පොරෝ පාරවල් ගහලා
1: ඊට පස්සේ නිවුස් එනවා අපිට හොහෝ ගාලා ඉඩම් ආරවුලක් හින්දා
0: මෙන්න මෙහෙම ඉතින් අම්මානිලාට තියෙන මේ බිස්නස් එහෙම නැත්නම් ව්‍යාපාර වත්කම් නිසා ඒ වගේ තත්ත්වයක් ඇතුණුත් ඒක ඉතාම භයානකයි. සා කඩා වැටුණොත් අම්බානිගේ බිස්නස් එක කඩා වැටුණොත්
1: අම්බානික පාඩුවක් වෙනවා
0: අනිවාර්යයෙන්. ඉන්දියාවේ ආර්ථිකයට ඒක සෑහෙන බලපෑමක් කරන. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් හිතලා තමයි මේ කියන ව්‍යාපාර ටික මේ විදිහට බෙදලා දෙන්න යා තීරණය කළා තියෙන්නේ. හා සල්ලි තිබුණනේ ඉතින් නේ. ඒ වගේ ප්‍රශ්න කියනවා කාටත් පොදුයි.
1: අපිට අපිටත් එහෙම ප්‍රශ්න තිබ්බනම් හොඳයි නේ.
0: අපිට ඉතින් බෙදන්න දෙන්නේ මේ ඇඳන් ඉන්න ඇඳුම විතරයි අපේ. ඒකත් ගලවලා කාට හරි දෙන්න. 9:12

0: ప్రబలమ విద్యానుకూల విసదము ఓతుశీల్ యాక్టివ్ ప్లస్.
1: සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස් කොහොමද ඩොක්ටර්? යාද සුන්නද?
2: මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකු තතපය වෙඩ කරන්නේ අය මට.
3: සුපරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
4: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 veddi tune karala thiyaganna
5: evening drive with chamit and charu
6: sama anugrahaya
5: marksman samuha vyapare vithin gen wabita harina dan navanimawakin ena domas entry wiketi miyantreka sadambara himikaru ekuwanna adumama tanna 01177 679
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
8: සහයෝගීතා අනුග්‍රහය. පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය. රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.
9: රිදම් වයිබ් බීට් එකට මික්ස් වෙනවා.

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: මුදලාලි
3: අනෝනා
2: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අක්ලිස් කුඩු ග්‍රෑන්ඩිස් එකක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
4: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවතෝ තව මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
3: විජේ දාන්න ඔක්කොටම.
4: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
2: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්තම් අපි තහුවෙමු.
5: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.

0: නවයයි විනාඩි 28යි වෙලාව. අපි ලොතරැයි මණ්ඩලේ පැත්තට යන්න ඕනේ ඊ අංක ටික බලන්න. ඊට කලින් මතක් කරන්නම් රයිනෝ රූෆින් ෂීට් එක ගැන. ෂීට් එකක් විතරක්ම නෙවෙයි මේක වදන්නෝ. ඉස්සරනම් ගෙදරකට වහලා සෙවිලි කරන්න නේද? මොනවා හරි දෙයක් කමන්නේ. අපි මුල්ම කාලේ වඩ මතකයි පොල්ලතු, ඊට පස්සේ තහඩු, ඊට පස්සේ ටකරං. තහඩු ටකරුනේ දෙකම එකයිද? නෑ, දෙකක්. ඊට පස්සේ ඔය එක එක විදියට වහල සෙවිලි කරානේ. ඊට පස්සේ ආවා ෂීට් එක. ওই ෂීට් එකෙත් එක එක જાති ආවා. නමුත් වසර 60ක විශ්වාසයේ තියෙන රයිනෝ රූෆින් තමයි ලංකාවේ හැමෝගෙම ඔළුවට උඩින් තියෙන, ලංකාවේ වැඩි පිරිසකගේ ඔළුවට උඩින් තියෙන ආරක්ෂිත නේද? ඒ වහල සෙවිලි කළ හැකි හොඳම ප්‍රමිතියන යුතු ප්‍රොඩක්ට් එක.
1: නෝමල් ෂීට් එකක් දැම්මම රස්නෙත් වැඩිනේ මේ දවස්වල. මේ දවස්වල ඉන්න බෑ නෝමල් ෂීට් එකක් දාලා.
0: ඔව්, දැන් රයිනෝ රූෆින් ප්‍රීමියර් කියන එකේ විශේෂත්වයක් තියෙනවා. මේක ඒගොල්ලෝ අඳුරගත්තා ඔය කියන උෂ්ණත්වය එක්ක ඇති වෙන්න පුළුවන් තත්ත්වයන්. ඒ නිසා තමයි ඒගොල්ලෝ මැටි ලේයර් එක මේ ෂීට් එක යටින් ආලේප කරලා ඊට උඩින් ජල විකර්ෂක ආලේපය දාලා ෂීට් එකේ උඩ පැත්තේ ගුණාත්මක බවයි ඒ වගේම යට පැත්තේ තියෙන පෙනුම සහ ඔය කියන උෂ්ණත්වය පාලනය කරන ක්‍රමවේදය සියල්ල එකතු කරලා රයිනෝ රූෆින් මියකින් ෂීට් එක හදලා තියෙන මාකට් එකේ වැඩිම ඉල්ලුමක් තියෙන ෂීට් එක. ඒ නිසා රයිනෝ ඒජන්ට් කෙනෙක් හම්බෙන්න කියලා මතක් කරනවා. ආගේ ගෙදරටත් මේ රයිනෝ රූෆින් ෂීට් එකම දාන්න. ඒ වගේම ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මම කිව්වා. මහජන සම්පත තමයි මේ දවස්වල වැඩිපුර විකිණෙන ටිකට් එක. ඉතින් ටිකට් එකක් ගත්ත කියලා කියන්නේ රුපියල් 40ක්. රුපියල් 40ක් කියලා කියන්නේ එතනින් එහාට ගිය තවත් කතාවක් තියෙනවා. ඒ රුපියල් 40න් රටේ සංවර්ධන අරමුදල් රසක් වෙනින්න වාගේ දායකත්වය දෙනවා. ඉතින් මහජන සම්පත පහුගිය කාලෙම සුපිරි ජයග්‍රහකයෝ රසක් බිහි කරපු තැන. ඉතින් ඒ නිසා අද රුපියල් 40ක් වේදම් කරන්න. එහෙම වුණොත් මෙන්න මේ වගේ මම දැන් කියන්න යන්නේ ඊයේ දවසේ දිනුම් මෙදු ටිකට් වල වාසනාවන්ත අංක ටික හෙට උදේට ඔයාට ඔයාගේ දිනුම තියනවද කියලා අහගන්න පුළුවන්. සුබ දවසක් ලොතරැයි. ඊයේ දවසේ දිනුම් මෙද්ද වෘෂික ලග්නයත් එක්ක අංක 11 අංක 53 අංක 65 ජයග්‍රහී අංක බවට පත් වුණා. ඒ වගේම ජය ලොතරැයි ගත්තනම් Q අක්ෂරයත් එක්ක අංක 5 අංක 7 අංක 5 සහ අංක 9. අද සම්පත ගත්තනම් අංක 8 අංක 2 අංක 3 අංක 8 අංක 2 අංක 9 අංක 3 අංක 8 අංක 2 U අක්ෂරයත් එක්ක. හනහල ලොතරැයිය මකර ලග්නය සහිතව අංක 8 අංක 29 අංක 42 සහ අංක 49. ධන නිධානය T අක්ෂරයත් එක්ක අංක 21 අංක 42 අංක 43 සහ අංක 80. මෙගා පවර් T අක්ෂරයත් එක්ක අංක 16 තමයි ප්‍රසාද අංකය. ජයංක අංක 16 අංක 26 අංක 53 සහ අංක 75. ගොවිසත ගතනම් O අක්ෂරයත් එක්ක අංක 2 අංක 11 අංක 49 සහ අංක 64. මහජන සම්පත අවසාන වශයෙන් අපි ටිකට් එක බලන්නේ U අක්ෂරයත් එක්ක අංක 1 අංක 1 අංක 9 අංක 3 අංක 8 සහ අංක 2. ඊයේ දවසේ දිනුම් මැද්ද මහජන සම්පත ලොතරැයිය. ඉතින් වාසනාවන්ත කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න ඕන තියෙන අවස්ථාව අදත් රුපියල් 40කින් ඔයාට ට්‍රයි කරලා බලන්න පුළුවන්. 9 විනාඩි 32යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: නවයයි විනාඩි 38යි වෙලාව. බොන වතුර වීදුරුව පිරිසිදු වෙන්න ඕනේ. අපි කියන්නේ පානීය ජලය සඳහා සුදුසු ඒවා නේ. අපිට හැමතැනම තියෙන වතුර බොන්න බෑනේ.
1: සමහරකට දැන් බෝතල් කරපු වතුරත් බොන්න බෑ.
0: ඔව් එහෙම කියලා තිබ්බට සමහර විට නේද?
1: ෂුවර් නෑනේ.
0: ඔව්. යම් කිසි අවදානමක් තියෙනවා.
1: තියෙනවා තියෙනවා.
0: පානීය ජලය කියලා කිව්වම ඒකට වෙන වටිනාකමක් තියෙනවා. දැන් ආ දන්නවා ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙත්. ලංකාවෙත් සමහර කෙනෙකුට මේක පිළිගන්න බැරි වෙයි. පානීය ජලය කියන එකේ අත්‍යවශ්‍යතාවය හොඳටම දැනෙන යම් යම් ප්‍රදේශ තියෙනවා. ඒ කියන්නේ උදේට අර කලේ අරගෙන ගිහිල්ලා පැය 4-5 සමහර විට නේද? කොහේ හරි තැනක ඉඳලා වතුර පුරවගෙන ආයේ කිලෝමීටර් ගාණක් පයින් ඇවිදගෙන ඇවිල්ලා ගෙදරේ ජල අවශ්‍යතාවය සපුරගන්න පිරිස්
1: තාමත් ඉන්නවා.
0: ලංකාවෙත් ඉන්නවා, ලෝකෙත් එහෙමයි. ලෝකයේ ඔය ගොඩක් රටවලට එහෙම බොන වතුර බින්දුවක් නැති රටවල් තියෙනවා. දැන් ඔය WHO එක ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා පිරිසිදු වතුර ලෝකේ ලොකු අමාරුවක වැටමින් පවතින කාලයක් මේ යන්නේ. හරි. එතකොට මේ අනාරක්ෂිත වතුර කියලා කියනවා දන්නවා ශරීර සෞඛ්‍ය රහිත කර දේවල්. ඔය අනාරක්ෂිත වතුර කියන එක ලෝකෙන් තුරන් කරන්න. එහෙම නැත්නම් ලෝකේ තියෙන අපිරිසිදු යයි සම්මත වතුර අපේ පෘථිවියේ අපිට හම්බෙන වතුර පිරිසිදු කරන්න යම් කිසි ක්‍රමවේදයක් කාට හරි ඉක්මනට සලසන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක හරිම වටින ප්‍රවෘත්තියක්නේ. දැන් මේ ප්‍රවෘත්තිය චීනයේ නිෂ්පාදනය කරපු අමුතු ගැජට් එකක්. මේක වතුර කියන්නේ අතේ අරන් යන්න පුළුවන්. ගං වතුර, ඊට පස්සේ ඔය දියසීරාවල් කානුවල ගලා යන වතුර, මේ ආදි වශයෙන් ගත්තම ගංගාවල ඇතුළු අපවිත්‍ර ද්‍රව්‍ය මේ ගැජට් එකෙන් පුළුවන් විනාඩි කීපයක් ඇතුළත මොනවා කරන්න?
1: පිරිසිදු කරලා දෙන්න. විශේෂම දේ තමයි අතින් අරගෙන යන්න පුළුවන් තරම් මේ ගැජට් එක හරි සැහැල්ලුයි.
0: ඔව් මේ
1: වගේම අර පාවිච්චි කරන්න කිසිම අර විශේෂ පුහුණුවක් එහෙම ඕනේ නැහැ. ඕනෙට පාවිච්චි කරන්න පුළුවන්.
0: ඔව් මේකේ තියෙනවා විශේෂ පෙරහන් මේ යන්ත්‍රේ. ඒ වගේම ප්‍රතිලෝම ඔස්මොසිස්. තාක්ෂණය නිසා වතුරේ තියෙන බැක්ටීරියා, වෛරස් ඒ වගේ මහිතකර දේවල් සම්පූර්ණයෙන් අයින් කරලා ඕනම ජල මූලාශ්‍රයක් ආරක්ෂිත බීමට සුදුසු ජලය බවට පත් කිරීමේ හැකියාවක් තියෙනවා මේ ගැජට් එක පාවිච්චි කරලා. ඉතින් අර අතින් අරගෙන යන්න පුළුවන් තරම් සැහැල්ලුයි තමයි වටින්.
1: ඔව්.
0: ඉතින් ගම් වතුරක්
1: ගියෙන් දැන් ට්‍රිප් එකක් ගිහිල්ලා වුණත් ඒක හරි වටිනව නේද?
0: වතුර මෙහෙන් අර යන්න ඕනේ නැහැ.
1: ඔව්.
0: ඔයේ මඩ කාණුව ගැන වතුර තියෙනවා නම් වතුරට ගියාලා මේ යන්ත්‍රෝපකරණ මේ යන්ත්‍රයට දැම්මා.
1: පිරිසිදු කරා.
0: පිරිසිදු පිව්වා. ගම් වතුරකදී භූමිකම්පාවකදී හදිසි අනතුරක් වුණාමනේ. දැන් මිනිස්සුන්ට අත්‍යවශ්‍යම වෙලාවක වතුර අවශ්‍යම වෙලාවක මේ කියන ඔය අනාරක්ෂිත වතුර මේ කියන ආරක්ෂිත තත්ත්වයට පිරිසිදු තත්ත්වයට ගේන්න මේ ගැජට් එකට පුළුවන්.
1: දැන් කොහොමත් මේ චීන ජපාන කියලා කියන්නේ මේ එක එක කාලෙට අපි හිතන්නේ නැති දේවල් වලින් හිතන්නේ නැති දේවල් නිර්මාණය කරන රටවල්.
0: ඔව් කියන්නේ ලෝකේ දියුණු තාක්ෂණයේ කියන මේ ඒගොල්ලෝ අලුත් අලුත් දේවල් හොයාගන්නවා. ඉතින් නවමානයන් මේව කාටවත් වෙන කාටවත් හිතෙන්නේවත් නැති ඒවා ඒගොල්ලන්ට හිතෙනවා.
1: ඔව්.
0: ඉතින් ওই පොඩි ගැජට් වල හරි මේ කියන්නේ ප්‍රසිද්ධයි නේ චීන. ඉතින් බලන්න ඒක සැහැණ වටින ප්‍රවෘතියක්. දැන් මේ ප්‍රවෘත්ති එක්ක මට පුළුවන් මෙතෙන්දිම කතා කරලා යන්න ලංකාවේ තියෙනවා ගෙදරදී පොල් තෙල් ටික පිරිසිදු කර පිරිසිදු පොල් තෙල් නේ අපි කියන්නේ පොල් තෙල් මොනවා කරනවා කියලාද ඒකට කියන්නේ හින්දිනෝ
1: තෙල් හින්දිනෝ
0: තෙල් හින්දිනෝ තෙල් හින්දින යන්ත්‍රයක් ගෙදරට ගෙන්නලා වාඩ ගෙදරම තෙල් ටික හින්ද ගන්න පුළුවන් කමක් තියෙනවා. දැන් ඔය මාක්ස් පෙන් ගෲප් එකේ තියෙනවා පොල් තෙල් විතරක් නෙමෙයි සමානාර තල තෙල් රටා කාචු ඔයගේ වාට කැමති විදිහේ මොනහරි දෙයක් එහෙම තෙල් බවට පත් කර ගැනීම අවශ්‍යතාවයක් තියෙනවා නම් තෙල් හින්දින්න පුළුවන් ඒ විතරය. අන්න ඒ වගේ ඒවට වාට පාවිච්චි කරන්න පුළුවන්. ඔය ඩෝමා ඇතුළු මාක්ස්මන් ගෲප් එක තමයි යන්ත්‍රෝපකරණ ගණනාවක් හඳුන්වා දීලා තියෙනවා. ඒ අතරේ තියෙන ඔය පොල් තෙල් හින්දීමේ යන්ත්‍රය. ඉතින් මාක්ස්මන් ගෲප් එක කියන්නේ කවදත් මේ ලෝකෙත් එක්ක ගලපලා ගොඩාක් යන්ත්‍රෝපකරණ ලංකාව වෙළඳපළට අඳුන්වා දුන්න ආයතනයක්. ඉතින් ඒ කිව්වේ මාක්ස්මන් එකේ පොල් තෙල් හිඳින යන්ත්‍රය ගැන. ස්වෑන් රැකියාවක් විදිහට උනත් වාඩ පටන් ගන්න පුළුවන් කමක් තියෙනවා. මේ වගේ යන්ත්‍රයක් ගෙදර ගියාලා පොඩි බිස්නස් එකක් පටන් ගන්න.
1: අනිවාර්යයෙන්ම.
0: රයිට්. ඒ වගේම ෆැඩ්නා ඔතෂීල් ගැන මතක් කරනවා. ෆැඩ්නා ඔතෂීල් කියලා කියන්නේ ඔයාගේ සන්ධි වේදනාවට ශරීරයේ තියෙන ඕනම සන්ධි වේදනාවකට හරියට හරියන විසඳුම. මේක ඔයිල් එකක් නෙමෙයි, ප්‍රසන්න සුවඳක් සහිතව ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරපු ප්‍රොඩක්ට් එකක්. ඉතින් ෆැඩ්නා නිවසින් එන්නේ. ෆැඩ්නා කියලා කොහොමද ආදන්න කාලයක් තිස්සේ ඉඳන් ලංකාවේ අපිත් එක්ක විශ්වසනීය ගනුදෙනුවක් තියෙන සන්නාමයක්. ඉතින් ෆැඩ්නා මේ පරීක්ෂණාගාරය ඇතුලේ පරීක්ෂණ වලට භාජනය කළා. කොළඹ විශ්වවිද්‍යාලයේ විශේෂඥ දැනුම අරගෙන අවසානයේ තීරණය කරනවා මේක තමයි සංධිවේදනාවකට හරියටම හරියන්නේ කියලා.
1: නිතරම අපේ ශරීරයේ ගුණාත්මක භාවය ගැන හිතන තැනක් තමයි මේ ෆැඩ්න කියලා කියන්නේ. ඉතින් එහෙන් දෙගලන්ගේ නිෂ්පාදන ගන්න දෙපාරක් හිතන්න එපා. අනිවාර්යයෙන්ම අපේ ශරීරයේ ගුණාත්මක භාවයට සරිලන නිෂ්පාදන තමයි ඒගොල්ලෝ හැම වෙලෙම අපිට දෙන්නේ.
0: දැන් කොන්දේ අමාරුවක් තියෙනවා නම් වැලමිටේ ඊට පස්සේ දනහි සොල උරහිසේ වලලු කරාශ්‍රිතව ඕනම වේදනාවකට මේක හරියටම හරියනවා. ෆැඩ්න අවුත ශීල් කියන්නේ මතක් කරේ. ඉතින් ෆාමසි වල සුපර් මාකට්ස් වල ඕනම තැනක මේක ගන්න තියෙනවා.
1: 1920කට.
0: ඔව් රුපියල් 1920යි. දැන් හිතන්න ඔයාලට බඩේ අමාරුවක් තියෙනවා කියලා. එහෙම නැත්නම් බඩේ අපහසුතාවය. ඊයරේ මොන හරි දෙයක් කෑවා. ඒ හින්දා තාම බඩට නිකන් අපහසුාවක් දැනෙනවා. හරි. ක්‍රෙමිරාජ කරල් ගුලි කියලා කියන්නේ අන්න ඒකට හරියටම හරියන නිෂ්පාදනය. අවුරුදු 77ක් තිස්සේ ලංකාවේ අපිට ඒ විශ්වාසය තාවුරු කරලා තිනවා තවදුරටත්. ස්වභාවික දේවල් වලින් තමයි ක්‍රෙමිරාජ නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා වට ගන්න කියලා මතක් කරනවා. ළඟම තියෙන ඔසුසල් වල තියෙනවා ඔය පොඩි ආයුර්වේද බෙහෙත් හල් කියලා කියන්නේ. අන්න ඒවැය තියෙනවා. අර ප්‍රියක්පුණි ලා කොළපාට වගේ පැකට් එක නේ, කළු සහ ලා කොළපාට වගේ පැකට් එක ක්‍රිමිරාජ කිව්වම ඔක අඳුරනවා. ඒ කාලේ නම් මේ පැකට් එක
1: ඒ විදිහටම එනවා.
0: ගුණාත්මක බවත් එහෙමයි. ඒ නිසා මේ ප්‍රශ්නයක් නෑ. ඒ ක්‍රිමිරාජ නිවසින් එන නිෂ්පාදනය ඔයාලට ගෙන්න ගන්නවා නම් මෙන්න මේ නම්බරයකට කතා කරන්න පුළුවන්.
1: 012-753-889 තමයි ඔයාට මේ නිෂ්පාදනය ගෙන්න ගන්න ඕනේ නම් කතා කරන්න ඕනේ නම්බර එක.
0: 9:45 වෙලාව.

0: Lakhanda Radio ITN
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙ කුමන්න. අදම අමතන්න. 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 32 ඇල්හේන පාරමහරගම.
5: හැමෝම එකම රේස් එකට වාදී ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයින්ද ගමන.
6: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ.
5: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
6: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේ. බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියට් රිප් X5 සහ සුම් X5. සියට් ද රෝඩි සුවර්ස්.
7: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
8: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ග සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග්ග දෙන එකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
9: උදේ 9 විනාඩි 50යි.
10: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
11: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3-wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: නවයයි විනාඩි 51යි. ඔයා LPL බලන්නේ නැද්ද?
1: බලනවා.
0: මොනවද බලන්නේ?
1: හැබැයි ක්‍රිකට් ගැන මොකුත් ප්‍රශ්න අහන්න එපා මගේ.
0: නෑ නෑ. මම දැන් බලනවා කියන එකෙන් මට එතනින් එහාට ප්‍රශ්නයක් ඉතුරු කරේ නෑ.
1: නිල්. නිල්.
0: මේ දවස්වල යනවා ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය. එතකොට ඊයේ තිබ්බා කැන්ඩි දඹුල්ල මැච් එක රැ.
1: දඹුල්ලනේ?
0: ඔව් කැන්ඩි දින්නා.
1: කැන්ඩි. නෑ නෑ තිබ්බේ දඹුල්ලනේ.
0: ඔව් දඹුල්ල ග්‍රවුන්ඩ් එකේ. එතකොට රංගිරි දඹුලු ක්‍රීඩාංගණය තමයි මේ දවස්වල තරඟ තියෙන්නේ. ඉතින් මේ කාලේ ඕගොල්ලෝ උනත් කොළඹට එක කණ්ඩායමක් බෙදිලා ඉන්නවා. ගාල්ල වෙනම රටක් විදියට සලකනවා. නුවර නිලමෙලා ටික වෙන විදියකට හැසිරෙනවා. Facebook එකේ මරු මේ කාලේ ඉතින්. ලංකා ප්‍රීමියර් ලීග් මැච් බලන්න හවසට තියෙන්නේ. ඉතින් මේව බලන්න යන්න ඕනේ. මොකද ලංකාවේ ප්ලේයර්ස්ලා සෙල්ලම් කරන මැච් දැන් IPL වගේ එකක් ගත්තොත් මේ ග්‍රවුන්ඩ් පිරෙන්න ඉතිරෙන්න හැම මැච් එකකටම සෙනඟ. දැන් ඊයේ මම දැක්ක කැන්ඩි දඹුල්ල මැච් එකේ මේ දඹුල්ල සෙනඟවත් දඹුල්ලට සපෝට් කරන්න කියලා. ඉතින් අර ශ්‍රී ලංකා ක්‍රිකට් ඉස්සරහට අරගෙන යනකොට ෆෑන්ස්ලා කියන අයගෙත් නේද සපෝට් එකක් තියෙනවා. Facebook එකේම හැමතිස්සෙම හැල් ලියලා බෑ.
1: Facebook එකෙන් ක්‍රිකට් ගහන කට්ටියත් ඉන්නවා.
0: ඉන්නවනේ. එහෙම නැතුව පොඩ්ඩක් මැච් එකක් දෙයක් බලන්න ගිහිල්ලා සමහර ඔය ටිකට් එහෙම හරි අඩුයි. දැන් ෆ්‍රී ටිකට් හම්බෙනවා.
1: ඔව්.
0: ඉතින් යාළුවෝ එහෙම කතා කරලා අපෙන් එහෙම අහනවා මේ සතියේ දවස්වල එහෙම හවසට තියෙන මැච් බලන්න ඉන්න පුළුවන්ද කියලා. එහෙම වුණොත් අපිට ඊළඟ දවසේ වැරට ඉන්න වෙන්නේ. ඒ නිසා මම පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එහෙම ගිහිල්ලා මැච් එකක් එහෙම බලන්න.
1: චියර් කරලා එන්න.
0: ඔව්. මොකද අපේ කොල්ලෝනේ මේ පොඩි නේද ඊළඟ පරම්පරාවේ පොඩි උන් ටික මේ සෙල්ලම් කරන්නේ. එදින් සහ ලෝකේ ජාත්‍යන්තර මට්ටමේ තව දක්ෂයෝ ඇවිල්ලා ඉන්නවා. LPL ගැන මතක් කරේ. එමනම් මේ අද දවසේ අපේ වැඩ ඉවර කරන වෙලාව හරි. විජය නිෂ්පාදන ගැන අවසාන වශයෙන් කියනවා ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩ නිෂ්පාදකයා. ඇයි එහෙම කියන්නේ? ලෝකෙ කොහේ ගියත් දැන් ඔයාලට ලංකාවේ රසියර කැමරිට හදාගන්න විජය නිෂ්පාදන තියෙනවා. ඉතින් පිටරට සූපවේදීන් පවා දැන් විජය ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන නිසා තමයි ඒ ගැන කිව්වේ. ඒ වගේම පැල්වත්ත නිෂ්පාදක ගැන කිව්වොත් පැල්වත්ත බටර් ගැන කියන්න. බටර් ගන්නවා කියලා කිව්වම නේද? බටර් ගන්න හැමෝටම පුළුවන්. හැබැයි හොඳ
1: හැබැයි ගාන බටර් එකත් හොඳ ක්වොලිටි බටර් එකක් ගන්න ඕනේ.
0: ප්‍රමිතියෙන් යුතු බටර් එකක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. ඉතින් ට්‍රයි කරලා බලනවා. මෙච්චර කාල සමහර විට වෙන දේවල්
1: ගෑවේ ක්වොලිටි නැති බටර් එකක් වෙන්න පුළුවන්නේ.
0: දැන් ඒකේ අන්තර්ගතය වුණත් හරි වටිනවා. ඉතින් ප්‍රොඩක්ට් එක ක්වොලිටි එක කියන්නේ හරියට මේන්ටේන් කරනවා පැල්වත්ත නිෂ්පාදනවල. එමනම් අපි ආයේ හම්බ වෙනවා හෙට උදේ 7ට.
1: ගිහින් එන්නම්. එයා අසංක මං අනුව.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117979574

0: දවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
4: මම නම් දැන් මාරම රිලැක්ස්
5: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
6: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
7: සුබ දවසක් ශ්‍රී ලංකා
8: සහයෝගීතා අනුග්‍රහය
7: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
9: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ
10: වෙලාව පෙරවරු 10යි
11: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
12: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: නල්ලත නියබෝහිනි ඇල්ලසල දේත්‍රී රුධිර රතයක් ප්‍රපාතයකට පෙරලිබෙන් දෙදෙනෙකු මියකුස් තිබෙනවා. තවත් තුන්දෙනෙක් තුවාල ලැබුවා. නල්ලත නිය සිට බස්කිලි දක්වා දහම්ලිමින් තිබූ ත්‍රී රුධිර රතය එසේ ප්‍රපාතයට පෙරලී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මියකුස් තිබෙන්නේ ත්‍රී රුධිර රතයේ රියදුරු සහ එහි ගමන්ගත් වැඩිහිටි පුද්ගලයෙක්. පාසල් සිසුන් තුන්දෙනෙකු තුවාල ලබා බස්කිලි රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි සහ කොංග්‍රස් පක්ෂ නායිකා ප්‍රියංකා ගාන්ධි දිල්ලි පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඉන්දියාවේ වෛද්‍ය ප්‍රවේශ විභාගය වන නීට් විභාගයේ ප්‍රශ්නපත්‍ර කලින් පිට වූ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විරුද්ධතාවක් පැවැත්තුණා. එහිදී සිසුන්ට එරෙහිව පොලිසිය ක්‍රියාකලාකාරයට විරුද්ධය පළ කරමින් ඉන්දීය අගමැතිවරයාගේ නිලනිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්තුණා. ඊට රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධි එක්ව සිටියා. එම විරෝධතාව අතරතුරයි ඔවුන් අත්අඩංගුවට පත්ව තිබෙන්නේ. මීර්කලඛණ්ඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
3: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: WTN රටට වග කියන රේඩියෝ.
1: Good morning. උදේ 10 විනාඩි 4යි.
0: Rita why beat if it mix better heartbeat සම අනුග්‍රහය
2: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි
3: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා
2: සුපර් ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපර් අංකයටත් ටැග් මෙගා පවර්

සුබම සුබ දෑසනක්. අද සතිය මැද දවසකට ඇවිල්ල නේද. අපි දන්නෙම නැතුව බදාද දවසට ඇවිල්ලනේ හරි ඉක්මනට. වෙලාවනම් ඉතින් අපි දන්නෙමනේ හරිම ඉක්මනට ගෙවිලා යනවා නේද. අද උදේදී නැගිටිනකොට පොඩි සතුටකුත් එන්නේ නැති. හානේ අද ඉතින් බදාදනේ. එතකොට ඕද තව දවස් දෙකක් විතරයි මට වැඩට යන්නේ තියෙන්නේ කියලා හිතලා පොංචි සතුටක් ආවත් නෑ නෑ නෑ නෑ වැඩ නම් ඉතින් නතර වෙන්නේ නෑනේ. අපි හැමදාම ඉතින් කරත් ඉවර වෙයක් වෙන්නේ නැහැ. සමහරක් වෙලාවට අපිට හිතෙනවා නේද මේ ජීවිතය ඇත්තටම වැඩ විතරද තියෙන්නේ කියලා. නෑ නෑ නෑ වැඩ විතරක් නෙමෙයි, ඔයාට හිත සතුටින් තියාගන්න ලස්සනම සින්දු අහන්න පුළුවන්. ඔයා කැමතිම කෙනෙක් එකතු කරගෙන ජීවිතේ මේ හැම අලුත් දවසක්ම කියලා කියන්නේ දන්නවද? ජීවිතේට අලුත් අවස්ථාවක් තමයි ඔයාට මේ හම්බ වෙන්නේ. නිකම්ම මේ දින ටික ගෙවිලා යන එකක් නෙවෙයිනි. මේ හැම උදේවරුවක්ම කියන්නේ ඔයාගේ ජීවිතේට ලස්සන අවස්ථාවක් හදලා දෙන දෙයක්. ඒ අවස්ථාව ඉතින් ඔයා ලබා ගන්න නේද? ජීවිතේ සමහරක් වෙලාවට ඔයාගේ වෙනස් කරන්න පුළුවන්, අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මේ හැම දෙයකම මේ උදේවරුවක් කියන එක හරි අපූර්ව තෑග්ගක් ඔයාට හම්බලා තියෙන්නේ. ඔයා ඉතින් මේ වෙලාවේ කොහෙද ඉන්නේ? මං හිතනවා මේ වෙලාවේ වැඩ ගොඩාක් එක්ක ඇටි, එහෙම නැත්නම් ඔෆිස් එකට ගිහිල්ලා ඇති. එහෙමත් නැත්නම් ඔයාගේ වැඩ කරන තැන ඔයාගේම බිස්නස් එකක් එක්ක පොඩක් කාර්යබහුල වෙලත් ඇති නේද? මොකද වැඩ ටික හරියට බැලන්ස් කරලා ඒ ටික ප්ලෑන් කරගන්න ඕනේ මේ උදේ වෙනකොට. මම මේ වෙලාවේ කොහේ හිටියත් මාව අහගෙන දවල් එක වෙනකම් මාව අහගෙන ඉන්න පුළුවන් හાર્ට් බීට් එක. ඔයා කැමතිම කෙනෙක්ව එකතු කරගන්න FM 93.5 අහගෙන ඉන්න ගමන් 0.7 0.3 93.5 93.7 ඉක්මනට මැසේජ් එකක් එවන්න. හාද උදේ 10:00 විනාඩි 13

0: පස්සසරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
1: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
0: ක්‍රිමිරාජ සුවසනේව
1: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසනේවට එක්වන්න සාතර අනුග්‍රහය
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරිවෙලඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
1: අසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: ලකාණ්ඩ රේඩියෝ ITN

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතුන්ගෙන් අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01677479
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0271 711 711 1.
4: මම නම් දැන් මාරම රිලැක්ස්.
5: අනම්ම නම් ගාලා වදුනා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
6: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
7: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.

දහය පහු වෙලා ටික වෙලාවක් ගිහිල්ලා නේද? ජීවිතේ දැන් සමහරක් වෙලාවට ඔයාට මතකම තියෙන රසයක් තියෙනවද? අමතක වෙන්නෙම නැති රසයක් කියන්න බලන්න. සමහරක් වෙලාවට තියෙනව නේද? ඒ සමහර රසවල් අපේ ජීවිතේ කවදාවත් නොමැකෙන්නේ. ඒ සමහර මතකيات ඒ වගේනේ. තව කෙනෙක් එක්ක තියෙන මතකිකුත් සමහරක් වෙලාවට මැකෙන්නෙම නැති වෙන්න පුළුවන්. ඒ වගේ තමයි මේ රසයක් කියන දේ නේද? අර ඉස්සර චූටි කාලේ අපි හැම රසටම කිරිතේ එකක් එම හදලා ගෙනත් දෙනවනේ උදේට. ඒ වගේ එකක් දැන් ආට තිබ්බත් කොහොමද? ඒ සුවඳ, ඒ උණුසුමත් එක්ක හරි රහට උකුවට ගානට හැමදේම තියෙන රස කිරිතේ එකක් තිබ්බත් මේ වෙලාවේ වැඩ කරන ගමන් පොඩක් මහන්සිය අඩු වෙන්නේ හැම. එහෙමනම් ඉතින් ඔයා ගන්න ඕනේ පැල්වත් නිෂ්පාදනම තමයි. සමහරක් වෙලාවට ඉතින් අම්මා ළඟ නැති වුණත් ඔයාට ඒ ඉස්සර තිබුණු රසටම ගුණටම හදාගන්න පුළුවන් පැල්වත් නිෂ්පාදන මිලදී අරගත්තොත්. ඔයාට රසම රස කිරිතේ එකක් හදාගෙන ඔයාගේ මේ වෙලාවේ තියෙන චුටි මහන්සියක් උනත් අඩු කරගන්න පුළුවන්. ඉතින් ඒ ගැන තොටම මතක් කරන්න ඕනේ 100%ක්ම ස්වභාවික නිෂ්පාදනයක් නිසා ඔයාට අරගෙන බොන්න බය වෙන්න දෙයක් නැහැ. ඔයාට පුළුවන් ඉතින් ස්වභාවික නිෂ්පාදනයක් නිසා වාගේ ගෙදර ඉන්න පුංචි බබෙක් ඉන්නව නම් එයාට දෙන්න පුළුවන්. මේ හැමදේම විශ්වාසයෙන් කියන්නේ ඒ නිසාමයි. ඔයාට පැල්වත්ත නිෂ්පාදන අරගෙනම බලන්න. හાર્ට් එක බීට් වෙන කවුද මේ වෙලාවේ හાર્ට් බීට් අහගෙන ඉන්නේ කියලා බලමුද? ඔයා දන්නව මන් දන්නවා ඉතින් මම වහගෙන ඉන්නේ කියලා විතරක් මාදරේ. ඒකනේ ඉතින් ඔයාමට කතා කරන්නේ නේද? ඉතින් වෙනද වගේම හරිම ආන්තරින්මට කතා කරා තමරා කුමාර්. කලින් දවසක යාගේ දුව බලන්න නෝර පැත්තේ ගිහින් ආවේ කිව්වා. ගිහලා ඇවිල්ලා දැන් අද අපෝ රත්නපුරේට ඇවිල්ලා. එහෙම තමයි නේ, දුවලා පොඩ්ඩක් ලෙඩ වුණ ගම ඉතින් අම්මා යනවනේ ඒ බබා ළමයාව හොයාගෙන. එහෙම තමයි නේද? අම්මලා කියන්නේ නිකන්ද? පොඩ්ඩක් අම්මව දැක්කම සමහරක් වෙලාවට අපිට ලෙඩ ටික අඩු වෙන්න පුළුවන් නේද? එහෙම අම්මලා ඉතින් හැමෝටම ඉන්නව නේද? ඔයාවත් එකතු කරගන්නම් තමරා කුමාරේ හරිම ආදරෙන්. ඒ වගේම මේ වෙලාවේ අහගෙන ඉන්නව කෙනෙක්. Good morning. ලක්කන මැදිරියට ඇවිල්ලා ඔයා බීම් එකට එනකම් බලාගෙන හිටියේ වාඩි වෙලා. කතා කරන කන්නේද? මාව දැකින පුළුවන් ඔයාට. මට නම් ඔයාම පේනවා. මේ බලන්නකෝ හරිම ලස්සන කෙනෙක්. ආදරේ ලෙංගතු හැමදාම බොයකට සුමුණ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඔයාව හරිම ආදරෙන් එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. සුබම සුබ උදෑසනක් වේවා. කවුද මේ? කොහොමද ඔයාට? මම නම් ගොඩාක් හොඳින් ඉන්නවා. හදු ගොඩාක් එක්ක ඇවිල්ලා තියෙන ලස්සන මැසේජ් එක. සමහරක් වෙලාවට වචන ටිකක් කියනවට වඩා ඒක අපි සමහරක් වෙලාවට ලස්සන කරන්න පුළුවන් නේද? පුංචි ස්ටිකර් එකක් වෙන්න පුළුවන්. එහෙම නැතුව ඔයා කියන වචනකින් උනත් කෙනෙක්ගේ හිත හදන්න පුළුවන් කියලා දන්නව නේද? ඒ සමහර මැසේජස් තියෙනවා ඒ වගේ හරි ලස්සනට කියවන්න ආස හිතෙන විදිහට එවන මැසේජ්. ඉතින් මේත් ඒ වගේ කෙනෙක් තමයි චන්දිම. ඔයා හරිම ලස්සනට මැසේජ් කෙවරු හැමදාම හරිම ආදරෙ. ඉතින් ඔයාව එකතු කර ගන්නකොට ඔයාගේ දෙවුනි ඒ වගේම තිමිර යුවෙන්දි පුන්සෙන්දි එකතු කරගන්න කියලා තියෙනවා. හැමෝම ලස්සන සින්දුවක් අහන්න ආදරේ හැමදාම කියලා තමයි තියෙන්නේ. ඉතින් මාත් ආදරේ ගොඩක් මේ විදිහටම ආදරේ වෙදාගන්න මාත් එක්ක ඉන්නට හાર્ට් බීට් අහගෙන ඉන්නවට ඔයාටත් පුළුවන් මේ විදිහට ඔයා කැමති කෙනෙක්ව එකතු කරගන්න. FM 93.5 ඉක්මනට මැසේජ් එකක් තියන්න 0703 93.5 93.7 උදේ 10:32

0: හඬ ලංකාවටම නඛන පෙරනෝවරු
1: 10:37
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
4: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6 7 6 7 9 5 7 9.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: රටට වග කියන රේඩියෝ.
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

0: 10:41.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

වෙලාව බලලා වික්මනට අවන්නේ මේ පැත්තට. ආ ඉන්නවද කියලා බලන්න තමයි මං ආවේ. ඔයා මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ ෆෝන් එකෙන්ද එහෙම නැත්නම් රේඩියෝ එකෙන්ද කියන්න බලන්න. සමහරක් අය ෆෝන් එකෙන් අහගෙන ඉන්නවා. ඔව් ගෙදර නැත්නම් එළියක තැනක ඉන්නවා නම් සමහරක් වෙලාවට එහෙම අහගෙන ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයා රටක ඉන්නවා නම් ෆෝන් එකෙන් අහනවා. එහෙම නැත්නම් ඔයා ගෙදර ඉන්නවා නම් සද්දටම ලක්කන දාලා අහගෙන ඉන්නවා නේද? මේ කොහොම අහගෙන හිටිය සමහරක් වෙලාවට අපිට හෑන්ඩ් ෆ්‍රී එකක් එහෙම නැත්නම් එයාපොඩ්ස් දෙකක් ඕන වෙනවනි ෆෝන් එකෙන් අහන කෙනෙක්ට නම්. නැත්නම් ඉතින් අනිත් අයට කරදරයක් වෙනව නේද? අපි කොහොමද ඉන්නවනේ අනිත් අයට කරදරයක් වෙන්නේ නැති විදිහටනේ. හා නැද්ද? දැන් අපි එයාපොඩ් එකක් එයාපොඩ් එකකින් දැන් සමහරක් වෙලාවට ෆෝන් එකට කනෙක්ට් කරගෙන අපි අහනවන ලස්සන සින්දු අපි කැමතිම දේවල්. හැබැයි එයාපොඩ් එකකින් අපිට ලෝකය දිහා බලන්න පුළුවන් වුණොත් කොහොම වෙයිද? ඒකට ඇපල් සමාගම හොඳම විසඳුමක් කරගෙන ඇවිල්ලා තිනවා. මේ දවස්වල කැමරාවක් එක්ක අලුත් එයාපොඩ් දෙකක් හදන ගමන් තමයි තියෙන්නේ කියලා තමයි තියෙන්නේ. දැන් මේ කැමරාවක ගොඩක් වෙලාවට වීඩියෝ රෙකෝඩ් කරගන්න මේ කැමරාව තියෙන්නේ. ඒකෙන් ලොකු වැඩක් කරන්න. දැන් මේක ක්‍රියාත්මක වෙන්නේ ගොඩක් වෙලාවට අපිට වැඩ ටික කරගන්න පුළුවන් වෙන දැන් ඇපල් එක ඉන්ටෙලිජන් එකක් එක්ක. දැන් දන්නවනේ Siri තාක්ෂණයේ ඇපල් ෆෝන් වල තියෙනවා Siri තාක්ෂණය. මේ තාක්ෂණෙත් එක්ක සෙන්සර් එකක් විදිහට තමයි මේ කැමරාව වැඩ කරන්නේ. දැන් ඔය සමහරක් වෙලාවට පාරේ ඇවිදගෙන යනකොට සමහරක් දේවල් අපිට බලලා තේරුම් ගන්න අමාරුයිනි. හැබැයි මේ එයාපොඩ් එකට පුළුවන් මේක තේරුම් අරගන්න. තප්පරෙන් වටහාගෙන ඒ ගැන ඔයාට වැදගත් තොරතුරු ටික ඔයාට ඉක්මනට කනට ඇහෙන්න කියන්න. ඉතින් ඔයාට බල බල ඉන්න ඕනේ මොකද්ද මොකද්ද කියලා හිත හිත ඉන්න ඕනේ. ඒ ආපෝඩ් එකේ ඉක්මනට ඒක තේරුම් අරගෙන ඔයාට කියනවා. දැන් අලුතෙන් එන දැන් හඳුනලා දීලා දෙන එයාපොඩ්ස් තියෙන එහෙම නැතුව දැන් ඉස්සරහට එන එයාපොඩ්ස් වල අලුත් මාදලියක් විදිහට තමයි එයාපොඩ්ස් Pro 2 Pro 2 එකට වඩා Pro 3 එක තමයි මේ විදිහට අලුත් මාදලියක් විදිහට හඳුනලා දෙන උත්සාහ කරන්නේ. ඉතින් AI තාක්ෂණෙත් එක්කම තමයි එහෙම නැත්නම් કૃත්‍රිම බුද්ධියත් ප්‍රයෝගික කරගෙන තමයි මේ Apple එකේ AirPods ටික අලුතින් තාක්ෂණෙත් මුසු කරගෙන හදන්නේ. ඉතින් මේ අලුත්තුණු Siri ඔයාගේ පෞද්ගලිකත්වයට ආරක්ෂා කරන ගම ඔයාට අවශ්‍ය හැම දෙයක්ම පාරේ යන ගමන් උනත් මේ AirPods දෙකෙන් දැනගන්න පුළුවන්. ඉතින් Apple සමාගම කියන්නේ දැන් John Turns කියන අලුත් CEO ඉතින් ඔහු කියනවා දැන් iPhone එකක් ආවා වගේ අලුත් ඉස්සර කාලේ දැන් iPhone එකක් එනකොට අලුත්ම ලොකු වෙනසක් සිද්ධ වෙනවානේ. ඒ වගේ ලොකු වෙනසක් වෙයි කියලා කියනවා මේ AirPods 3 එක එනකොට. අපි බලාගෙන ඉමු නේද මේ වගේ Apple AirPods එකට කැමරාවක් ආවට පස්සේ ඒ දෙන විස්තර ටිකත් එක්ක අලුත් වෙනසක් අපි ඉතින් බලාගෙන ඉමු මේ වගේ වෙනසකට මූණ දෙන්නනේ. හැමදාම අපි එක වගේ ඉඳලා හරියන්නේ නැහනේ. අපි අලුත් දේවල් ගැන හොයන්න ඕනේ, අලුත් දේවල් මිලදී ගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් අපි අලුත් වෙන්න ඕනේ. අර පරණ හිටිය කෙනාම ඉන්නවා නම් ඉතින් ඇත්තටම වැඩක් නැහනේ. කොහොම හරි අලුත් දේවල් හොයන කෙනෙක්ට තමයි ඒ ගැන ආට මං කියුවේ. අලුත් දෙයක් එක්ක අලුත් ඩ්‍රස්යක් හොයන කෙනෙක් නම් ඔයාටත් මතක් කරලා ගන්න පැල්වත්ත නිෂ්පාදන. ඔයාට පැල්වත්ත යෝගට්, බටර්, අයිස්ක්‍රීම් මේ කියන ඕනම දෙයක්ම පැල්වත්ත කියන වෙළඳ සන්නාමයත් එක්ක මිලදී ගන්න පුළුවන්. ඔයා ලඟම තියෙන සුපිරි වෙළඳසැලක එහෙම නැත්නම් ඕනම කඩේක මිලදී ගන්න අවස්ථාව හදලා දීලා තියෙනවා. ඉතින් ඒ තරම් එදා ඉඳලා අද වෙනකන් මේ තරම්ම විශ්වාසයෙන් වෙළඳපලේ රැඳලා ඉන්නේ නිසාම තමයි ඔයා බය නැතුව අරගෙන බලන්න. එවගේ මාට මතක් කරන්න ඕනේ ඔයාගේ ජීවිතයේ සිහිනයට මුදල් හිණයක් තිබ්බනම් ඔයාගේ අලුත්යක් පටන් ගන්න හිටියානම් ඔයාට සල්ලි අඩුපාඩුවක් තිබ්බනම් සමහරක් විට එහෙම වෙන්න පුළුවන් අලුත්යක් පටන් ගන්න ඔයා හිතාගෙන ඉන්නවා. හැබැයි සමහරක් වෙලාවට ඒ දේ පටන් ගන්න කියාම සල්ලි ටිකක් මදි වෙන්න පුළුවන්. මේ දෙක හොම වුණත් ඔයාට NLB මෙගා පවල උතරයි පත්‍රය අරගෙන අවිලා දිනු ඔයාගේ ජීවිතයේ හිණයක් විදිහට තිබුණ මුදල් හිණය එහෙම නැත්නම් මෝටර් රථ හිණය මේ හැමදේම හැබැයි කරගන්න පුළුවන් රුපියල් 40ක් පුංචි මුදලකි. ඉතින් අදම ඔයා ළඟම තියෙන ලොතරැයි කූඩුව ගාවට ගිහිල්ලා ඔයාගේ ඒ මුදල් හිණයත් හැබෑ කරගෙන අමසක කරන්න එපා. ඉතින් ඔයාලා මතක් කරන්න ඕනේ NLB මෙගා පව ලොතරැයි පත්‍රය අරගෙන බලන්න. මේ වෙලාවේ හાર્ට් බීට් අහගෙන ඉන්නේ කවුද කියලා බැකියුවේ නැත්තම් මට බැනුම් තමයි අහන්න වෙන්නේ. හැමදාම ඉතින් බැනුම් අහන්න වෙන මෙහෙම ගියොත්. මේ වෙලාවේ කියලා තියෙනවා හරිම ලස්සන සින්දු ටිකක් දාලා තියෙන්නේ. මේ වෙලාවේ කෑගල් ඉඳලා තමයි අඹල් පිටියේ රේණුකම වහගෙන ඉන්නු
ඔයාට සුබම සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තමයි තියෙන්නේ රේණුක. ඔයාටත් සුබම සුබ උදෑසනක් වෙන්න ඕනි. ඔයා හරිම හොඳයි. එහෙමද? මන්නම් දන්නේ. ඔයා තමයි කියන්නේ. මඩත් මගේ පවුලයට ලස්සනම සින්දුවක් දෙන්න. රේණුකයි ඉතින් ඔය කියනකොට මං කොහොමද බෑ කියන්නේ? අනිවාර්යෙන් දෙන්නම්. අපිට ලස්සන ගීතයක් දෙන්න සරච්චන් ඩයිස් තමයි ගලේකඩේ රයිගම පැත්තිඳලා මැසේජ් එක දාලා දෙන්නේ. ඔයාට ලස්සන සින්දුවක් දෙන්න කඩේ සද්දෙටම ලක්කන දාලා තියෙන මේ විදිහටම හරිම ආදරෙන්. මහරගම ඔපල් ෆැෂන් එකෙත් මේ වෙලාවේ සද්දෙටම ලක්කන දාලා තිනවා. කලමනාකර ඩිලංක නදීෂන්ව එකතු කරගෙන ඒ වගේම රසික චනිතු ගයන් ගාමිණි ලසිත ඒ වගේම හර්ෂණී සුභා තව ගොඩාක් අය ඉන්නවා. මේ හැමෝම එකතු කරගෙන ඕනේ ලස්සන සින්දුවක් අහන්න. සමහරක් වෙලාවට ලස්සන සින්දු අහනකොට අපිට සමහර අතීතයට යනවා නේද? ඔයාවත් එහෙම යනවද? අර ඉස්සර කාලේ සමහර ආදර කතා තියෙනවා නේද? දැන් ලියුම් වලින් හොමාරු කරගත් ආදර කතා. හැබැයි දැන් කාලේ නම් එක ගොඩාක් වෙනස් වෙලා තියෙනවා. ආදරය බෙදා ගන්නකොට ෆෝන් එකටම ගොඩක් වෙලාවට සීමා වෙලා තියෙනවා නේද? හැබැයි මේක ඉස්සර රස කතාවක්. ඒ ආදරේ අක්කගේ මල්ලිගේ. ක්ලරන්ස් විජේවර්ධනට එයාගේ අක්කගෙන් ආපු ලියුමක් ගැන තමයි මේ තියෙන්නේ. ගමෙන් ලියුමක් ඇවිල්ලා.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: කාටත් කලින් පත්තර විස්තර සමඟ අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම්වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
2: ලකන මොවලින්
1: සම අනුග්‍රහය
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට මතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි.
2: සිහිනක තනි වෙලා.
3: මේ කවුද?
4: මං අම්මේ සෙන්රත් පුතා.
3: මොකෝ මේ ෂර්ට් එකේ මූණ වහගෙන?
4: නෑ අම්මේ. එක දවසක් පිච්ච වැරද්ද අනිත් දවසේ වෙන්න දෙන්න බෑනේ. මං එනකොට නංගිය කකුලක් උඩ කකුලක් දාගෙන පාඩම් කරනවා. මාව දැක්කොත් එහෙම නංගිය වැරදියට හිතයි කියලා මං මෙහෙම මූණ වහගෙන ආවා. එහෙම හොඳයි නේ අම්මේ.
2: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්.
3: පුතා වාඩිලා ඉන්නකෝ. මං තේකක් හදාගෙන ඉන්නම්.
4: බලන්නකෝ අම්මේ. හැමදාම ඔහමනේ. මෙයා වෙනස් වෙන එකක් නැද්ද?
3: වෙනස් වෙයි පුතේ. මාත් ඉස්සර ඔහම තමයි. මාස හතරක්ම තාත්තා වගේ පස්සෙන් ආවා.
4: ඇත්තට?
2: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITA

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: රුපියල් 2,70,00,000 පුතලක් සන්තකේ තබාගෙන මෝට්වතියකින් ගමන් කර සිටි දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොම්පාජ වේදී පොලිස් වසමේ පාක් වේදී ප්‍රදේශයේදී වැටලීම සිදු කළේ කොළඹ මධ්‍යම කොට්ටාස අපරාධ විමර්ශන කරාශී නිලධාරීන් පිරිසක්. මුදල් ලුපයාගත් ආකාරයේ තහවුරු කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. ඇමරිකාව සහ ඉරානය අතර ඔබෝත්තා ගිවිසුමක් කඩන බින් ඇතිවිය යුතු බවට බැද පෙරදිග රටවල ඩායිකයන් සාකච්ඡාවක නිරත වුණා. කටාර් අග්‍රාමාත්‍යවරයා බහරීන සහ ඕමාන් ඩායිකයන් සමග ඒ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන තිබෙනවා. ඇමරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම් හේතුවෙන් බැද පෙරදිග කලාපයේ අර්බුද රැසක් හටගෙන තිබෙනවා. හෝමු සමුද්‍ර සද්දේ පවතින වාතාවරණයද වෙනසකට ලක්විය යුතු බවයි ඔවුන් සඳහන් කළේ. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තේ 10:12
2: 24 පෑම සිරුවෙන් ලක්හඬ ප්‍රවෘත්ති
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: ඔබට එල්ලම් RJ හිස්තැනක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

හැම තාලම සිින්දු යාට හන්න පුළුවන් හාට්ටික බේට්වෙන්න හාඩ් පිටාග ඉන්නකපං ඔයාට ලස්සන සිින්දු හන්න පුළුවන් අපේ කලිනුත් අහලා ඔබේ කිට්සිරි ජයසේකර මහත්මයාගේ ලස්සන සිින්දුවක් ඔබී පැණි රහසක් ලස්සනයිනේද සිින්දුවෙන් පාසෙන් මට හිතුන චුට්ට කාර්ත්තක කතා කරන්න ඕනි කියලා. කතා කරේ නැත්තම් මෙතන ලොකෝ ප්‍රශ්නයක් වෙන. ප්‍රශ්න කොහොමහරි අයි මම විසඳ ගන්න ඕනි. නැත්ද මේක ඉස්සරහට යන්න වෙන්නේ අපි දෙන්නට. මම අහගෙන ඉන්නකොට නේද ඔයාට FM 93.5 93.7 මම අහගෙන ඉන්න පුළුවන් සද්ද වැඩි කරගෙන හාද මේ වෙලාවෙ එක්කෙනෙක් මාත් එක්ක තරහ වෙලා ඉන්නු මගේ මේ උත්සාහය එහව යාළු කරගන්න එක ඉතින් හැම තමයි නම චුට්ටක් ඉතින් කියන පරක් වෙන එතකොට ඉතින් තරහ වෙන්න බෑ සංජීව ඉතින් ඔයා තරහ වෙලා කියලා මට කියලා දින කමක් නෑ ඔයාව මම එකතු කරගන්නා ඊළඟ සින්දුවට නුවන් ඉඳලා තමයි මම කතා කරේ ලස්සන සින්දුවක් අපි ලෑස්ති කරන් ඉන්නවා ඒ සින්දුව අපි අහමු නේද එවගේ මම මේ වෙලාවේ කවුද ඉන්නවා කවුද ඉන්නේ කවුද මේ ඒක ටිකක් දිග මැසේජ් එකක් අපි එක පස්සේ කියපු නේද? අම්ම ලස්සන සින්දුවකට එකතු කර ගන්නකෝ. මම අලවෙන් ගුණසිරි කූල් හවුස් එකෙන් තමයි උපාලි මැසේජ් එකක් දාලා තියෙන්නේ මට. කඩේ ලස්සන කඩේ මේ සද්දෙට ලක්කන දාලා තියන්න එන හැමෝටම ඇහෙන්න. පොඩක් ඔයාට මහන්සියක් දැනුණා. එහෙමදේම නැති කර ගන්න පුළුවන් ලක්කන අහගෙන ඉන්න ගමන් ඔයාට. මේ වෙලාවෙදී සමහරක් අය ඩාන්ස් කරන ගමනුත් මාව අහගෙන ඉන්නවා කියලා මට ආරංචි. ඉරේක බන්නාර මේ වෙලාව ඩාන්ස් කරන ගමන් දින්නේ මං හිතන්නේ ඔව් වෙන්න ඕනි ඔයාවත් එකතු කරගන්න ගනි ඊ කිව්වා යාළුවෝ ටික නම් අදත් කියලා නෑ එයාගේ බබාලා ටික එකතු කරගන්න කියලා දෙනවා ලක්මින් ගෙට්මින් සස්මින් එකම ජනුකි ඒ වගේම පුබුළු දින තමයි මට මැසේජ් එක දාලා තියෙන ඉරේක බන්නාර එයාගේ හස්බන්ව එකතු කරගන්න කියලා දෙනවා ලසන්ත සංජීව හස්බන්වත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න ඕනි කියලා තමයි තියෙන්නේ සෙව්වන්නේ සඳ ලංකාවෙන් එකතු වෙන මම හිතන්නේ මෙයා හරි අහිංසක ළමෙක් වෙන්න ඕනේ. වැඩි කතා බහක් නැති අය ඉන්නව නේද? මට හිතෙන්නේ මෙයා වැඩි කතා බහක් නැති අහිංසක ළමෙක් කියලා. මං හරිද පොඩ්ඩිම? Good morning. කවුද මේ? අපි හැමදාම අහන මා ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනෝ ට්‍රින්ග් පහේ කරුවෙන් තමයි මට මැසේජ් එක දාලා තියන්නේ. පවුල හැමෝමත් එකතු කරගන්න කියලා තමයි තියන්නේ. කළු පහන බෝගාන්නේ මේ වෙලාවේ දෙන්න එක්කහගෙන ඉන්නවා මාව. ආනේ දෙන්න වැඩ ටික කරලා ඉවරල පොඩක් සැඳෑවක් ගත කරනවා. විශ්‍රාම දිවියක් ගත කරන දෙන්නේ. සිසිරේ වගේ යාගේ බිරිඳ එකතු කරගන්න කියලා තන යා ගුරුවරිය විශ්‍රාමික. යාගේ වයිෆ් එක්කම පුතා එකතු කරගන්න කියලා තන යා යුද හමුදාවේ තමයි ඉන්නේ කවීෂ. ඒ වගේම යාගේ වයිෆ් එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ අජිත් එකතු කරගන්න කියලා තියෙනවා. මේ හැමෝම එකතු කරගෙන ලක්හණින් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ. ලැස්ති කරගන්නේ ලස්සන සින්දුවක් BNS ලගේ. අපි අහලා බලමුද? ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහටම කැමතිම සින්දුවක් අහන්න කැමති කෙනෙක්ව එකතු කරගන්න. ඉක්මනට එනවද මේ පැත්තට? දවල් එක වෙන්න කලින් ඉක්මනට එන්නවා.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය. ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.
4: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.

හොරෙන් ලිවූ ලියුන් ටික අපරාධ වුණාදම්? සංගීත් විජේසූරියගේ ලස්සන සින්දුවක් තමයි අපි අහලාවේ ආපහු හાર્ට් බීට් එක පැත්තට. හොරෙන් ලියුම් ලියලා තියෙන අය කවුද කියන බලන්න. ඒවා තෙවනවද ලියුමක් මේ පැත්තට හાર્ට් බීට් එක පැත්තට? ඔයාගේ නමින් මෙවන්න බලන්න අපි කියම් කියව මුනේද? ඒවට පස්සේ ලස්සන ලියුමක් එවන්නකෝ බලන්න. හෙට උදේ වෙනකොට ලියුම් ගොඩාක් තියද්දනේ අයිටින් ඉස්සරහා. ගේට්ටු ඉස්සර අපි දන්නේ. කොහොමද එවන්න බලන්න අපි පොඩ්ඩක් මොනාද කියලා තින්නේ කියලා බලන්න. හොරෙන් ලියන්න ඕනේ නැහැ නේ එලි පිටුම ලියන්න. සින්දු අහලා අපි ආපේ හાર્ට් බීට් එක පැත්තට කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. ඊට කලින් මට හිතුණා එයාට මේ වෙලාවේ රසට මොන හරි කන්න තිබ්බනම් වගේ හොඳ නැද්ද? රස යෝගට් එකක් වගේ. රසට ගුණට හොඳ කිරි රසයක් එක්ක කනවනම් ඔයා ගන්න ඕනේ පැල්වත්ත කියන නමින් පැල්වත්ත යෝගට් එකක්. ඒ නමින් මෙල්ලන් අමතක කරන්න එපා. මොකද ඒ තරම්ම ගුණාත්මක විදිහට රසට ගුණට අරගෙන එන්නේ පැල්වත්ත නිෂ්පාදන විතරමයි. පැල්වත්ත වෙතින් එන වාට යෝගට් විතරක් නෙමෙයි පැල්වත්ත අයිස්ක්‍රීම් මේ වගේම බටර් ඒ වගේම තමයි යෝදේ සහිත යෝදේ රහිත මේ කියන විදිහට ඔයාට කිරිපිටි මිලදී ගන්න පුළුවන්. මේ ඕන දෙයක් වල මිලදී ගන්නකොට රසට ගුණට අරගෙන රස බලන්නත් පුළුවන්. ඒ ගැන ඕඩ මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි ෆ්‍රෙෂ් මිල්ක් මිලදී ගන්න පුළුවන්. මේ හැමදේම පැල්වත්ත කියන මිලදී නාමයත් එක්ක මිලදී ගන්න මතක කරන්න එපා. අපි අමුද බලන්න හાર્ට් බීට් එක පැත්තට මේ වෙලාවේ කවුද මම වහගෙන ඉන්නේ කියලා බලන්න. ලක්ෂණ රේඩියෝ අපි මේ වෙලාවේ වහගෙන ඉන්නවා. සුබම සුබ දාසනක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තියෙන හાર્ට් බීට් අහගෙන ඉන්න ගමන් හලාවත ප්‍රැක්ටික් එකේ කඩනෝපල තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඇන් සහන් රශ්මි දුවත් එක්ක ලිලි මොනිස්ටා දුවත් එකතු කරගන්න කියලා තියෙනවා මේ වෙලාවේ. සද්දෙටම ලක්ෂණ අහගෙන නේද ඉන්න මේ වෙලාවේ. හයි කවුද මේ? හයි ජැක් රහී. සතුට පිරි ලස්සන දවසක් වෙන්න ඕනි. එයාටත් ඒ වගේ ලස්සනම දවසක් වෙයි නේද? ඒ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන්න. කෑගල් ඉදලා තමයි මට මැසේජ් එක දාලා තිනි බුල්ගස් දෙනිය. නිලු ටැලස් එකේ උදේශිකා නිරූපම මාල හොඳේ කියලා තියෙන. හා හොඳේ. ඔයාව එකතු කරගන්න ඊළඟ ලස්සන සින්දුවට. ඔයා ඉතින් වැඩ ටික කරන ගමන් ඔයාගේ මහන්සිය නැතිවෙන්නත් එක්ක මේ වෙලාවේ සද්දෙරම ලක්කඩහගෙන නේද ඉන්නේ? මට පේනවා ඒක. නෑ නෑ නෑ මන් දන්නවා ඉතින් මම වහගෙන ඉන්නේ කියලා. ඒ වගේම මේ වෙලාවේ HKD ගමන්ට් එකේ සද්දර ලක්ෂණ දාලා තියෙනවා කියලා තේනවා. මාෂා දිල්හානි වගේම කමල් දිශාන්ත දම්මිකා විනීතා චන්ද්‍රලතා එකතු කරගන්න කියලා තියෙන එකම ශිරාණි ඉරංගි කාන්ති චාන්දිනි ඒ වගේම හර්ෂණි මේ හැමෝම එකතු කරගත්ත නැත්නම් හැමතාවම නම් ටික චුට්ටයි කියන්නේ කියලා බැනුම් අහන්න වෙනවනේ. එහෙම තමයි ඉතින් නේද? අද නම් මම හැමෝම එකතු කරගත්ත ලස්සන නම් ටිකක්. ඉතින් හොඳට වැඩ ටික කරගෙන ඉන්න මේ වෙලාවෙනේ ලස්සන සින්දුවක් අහන ගම. ඔයාට ෆේස්බුක් එක ඔයාට වට්ස්ඇප් එක පැත්තෙන් එකතු වෙන්න පුළුවන්. අපි නැත්තම් ඔෆිෂියල් ෆේස්බුක් පේජ් එකට මැසේජ් එක දාන්න පුළුවන්. එහෙම නැත්තම් ඔයාට වට්ස්ඇප් එක නෝමල් මැසේජ් වන්න පුළුවන්. මේ ඕන දෙයකින් ඔයාට අකමැති සින්දුවක් ඉල්ල ගන්න පුළුවන්. අපිත් එක්ක ආදරේ බෙදා ගන්න පුළුවන්. මේ ඕන දෙයකට ඉතින් පුළුවන් හાર્ට් බීට් දවල් එක වෙනකන් මම වහගෙන ඉන්න. ලස්සන සින්දුවක් ඉල්ලුවා නේද ඔයා? ශිහාන් මීරංගගේ සින්දුවක් ඇහුවයි කොහොමද මේ වෙලාවේ? ලස්සන සින්දුවක් අහනවා නම් ඉස්සර කල හීන තරුවක් තිබ්බනේ. සිහින තරුවක්.

0: Lakhanda Radio ITN
1: 11 විනාඩි 40යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: හැමෝම එකම රේසක තුවාදී ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයි නේද ගමන?
4: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ.
3: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
4: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනැවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුමිට් 5 සියට් රෝඩිස් වර්ස්
0: ලකන්ඩ රේඩියෝ ITN

0: දහයයි විනාඩි 45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

වෙලාව බලලා පික්මෙන්ට අවනි මේ පැත්තට. 11:45 වෙලාව ඔයාම වහගෙන ඉන්න වෙලාව අපිට නිවුස් සහන්න තියෙන වැඩ ගොඩක් තියෙනවා නේද? ඔයා හිතලා තියෙනවද සමහරක් වෙලාවට අපි අලුත් නිෂ්පාදනයක් හදනකොට අපි ඒක හදන්නේ සමහරක් වෙලාවට එකපාරක් පාවිච්චි කරන්න වෙන පුළුවන්. හැබැයි නැවත නැවත පාවිච්චි කරන අපි අලුත් දේවල් හදනකොට අපිට සමහරක් වෙලාවට හිතන්නවත් නැති විදිහට අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙනවනේ. අර හැමෝම කරන දේ නැතුව අපිටම ආවේනික වුණු දෙයක් කරනවා නම් අපිට අනිවාර්යෙන් පැවැත්මක් තියෙනවා. ඒක ඉතින් දන්නවනේ. සමහරක් වෙලාවට මිනිස්සුන්ට පාවිච්චි නොකර විසි කරන්න හදපු දේවලුත් ලෝකයේ දිනපු මිනිස්සු ඉඳලා තියෙනවා. අහලා දිනවද එහෙම කතාවක්? දැන් අපි ගොඩක් වෙලාවට හදන්නේ මිනිස්සුන්ට පාවිච්චි කරන්නනේ. හැබැයි පාවිච්චි කරන්නේ නැතුව විසි කරන්න සමහර දේවල් හදනවා කියලා හිතුවත් පිළිගන්න පුළුවන්ද? හැබැයි මේ වගේ ප්‍රොඩක්ට් එකක් දැන් ලෝකයේ හැමෝම පාවිච්චි කරන දෙයක් වෙලා තියෙනවා විසි කරන්න උනාට. බෝතල් මූඩිය දන්නවද? ටොනික් මූඩි කියලා කියන අපි ඉස්සර එකතු කරන්නේ එහෙම සමහරක් වෙලාවට ඉස්කෝලේට යනකොට දැනුත් ඕනේ වෙන්න පුළුවන්. ඉස්සර නම් ගොඩක් කාලේ මේ දේවල් අපි එකතු කරා ටොනික් මූඩි. දැන් ක්‍රෝන් ක්ලොක් කියන කෙනා තමයි දැන් මේ ටොනික් මූඩියට කියන්නේ දැන් ක්‍රෝන් ක්ලොක්. එතකොට දැන් මේ බෝතල් මූඩිය හදන්නේ විලියම් පේන්ටර් කියන ඇමරිකානු ඉන්වෙන්ටර් කෙනෙක්. 1892 තමයි මෙයා මුලින්ම මේ වගේ පුංචි බිස්නස් එකක් කරන්න හේතු කවුරුත් කරන්නේ නැති දෙයක් කරන්න ඕනි කියලා හිතුවට පස්සේ විලියම් පේන්ටර් හිතනවා මේ වගේ බෝතල් මූඩියක් හදලා බලන්න ඕනි කියලා. හැබැයි බෝතල් මූඩියෙන් වැඩක් වෙන්නේ බෝතලේටනේ. බෝතලේ වහලා තියාගන්න අපිට ඕනේ වෙන. හැබැයි ඒකේ බෝතල් මූඩියෙන් අපිට ප්‍රයෝජනයක් නැති වෙන්න පුළුවන්. මිනිස්සුන්ට පාවිච්චි නොකර ඒක තමයි විසි කරන්නේ. හැබැයි මෙයාට ඕන වෙනවා මිනිස්සු ආපහු ගන්න දෙයක් හදන්න. ඒක හින්දා එයා පුංචි බිස්නස් එකක් පටන් ගන්නවා. මේ විදිහට අලුතෙන් හිතන්න පටන් ගන්නවා. සමහරක් වෙලාවට අපිට හිතෙන්න පුළුවන් අලුත් දෙයක් පටන් ගන්න මට මොකුත් හිතෙන්නේ නැණි කියලා. පොඩක් වෙන අය හිතන විදිහට වඩා වෙනස් විදිහට හිතුවොත් ඔයාටත් පුළුවන් මේ වගේ අලුත් දේවල් පටන් ගන්න නේද? 1900 වෙනකොට බෝතල් මූඩි බිලියන එකක් විකිණෙනවා. 1914 වෙනකොට මුළු ලෝකෙම බෝතල් මූඩි වලින් 80%ක්ම හදන්නේ මේ විලියම් පේන්ට. පුංචි එක සිතුවිල්ලක් ඇති මුළු ජීවිතේම වෙනස් කරන්න නේද? පිටින් බැලුවොත් සමහරක් වෙලාවට හිතෙන්න පුළුවන් මේ ආපු බෝතල් මූඩියක් හදන්නේ. ඒ වගේ ආගේ ජීවිතේ තදිනේ සමහරක් අය කියනවා ඔය වගේ දෙයක් කරන්නේ මොකද ඊට වඩා දෙයක් වට කරන්න පුළුවන් කියලා. කවුරුත් කියන දෙයක් නෙමෙයි නේද? ලෝකේ කවුරුත් කරන්න නැති දෙයක් කරොත් අනිවාර්යෙන්ම ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. මිනිස්සු එදාට තමයි ඔයාව අගේ කරන්නේ. සමහරක් වෙලට ඔයා මේ ඉන්නේ ඔයා පටන් ගත්ත මුල්ම අඩිය වෙන්න පුළුවන්. කවුරුත් කියන දේ අහන්න නැතුව ඔයාට පුළුවන් නම් ඉස්සරහටම ගිහින් නවතිත එතන තමයි ඔයාගේ දවසක දිනන්න පුළුවන් වෙන්නේ නේද? චුට්ටක් ඉතින් හිතලා බලන්නකෝ. බෝතල් මූඩියක් මෙතරම් දුර කියන්න ඇයිතින් ඔයාට බැරි? හඩ් බීට් අහගෙන ඉන්න ගමන් අපි මතක් කරමුද මේ වෙලාවේ ඔයාට මතක් කරන්න විශේෂ දෙයක් තියෙනවා. මුලින් ඔයා පටන් ගන්නකොට පුංචියට පටන් ගන්නගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේ දෙයකට ඔයාට හයියට ඉන්නවා නම් පිටිපස්සෙන් ඉන්නවා නම් ඒ NLB මෙගා පවර් විතරමයි. පුංචි රුපියල් 40ක් දීලා ඔයාගේ ජීවිතය වෙනස් කරගන්න ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. ඔයාගේ මුදල් හීනේ හැබෑ කරගන්න රුපියල් කෝටි ගණන් වලින් සල්ලි දෙන්නේ ලේසි පාසු නෑ. ඉතින් අදම අරගෙන ඔයාගේ ජීවිතය වෙනස් කරන අංකය තියෙනවද කියලා බලන්න. පුංචි ඉලක්කම් කීපයකට ඔයාගේ මුළු ජීවිතේම හෙට දවස වෙනකොට වෙනස් කරන්න පුළුවන්. මං කියනවට අරගෙන බලන්න දවසට. හාද වෙලාවේ කවුද මම වහගෙන ඉන්නේ හાર્ට් එක බීට් වෙන හાર્ට් බීට් අහගෙන ඉන්නේ කවුද කියලා බලන්න යන තමයි මේ හදන්නේ. ගාල්ලේ පැත්තට තමයි යන්න හදන්නේ. ගාල්ලෙන් ඉන්නවා මල් මල් ළමයි මල් මල්කිව එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ. එයාගේ පවුලේ හැමෝමත් එක්ක එයා ආදරේ කරන සචින්ව එකතු කරගන්න කියලා තියෙන. එයා ඉන්නේ ඩුබායි වල. මේ ළඟදී යනවලු දවසක. එහෙනම් ඉතින් චොක්ලට් ටිකක් මේ පැත්තට එවන්න පුළුවන්ද? ITN එක ගාවට ඉක්මනට එවුවොත් මට ඇවිල්ලා ගන්න පුළුවන්. රස චොක්ලට් ටිකක් එහෙම එවන්න බලන්න. ඒ වගේම මතක් කරන්න ඕනේ තුසිත්ත යාම වෙලාවේ කැම්පස් එක වැරටි ඉවර කරලා ගෙදර යන ගමන් ලොයින්නේ. මේ දවස්වල නිවාඩුවක් හම්බෙලා කියලා තමයි මට කිව්වේ. කමක් පොඩක් නී රෙස්ට් එකක් ගන්න ඕනේ. හැමදාම වැඩ එක දිගටම කරලා හරියන්නේ නෑනේ. හරි අපි ඉතින් යමුද ලස්සන සින්දුවක් අහන්න. මනේ සංජේගේ ලමනාලි අහලා බලමු නේද?

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපි අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: විජය තුන පහකාරිය දහනියද
4: වසත ගුණත උයන්න විජය තුන පහ
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
6: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ
7: හරිටම කියලා තියෙනවානේ. FM 93.5 FM 93.7 හැන්දෑවේ හතර වෙද්දී ටියුන් කරලා තියාගන්න.
0: Evening Drive with Chamit and Charu.

0: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශනාගාර සඳහා මාසික කුලී පදනම මත රියතුරු සහ ඉන්ධන සහිතව වාහන සේවයේ යෙදවීමට මිල කණන් කැඳවනු ලැබේ. හුන්නස්කිරිය විකාශනාගාරය සඳහා වායු සමනය රහිත 2000 වසර හෝ ඊට පසු නිෂ්පාදිත දොර 4 ඩබල් කැබ් රථයක්, මඩුල්සිම විකාශනාකාරය සඳහා 2011 වසර හෝ ඊට පසු නිෂ්පාදිත ත්‍රිරෝද රථයක්. වැඩි විස්තර සඳහා අමතන්න 0112 774 594, 0112 775 493. වැඩි විස්තර සඳහා 2026 ජුලිතා 7 තින දිනමින පුවත්පත බලන්න.
1: දන්නවද, ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: на столе.
1: ඩෙංගු අවතාන වැඩි වෙන විට 78,000 එක්ව වූ රෝගීන්. ඩෙංගු බඩවලට හේතුව අද්භේත් හා කල්මැරීම බව ඇබති නලින්ද කියයි. දුම්රිය පෞද්ගලීකරණය නොකරන බව ඇබති විමල්කෙන් සහතිකයක්. ගෙවුණු දින 10 රජය වී මෙට්‍රික් ටොන් 2392ක් මිලදී ගනී. අල සහ එළවලු රසකට රක්ෂණ. මෝහිනි ඇලට වැටු ත්‍රිරෝදරත්තේ දෙදෙනෙක් ජීවිතක්ෂයට. රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි ඉන්දිය පොලිස් අත්අඩංගුවේ. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකයි ත්‍රිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ. ඩෙංගු රෝගීන් 78,125 දෙනෙක් බෙවර විට වාර්තා වී තිබව සෞඛ්‍යාංශ ප්‍රකාශ කළා. පුද්ගලයන් 56 දෙනෙක් මියගොස් තිබෙනවා. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 10,478. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 15,540ක් වාර්තා වුණා. ජනවාරි මාසයේ සිට මේ දක්වා රෝගීන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ ජූලි මාසයේදී. එම සංඛ්‍යාව බෙවර විට 22,749ක්. ශ්‍රී ලංකා භාජන සෞඛ්‍ය පරීක්ෂකවරුගේ සංගමේ සංස්කාරක එල්.ඒ. තිලකසිරි මහතා සඳහන් කළේ ඩෙංගු බෙඩපැත්වීම සඳහා ජනතාවගේ සහය ලැබී ඇති බවයි.
2: මේ දිනවල යම් යම් පුද්ගලයන්ගේ විරෝධතාවයන් දක්වන ලල්පන අපි නඩු කටයුතු සිදු කිරීමේදී සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී සහ අදාළ පරිශ්‍රයන් වලට ඇතුළු වීමේදී ඔබ මුලින්ම තේරුම් ගත යුතු තත්ත්වයක් තමයි මේක සමස්ත මහජනතාවට බලපාන ගැටලුවක්. PHI මහතුන්ට විතර බලපාන ගැටලුවක් නොවේ. ඒ නිසා ඔබගේ ආදරණීයයන්, ඔබගේ දරුවන් ඔබට තර්ජනය වන ගැටලුවක් තමයි අපි මේ निराකරණය කරලා දෙන්න හදන්නේ. ඔබගේ ජීවිත ආරක්ෂා කරගන්න තමයි මේ අපි කටයුතු කරන්නේ. අපි දකිනා නොයෙකුත් බලපෑම් අපේ මහජන සෞඛ්‍ය පරිශ්‍රවලින් එල්ල වෙනවා. එසේ වුවහොත් ඔබට රාජකාරියට බාධා කිරීමට අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්න සිදු වෙනවා. ඒ අනුව ඔබට දඩමුදල් අය කිරීමක් සමගම නඩු බැවරීමක් සහ සිරගත වීම තත්ත්වයක් දක්වා යන්න පුළුවන්. ඒ නිසා ඔබගේ වගකීම ඉෂ්ට කරන නිසා, ඔබගේ පරිශ්‍රය ඉතාමත් පිරිසිදුව තියා ගන්න නිසා, ඩෙංගු මදුරන් බෝ නොවන පරිශ්‍රයක් සහ නිවස සහ ආයතනයේ පවත්වා ගන්න නිසා අපි ඉතාමත්ම කාරණිකව දැනුම් දී සිටිනවා.
1: ඩෙංගු මඩවලට හේතුව අද්භේත් සහ කල්මැරීම් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජාතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නවලට අදහස් පළ කරමින්
3: ඔබතුමාලා දන්නවා දැන් මේ ඩෙංගු සම්බන්ධව තිබෙන තත්ත්වය ඊයේ ඍජුවේ ළමාරෝහලේ අධ්‍යක්ෂකතුමා පැවසුවා ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ ගිහිලා ඒ රෝහලට දරන්න පුළුවන් ධාරිතාවයට වඩා වැඩි වෙලා තියෙනවායි කියන එක. මේ වර්ෂාපත රටා වෙනස් වීම සහ නිර්දිග මොසම් වර්ෂාවත් එක්ක ඩෙංගු ව්‍යාප්තියම වර්ධනයක් තියෙනවා. ජූනි සහ ජූලි මාසවල රෝගීන් වාර්තා වීම වැඩි වුණා. නමුත් මම මේ ලාවේ කියන්නට කැමති ගම්පහ, බදුල්ල සහ පුත්තලම කියන දිස්ත්‍රික්ක තුන ඇරුණාම දැන් මේ ජනතාවගේ අපේ සෞඛ්‍ය සේවකේ සෞඛ්‍යංශවල රජ ආයතනවල පළාත් පාලන ආයතනවල මේ යන ඒකාබද්ධ යාන්ත්‍රණය තුල අර වැඩිවීමේ ප්‍රවණතාවය අඩුවෙමින් පවතිනවා. ඉතින් අපිට ඕමනාව තිබෙන්නේ අතරම මේ මරණ ප්‍රමාණය හැකිතාක් සීමා කර ගන්නට. මොකද 2017 ඔබතුමාට මතක ඇති 187,000 රෝගීන් වාර්තා වෙලා 447ක් මරණ සිදු වුණා. ඉතින් අපි ඊට පස්සේ අපේ මේ මැනේජ්මන්ට් ක්ලිනිකල් මැනේජ්මන්ට් එක සැලකුතු මට්ටමකට දියුණු කරගෙන තිබෙනවා. ඒ අනුව පුළුවන් තරම් හැකිතාක් මරණ ප්‍රමාණය අඩු කර ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ උණ රෝගේ වැළඳුණාට පස්සේ වෙන වෙන ප්‍රතිකාර කරමින් ඉන්නවට වඩා කල් ගන්නවට වඩා කඩිනමින්ම අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාරවල යොමු වෙන කියන එක තමයි අපේ ඉල්ලීම. මොකද මියගිය රෝගීන්ගෙන් විශාල ප්‍රමාණයක් අපි පරීක්ෂා කරලා බලනකොට එක එක අද්භේත් අරගෙන කාලය අරගෙන තිබෙනවා. එතකොට එනකොට ඇත්තටම අසාධ්‍යත්වයේ පසු වෙලා තිබෙනවා.
1: මේ අතර දුම්රිය කිසේත් පෞද්ගලිකරණය නොකරන බව අමාත්‍ය විමල් රත්නායක මහතා සඳහන් කළා.
4: මේ දුම්රිය සම්බන්ධව ගත්තට පස්සේ අපි විශාල සංවාදම් රැසකා කරනවා. ඒකේ ප්‍රධානම දේ තමයි අපි බලාපොරොත්තු වෙනවා 29 නැත්නම් 30 වගේ වෙනකොට 2000 ඔය විද්‍යුත් දුම්රිය මාර්ග يعني අවසන් කරන්න හදලා කොළඹ ඉඳලා පන්දුරේ කොළඹ මාකුමුර කොළඹ රාගම. ඉතින් ඒ නිසා අපි ඒකට මැදිහත් වීමක් කරන තිබෙනවා විශාල වශයෙන්. ඊට පස්සේ ඩිජිටලයිසේෂන් එක පටන් ගන්න තිබෙනවා. දැන් අපි රජයේ සේවකයන්ට ජූලයි ඉඳලා පුළුවන් සීසන් එක ඔන්ලයින් ගන්න පොඩි දේවල් වුණාට කරලා තිබුණේ. අපි ප්‍රයිවට් සෙක්ටරකට සැප්තැම්බර් වගේ කරන්න බලාපොරොත්තු වෙනවා සීසන් එක ඩිජිටලයිස් කරන්න. තව ගොඩක් කරන්න තිබෙනවා ගරු කතානායකතුමනි. දුම්රියේ ලාභ පාඩු ගණන් කරන්නත් ඕනේ එක විදියක් තිබෙනවා. මොකද ප්‍රවාහණය කියලා කියන්නේ මෙහෙන් සල්ලි දැම්මම මේකෙන් ගණන් හදන්න පුළුවන් දෙයක් නෙමෙයි අධ්‍යාපනය වගේ. සරහට අපි මේ ආණ්ඩුව අධ්‍යාපනය සෞඛ්‍ය කියන දෙක හා සමාන ඉන්වෙස්ට්මන්ට් එකක් එහා බරකින් අපි ප්‍රවාහණය සලකනවා.
0: සුනාමි තමයි මේ රටේ වැඩිම ඇති වුණ ව්‍යසනය. ඒ අවස්ථාවේදී 2004 දවස් 97කින් ඒ නැතිවලා තියෙන දුම්රිය පද්ධතිය යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් වුණා. අද කොළඹින් රඹු කරන විතරයි යන්න පුළුවන්.
4: ගරු කතානායකතුමා, දුම්රියට අර එන්ජිමට කෝච්චි අමුණනවා වගේ රවි මන්ත්‍රීතුමාත් ප්‍රශ්න අමුණාමුණ අහන්නේ.
5: අතුරු ප්‍රශ්න කීප
4: දුම්රිය නිසා කමක් නැහැ, අනිත් ඒවාට හැම කරන්න එපා. අපි බලාපොරොත්තු වෙනවා මන්ත්‍රීතුමා තේ ගම මාතලේ කොටස හැර මේ වසර තුලදී අනිත් සියලුම දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කළා කෝච්චි පටන් ගන්න. මේ වසර තුලදී ඔය බදුල්ල නුවර කියන දෙකට අදාළව දුම්රියේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි ඒකේ තාක්ෂණික නිලධාරීන් හිඟයකුත් තිබෙනවා. ඊට අමතරව අතරම දුම්රියේ කාර්ය මණ්ඩලවල යම් සමහර කණ්ඩායම්වල සැලකිය යුතු කාර්යක්ෂමතාවයේ ප්‍රශ්නයක් තිබෙනවා. ඒක අපි විවෘතවම කියලා තිබෙනවා. මම අන්තිම කනගාටු වෙනවා ගරු කතානායකතුමනි, කොටුව දුම්රියේ ස්ථානය තුල කෝච්චි පෙරලෙනවා. ඒවයි පැහැදිලි මම හිතනවා, මම දන්නවා තියෙනවා බරපතල අකාර්යක්ෂමතාවයක. ඒ සඳහා අපි මහන්සි වෙමින් ඉන්නවා. ඒ අපි හිතනවා දුම්රියේ ඉන්න සාධාරණ රටට ආදරය කරන නිලධාරීන් සේවක මහත්වරු මේක තේරුම් අරගෙන මේක වෙනස් කරන්න ඉදිරිපත් වෙයි කියලා, ඒක ඇරෙන්න ඔවුන් හරහා මේක ඔන්නකනව ඇරෙන්න පුද්ගලීකරණය මම හිතන්නේ උත්තරයක්.
1: යලකනේ වේබිලදී කෙනීමේ වැඩපිළිවෙල යටතේ බේවර විට මෙට්‍රික් ටොන් 2392ක් බිලදී කෙරෙති බව වී අලවි මණ්ඩලයේ සඳහන් කළා. දැනට ගබඩා 71ක් විවෘත කර ඇති බවයි මණ්ඩලයේ සභාපති මංජුල පිනලන්ද මහතා පවසන්නේ. යලකන්නේ වේබිලදී කැඩිබේ රජයේ වැඩපිළිවෙල පසුගිය 13 වනදා ආරම්භ වුණේ අම්පාර දිස්ත්‍රික්කයෙන්. ගබඩා 146ක් විවෘත කර වී බිලදී කැඩීමයි සැලැස්ම. නාඩු වී කිලෝවක් බිලදී කඩේ රුපියල් 120කට, සම්භාව්‍ය කිලෝවක් රුපියල් 130කට හා කිරි සම්පා කිලෝවක් රුපියල් 141 සහතික බිලකට බිලදී කැඩීමටයි කටයුතු යොදා තිබෙන්නේ. වැඩිම වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1726ක් අම්පාර දිස්ත්‍රික්කයෙන් බිලදී කර ඇති බවයි මංජුල පිනලන්ද මහතා සඳහන් කළේ.
6: වී මිලදී ගැනීම මධ්‍යස්ථාන 71 වෙනකොට ක්‍රියාත්මක වීම පවතින අද වෙනකොට වී මෙට්‍රික් ටොන් 2392ක් මේ මධ්‍යස්ථානයෙන් ලැබිලා තියෙනවා. වැඩිපුරම වී සැන්න ගොවිමත්‍ර අපට බාර දීලා තියෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයෙන් මෙට්‍රික් ටොන් 1726ක්, අනුරාධපුරයෙන් 279කුත්, උතුර පළාතෙන් ටොන් 210කුත් අපිට බාර දීලා තියෙනවා. තාම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්ක හැටියට අස්වැන්න ලැබීමට පටන් ගන්නවා. නමුත් ඒ කලාපයට අයිති මඩකලපුවෙන් අස්වැන්න ලැබෙනවා. අපි ඒකත් මිලදී ගැනීමට කටයුතු කරලා තියෙනවා. දැනට අපි විවෘත කරලා තියෙනවා ගබඩා 71ක්. හො දැන් කැපෙනකොට තවත් විවෘත කරනවා. දැන් මේ අප්‍රිකාව තියෙනවා ගබඩා 146ක විතර ප්‍රමාණයක්. ඒ වගේම වයඹ දැන් තව පටන් ගන්න තියෙන්නේ. අපි විවෘත කරලා තියෙනවා වයඹෙන් ගබඩා 12ක්.
1: අලසහ එළවලු වගාවන් සඳහා ඩව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළා. බතල, බජ්ජොක්කා, කිරියල, බේට්, ගෝවා, තක්කාලි, කරවිල සහ වට්ටක්කා ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත භෝග වගා මෙම යෝජනා ක්‍රමයට ඇතුළත් වන බවයි ගොවිජන රක්ෂණ මණ්ඩලය පෙන්වා දුන්නේ. මූලික රක්ෂිත මුදලින් 7% වාරිකයක් ගෙවා රක්ෂණාවරණය ලබා ගැනීමේ හැකියාව පවතිනවා. එන් ස්වභාවික ආපදා, පාලනය කළ නොහැකි ශාක රෝග හා කෘමි හානි, වනලි හානි සඳහා වන්දි මුදල් හිමිවනවා. අවදානම් කලබලාකරණය කිරීම තුළින් ගොවි ජනතාව වගාව කෙරෙහි රඳවා ගැනීම වැඩපිළිවෙලේ අරමුණ බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජයසිංහාරච්චි මහතා පවසන්නේ.
7: අරමුණ වෙන්නේ විශේෂයෙන්ම ලංකාව වගා කරන ගොවියා රැක බලාගෙන වගා තුළ රැක තියාගෙන හොඳයි මේකේ රක්ෂණ ක්‍රමයේ ප්‍රධාන අරමුණ වෙන්නේ. විශේෂ අපේ දිස්ත්‍රික් කාර්යාලය ලංකා පුරාම ඒ දිස්ත්‍රික් කාර්යාල මහතු හම්බෙලා පුළුවන් අවශ්‍ය වෙන සම්බන්ධක ලබාන. ඊට අමතරව 19:18 අපේ හොට්ලන් අංකයක් තියෙනවා. ඒ හොට්ලන් අංකයේ අමතර පුළුවන්කම තියෙනවා සම්බන්ධීකරණය කරගන්න තම මේ රක්ෂණ ක්‍රමවේදයට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා ගොවි මහතු සඳහා.
1: පුනර්ජනනීය බලශක්තිය උපරිම ලෙස භාවිතයට ගැනීමට වත්මන් රජය සැලසුම් කර තිබෙනවා. එය අනුව බහියංගනීය විදුලි ග්‍රිඩ් උප්පොල සඳහා බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් ඉදිකිරීමට තීරණය වුණා. දිව කාලයේ සූර්ය පැනල බගින් ලබා ගන්නා විදුලිය බැටරි වල ගබඩා කර විදුලිය වැඩි වශයෙන් භාවිත වන රාත්‍රී කාලයේ භාවිතයට ගැනීමයි අරමුණ වී තිබෙන්නේ. දිවින පුරා මෙවැනි පද්ධති දහසයක් ඉදිකෙරෙමින් පවතිනවා. මහියංගනීය ග්‍රිඩ් උප්පොලට ඉදිකරන බැටරි බලශක්ති ගබඩා පද්ධතිය සුදත් බලකල සහ රවින්ද්‍ර බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ගේ නිරීක්ෂණයට ලක්වුණා. එහිදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර මහතා
5: මහියංගන ග්‍රිඩ් එකට මීටර 100ක් විතර ඇත්තා මේක එන්නේ දිවා කාලයේදී ජනනය වන සූර්ය විදුලිය, ඒ වගේම සුළං තියෙන වෙලාවට එන සුළං විදුලිය වගේ ඒවා රාත්‍රී කාලයේ පද්ධතියට දාන එක තමයි බෙස් හරහා මූලික වෙන්නේ. මෙතන දැන් ගොඩක් වෙලාවට සූර්ය විදුලිය තමයි එතනට දෙන්නේ. මේ වගේ සිස්ටම් 16ක් ලංකාව පුරා ආස්ථාපනය වෙනවා. ඒ 16ම සැප්තැම්බර් වෙනකොට විවෘත වෙනවා. ඒ වගේම තව 1000 මෙගාවට් අව සිස්ටම් මේකුත් එනවා. පුනර්ජනනීය විදුලිය උපරිම වශයෙන් භාවිත කරගෙන තමයි මේකෙන් අදහස් කරන්නේ. එතකොට අපි ජනතාවට විදුලි බිල අඩු කිරීම, ඒ වගේම රාත්‍රී කාලයේදී ඩීසල් දහනය කරලා විදුලිය ජනනය වෙන එක නවතන තැනකට යන එක මේ පුනර්ජනනීය 170 ඉලක්කයට යන්නේ.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලකල්ල මහතාද අදහස් පළ කළා.
8: විදුලිය ගත්තොත් අපේ රටේ සැලකිය කාලයක් නිෂ්පාදනය කරේ ගල්ලංගුරු වලින් සහ එමන් නැත්තම් ජල විදුලිය. දැන් අපි සුළං විදුලියට සහ ඒ වගේම සූර්ය විදුලියට මාරු වීම පවතිනවා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ඇලක් උඩට සෝලා ගහලා කිලෝමීටර 2.5ක් විතර මූලික අධිරේ කරනවා කියලා අපේ වියාන්නේ ඇල උඩින් කිලෝමීටර 2.5ක් පමණ සෝලා විදුලිය පාවිච්චි කිරීම සඳහා තමයි දැන් මේ සංචාරිකාව කරේ. ඒකට අදාළව අපි හැමෝටම ස්තුතියන්ත වෙනවා. විශේෂයෙන් මහියංගන වගේ ප්‍රදේශයකට එවැනි අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් වතුර ගලාගෙන යන ඇලකින් තවත් ප්‍රයෝජනයක් ගන්න අවස්ථාවක් අපිට ලැබීම සම්බන්ධයෙන් අපි සන්තෝෂ වෙනවා. ඒ නිසා මේ ව්‍යාපෘතා ඉක්මනින්ම කඩිනම්ම මහියංගන ප්‍රදේශය ආරම්භ වෙයි කියන විශ්වාසයත් අපිට තියෙනවා.
1: ජනතාව බලය ලබා දී තිබෙන්නේ විපක්ෂයේ සමග තරඟ කිරීමට නොව රට හැදීමට බව අභාත්‍ය අනන්ද විජේපාල මහතා සඳහන් කළා. ඒකුණ්ඩෑගල පැවති ජාතික ජනපල වේගී ජන හමුවකදී අදහස් දක්වමින් මද්‍ර වැටලීම් සිදු නොකරන පොලිස් බල ප්‍රදේශවල නීති ක්‍රියාත්මක නොකරන්නේ නම් විශේෂකාර බලකායුධවන බවයි අභාත්‍යවරයා සඳහන් කළේ.
9: සමත්යක් හැටියට ගත්තාම සියලු සමාජ අර්බුදේ පවුලට අත්පත් කරලා දෙනවා දරුවෙක් පවුලේ මද්රවලට භාවිත යොමු වෙලා තිබෙනවා. ඒ හින්දා අපි ප්‍රධාන ප්‍රවේශ දෙකක් අනුගමනය කරා. එකක් තමයි රටට මද්රවේ සැපේ මඩාල කිරීම. දෙක තමයි මද්රවේ සදා තියෙන ඉල්ලු මඩාල කිරීම. ඒ හින්දා අපි මෙහෙයුම් තියත් කරා. මම කියන්නේ තවමත් සමාජයේ මද්රවේ තුරම් වෙලා තියෙනවා කියලා. යම් ප්‍රමාණයකට මර්ධන වෙලා තිබුණත් තවමත් මද්රවේ රට තුරට පැමිණෙන මාර්ග සියල්ල අවිර වෙලා නැහැ. දශක ගණනාවක් තිස්සේ දේශපාලන ආශිර්වාදයේ සහිතව මේ මද්රව්‍ය ව්‍යාපාරය පැවතුනා. මද්රව්‍ය ව්‍යාපාරයට බද්ධ වෙලා තියෙනවා පාතාල ක්‍රියාකාරකම්. සංවිධානාත්මක අපරාධයි මද්රව්‍යයි දේශපාලඥයයි මේ තුන් දෙනා මේකට තමයි හිටියේ. ජාතික තලයේ ජාතික සභාවක් හදලා දිස්ත්‍රික් සභාව හදලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පදනම් කරගෙන ප්‍රාදේශීය මෙහෙයුම් කමිටු හදලා මහජන ආරක්ෂක කමිටු 14125ක් හදලා මේ මද්රව්‍යයට හේව දෙවන්ත ව්‍යාපාරයක් ජනතාව සමග බද්ධ වෙමින් විමේදියත් කරලා තියෙනවා. තව දුරටත් කිසිදු දරුවේ මේ මද්රව්‍ය ව්‍යසනයට ගොදුරු නොවි මේ සමාජයේ සුවපත් කරන්න අවශ්‍යයි. මද්රව්‍ය භාවිත කරන කිසි කෙනෙක් අත්තනොරරන් සිරගත කිරීමෙන් ප්‍රයෝජනයක් නැහැ. අපි උපදෙස් දීලා තියෙනවා මද්රව්‍ය භාවිත කරන්නන් රෝගීන් හැටියට සලකලා ඔවුන් පුනරුත්ථාපන සහ ප්‍රතිකාර සඳහා යොමු කරන්නත් මද්රව්‍ය ජාවාරම් කරන සහ මද්රව්‍ය බෙදාහරින්න නීතිය රැහැට අසු කරන්නත් කටයුතු කරන්න කියලා. රටක් හැටියට බිඳ වැටලා තිබුණු මේ දේශය නැවත සුවපත් කරමින් ආර්ථික ස්ථායිකරණය අත්පත් කර දෙමින් රටේ දරුවා ගණාතේ සුරක්ෂිත කිරීම සඳහා වැඩ පිළිවෙල සමුදායක් මේ බිමේ මේ වෙනකොට පදනම හැටියට දාලා තියෙනවා. උදල් වෙන් කරලා තියෙනවා. තීන්දු තීර රාශියක් කරන් තියෙනවා.
1: ලොව අනිකුත් රටවල් හා සසඳා බැලීමේදී ශ්‍රී ලංකාව විස්මයජනක ආශ්චර්යමත් දේශයක් බව බ්‍රිතාන්‍ය ජාතික එරන් බෝව මහතා සඳහන් කළා. සංචාරක ප්‍රවර්ධනය සඳහා මෙරට පැමිණ සිටින ඔහු පේදුරුතුඩුවේ සිට දෙවුන්දුරුතුඩුව දක්වා පාගමනක නිරත වනවා. ඔහු මහනුවරට පැමිණ අවස්ථාවේදී ජනතාව මහත් හරසරින් පිළිගෙන තිබෙනවා.
10: ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් ප්‍රධාන සංචාරක සංවිධාන කිහිපයකින් අනිවාර්යෙන්ම යා යුතු ස්ථානයක් බවට නම් කරලා තිබෙනවා. 2019 වසරේදී ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කළා. 2010 වසරේ ලෝකයේ පිවිසිය යුතු ස්ථාන 31 ලයිස්තුවේ අංක 1ටම තිබුණේ ශ්‍රී ලංකාව. ඊට අමතරව ජාත්‍යන්තර සංවිධාන මගින් ටොප් 10 ලයිස්තුවේ සෑම වසරකම ශ්‍රී ලංකාවේ නම සඳහන් වුණා. ශ්‍රී ලංකාව කියන්නේ විස්මයජනක රටක්. පැය හතරක් වැනි කාලයකින් කඳුකර, මුහුදු, වනාන්තර, සංස්කෘතික උරුම වගේම වනජීවී කලාප බලන්න පුළුවන්. භූගෝලීය විවිධත්වය ඉතාමත් ආශ්චර්යජනකයි. ලෝකයේ ආහාර විවිධත්වය අතින් මුල්තැන ගන්නා රටක් වශයෙන්

0: ගමනක ප්‍රධාන මාර්ගයක් භාවිතා කරන්නේ නැහැ. වනාන්තර සාම්ප්‍රදායික ගම්මාන කඳු ඇතුළත් විකල්ප මාර්ග හරහා තමයි මගේ ගමන සිදු කරන්නේ. මගේ ගමනේදී නකල්ස් රක්ෂිත වනාන්තරය, සිංහරාජ රක්ෂිත වනාන්තරය වගේම තවත් විශේෂිත ස්ථාන දැක ගැනීම හා ලෝකයට පෙන්වීම ප්‍රධාන අරමුණක් වෙනවා. මම සති තුනකින් මේ ගමන අවසන් කරන්න හිතුවත් සමහර විට ඊට වඩා දින කිහිපයක් ගමන් කරන්න වේවි. මේ සුන්දර පාරාදීසයේ ජනතාව ඉතාමත් සුහදශීලී. ඔවුන් සුන්දර සිනහවකින් මුව සරසාගෙන ඉන්නවා.
1: විෂ රසායනික යොදා පළතුරු ඉදවී වැළැක්වීම සඳහා උපරිම පියවර ගැනීමට අවධානය යොමු තිබෙනවා. එම ක්‍රමවේද ඩියම්බලේ සඳහා සාකච්ඡාවක් වෙළෙඳ වර්ජ ආහාර සුරක්ෂිතතා හා සෞපකාර සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැත්වුණා. ඒ අභාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී ලිධාරින්ද ඊට එක්ව සිටියා. විවිධ රසායනික යොදා අවිධිමත් ලෙස කෙසෙල්, ගස් ලබු, අලිපේර වැඩි පළතුරු ඉදවා අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට පැමිණිලි රසක් ලැබී ඇති බවයි අභාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ. නල්ලත නියබෝහිණි ඇල්ලාසල දේත්‍රි රොද රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් තුන්දෙනෙක් තුවාල ලැබුවා. නල්ලතනිය සිට බස්කෙලී දක්වා ධාවනයමින් තිබූ ත්‍රිරූත රථය එසේ ප්‍රපාතයට පෙරලී ඇති බවයි අප වාර්තාකරු ස්ථාන කළේ. මේ ගොස් තිබෙන්නේ ත්‍රිරූත රථයේ රියදුරු සහ එහි ගමන්ගත් වැඩිහිටි පුද්ගලයෙක්. පාසල් සිසුන් තුන්දෙනෙකු තුවාල ලබා බස්කෙලී රෝහලට ඇතුළත් කර තිබෙනවා. රුපියල් 2,70,00,000 මුදලක් සන්තකයේ තබාගෙන මෝටර් රථයකින් ගමන් කරමින් සිටි දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොම්පාඤ්ඤ වේදිය පොලිස් වසමේ පාක් වීදියේ ප්‍රදේශයේදී වැටලීම සිදු කළේ කොළඹ බද්දෙම කොට්ටාස අපරාධ විභාෂණ කාර්යාලයේ නිලධාරීන් පිරිසක්. මුදල් උපයාගත් ආකාරය තහවුරු කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. හිටපු ඩාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා දැඩි ඇපකොන්දේසි මත බුදුහැර තිබෙනවා. 2009 වසරේදී කොළඹ හාතදාසන්න ප්‍රදේශවල තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන සිද්ධියේ සැකකරුවෙකුට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් බවට හිටපු ඩාවික හමුදාපතිවරයාට චෝදනා එල්ල වී තිබුණා. ඒ සම්බන්ධයෙන් ලද නොතීසි මත ඔහු කොටු බහිෂ්ටවාද අධිකරණයේ හමුවේ පෙඩී සිටියා. එදී රුපියල් 110 බැගින් වූ ශරීර ඇප දෙකක් මත බුදහැරීමටයි ඩියුක කර තිබෙන්නේ. නාතුරුණ පිරිසක් දෙවිදුවර ප්‍රදේශයේ දිවසකට වෙඩි තබා පලා ගොස් තිබෙනවා. එන් කිසිවෙකුටත් හානි සිදු වී නැහැ. මෝටර් රථයකින් පැමිණි ඔවුන් දිවසේ ගේට්ටුවට උඩින් වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ. දැනට ඩුබායි රාජ්‍යයේ සිටින සහන් ප්‍රමිත් දැමති සංවිධානාත්මක භද්‍රව ජාවාරම් කරකු බව කියන පුද්ගලිකුගේ පෙම්වතියගේ දිවසට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ. ගන්දර පොලිසිය සිද්ධිය පිළිබඳ විමර්ශන සිදු කරනවා. කොටික වත්ත බුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ උපකාරාලේ ආදාය පරීක්ෂකවරයෙකු අල්ලස් කොමිසම් බගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිවසක සැලසුම හා තක්සේරුවේ ගැටලුවක් ඇති බව පවසා ඒ ප්‍රශ්නයක් ඩොවර ආකාරයට වරිපනම් ගෙවීමට අවශ්‍ය කටයුතු කරදීම් වෙනුවෙන් රුපියල් 25,000ක් ලබා ගැනීමයි ඔහුට එරෙහි චෝදනාව. ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි සහ කොංග්‍රස් පක්ෂ නායිකා ප්‍රියංකා ගාන්ධි දිල්ලි පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඉන්දියාවේ වෛද්‍ය ප්‍රවේශ විභාගයේ වන දීට් විභාගයේ ප්‍රශ්නපත්‍රය කලින් පිටවූ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විරුද්ධතාවක් පැවැත්වුණා. ඒ දිස්සුන්ට එරෙහිව පොලිසිය ක්‍රියා කළ ආකාරයට විරෝධය පළ කරමින් ඉන්දීය අගමැතිවරයාගේ නිල්ලිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වුණා. ඊට රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධි එක්ව සිටියා. එම විරුද්ධතාව අතරතුරයි ඔවුන් අත්අඩංගුවට පත්ව තිබෙන්නේ. සමාජවාදී පක්ෂ නායක අඛිලේෂ් යාදව්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. දසවන දකුණු ආසියා කරාටේ ශූරතා තරගාවලියේදී පදක්ක 85ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඊට රන් පදක්කම් 13ක්, රෙදි පදක්කම් 23ක් සහ ලෝකඩ පදක්කම් 49ක් අයත් වෙනවා. බංග්ලාදේශයේ පැවති තරගාවලිය සඳහා ආසියා කලාපයේ රටවල් 6ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800 දෙනෙකු එක්ව සිටියා. ජයග්‍රහී ශ්‍රී ලංකා කණ්ඩායම දිවිනට පැමිණි අවස්ථාව

0: වේ ඔවුන් පිළිගැනීම සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා මාත්‍යාශිල ධාරීන් මෙන්ම ශ්‍රී ලංකා කරටි සංගම ධාරීන්ද එක්ව සිටියා.
1: ලක්කන්දු ප්‍රවෘත්ති යළි සිරස්තල
0: ඩෙංගු අවදාන වැඩි වෙන විට 78,000 ඉක්ම වූ රෝගීන්. ඩෙංගු වඩවලට හේතුව අද්භේත හා කල්මැරි බව ඇමති නලින්ද කියයි. දුම්රිය පෞද්ගලීකරණය නොකරන බව ඇමති බිමල්ගෙන් සහතිකයා. ගෙවුණු දින 10 රජ්‍ය වී මෙට්‍රික් ටොන් 2,392 මිලදී කරේ. අලසහ එළවලු රසකට රක්ෂණ. මෝහිනි ඇලට වැටුණු ත්‍රිරෝදරාතයේ දෙදෙනෙක් ජීවිතක්ෂයට. රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි දිය පොලිස් අත්අඩංගුවේ. මේලක ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරුවේකට බලාපොරොත්තු වන්න.
1: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
0: දැන් ද ඉන්සයිඩ් ස්ටෝරි විශේෂාංගය.
2: ප්‍රශ්න කරන පුවතක ඇත්ත කතාව.
3: The inside story. The story behind the news.

0: ආවේනික රසයෙන් යුතු ආහාර අනුභව කරන ජාතියක්. මේ පුංචි දූපතට අනන්‍ය වුණු සංස්කෘතියක් තියෙනවා. ඒ තුළ විවිධ ජාතීන් සුරක්ෂිත කරන ප්‍රණීත අමුද්‍රව්‍ය උසස් කුළුබඩු යොදාගෙන නිෂ්පාදනය කරන ආහාර රටාවක් තියෙනවා. ඒ උරුමයන් පැවතෙන්නේ අපේ ආදිවාසීන්ගෙන්, මුතුන් මිත්තන්ගෙන්. ඇතරම මොකද්ද මේ අපිට අනන්‍ය වුණු ආහාර රටාව?
1: ලාංකේය අපට අදීන උරුමයක් ශිෂ්ටාචාරයක් තියෙනවා වගේම තමයි සුපෝෂිත ආහාර සංස්කෘතික උරුමයකටත් අපි හිමිකම් දෙන මේ පාරම්පරික ජීවන අත්දැකීම් මත පෝෂණය වුණු සංස්කෘතියක්. එතකොට ලංකාවේ පළාත් බදව පිහිටා තියෙන ගහකොළ ඒ වගේම තමයි ඒ ස්වභාවික පස්තුන් ආශ්‍රයගෙන තමයි අපේ ආහාර සංස්කෘතික නිෂ්පාදනය කරගෙන තියෙන්නේ. රට පුංචි තමයි. හැබැයි අපේ රටේ සම්මත සාම්ප්‍රදායික බී වර්ග විතරක් 500කට වැඩි සංඛ්‍යාවක් තිබුණ ඓතිහාසික මූලාශ්‍ර සියල්ල තුරතුරු සපේ. එතකොට ලංකාවේ අපිට පළාතෙන් පළාතට ගස්කොළන් වල ස්වභාවය වෙනස මේ අසංක පද්ධතියෙන් එලා ගන්නා පෝෂණයක් තිබුණා. ඒ නිසාම තමයි අපිට අපේ ආහාර රටාවත් එක්ක බැඳුන සුදේශීගත වූ දැනුම් පද්ධතියක් තියෙනවා. මේක අපේ අම්මවරු තමයි පුරුදු කරේ.

0: පසුගියදා අපි රටක් විදියට 2026 වසර සඳහා ලොව විශිෂ්ටතම ආහාර ගමනාන්ත 54ට එක් වුණා. ඒ අපිටම ආවේණික ආහාර රටාව කුළුබඩු සහ වසර සිය ගණනක සිට පැවතෙන සංස්කෘතික උරුමය එක් එක් ප්‍රදේශවලට ආවේණික ආහාර වර්ග ඇතුළු නිර්ණායක කිහිපයක් පදනම් කරගනිමින්. ඇත්තටම ලොව විශිෂ්ටතම ආහාර ගමනාන්ත 54ට එක්වීම අපේ රටට ලැබුණු සුවිශේෂී ඇගීමක් නේද?
1: ලංකාවේ අපි ලෝක මට්ටමින් මේ විදියට ඇගීම් ලැබීම නිත වශයෙන්ම සිදුවන දෙයක්. යටත් විජිත අවධියේ මූලාශ්‍රයෙන් කරන්න ඊට පෙර දේශ සංචාරකයන් ලංකාව ගැන කියපු තොරතුරු අධ්‍යයනය කරන්න ඒ සියලු මූලාශ්‍ර වලින් ප්‍රස්ත ගුණ සුවඳ සපිරි ආහාර උරුමයක් ලංකාවේ අපිට තියෙනවායි කියලා ඔවුන් වාර්තා කරලා තියෙනවා. ඉතාම පෝෂදායී ඒ වගේම තමයි පිරිසිදු සුභාදාමයේ ආහාර සංස්කෘතියක් තියෙන රටක් අපි. ලෝකයේ වෙන කිසිදු රටකට නැති කුස්සියක් අපිට තියෙනවා. මෙන්න මේ අපේ සාම්ප්‍රදායික කුස්සියේ ඇතුලේ තමයි මේ සම්මත ආහාර වස්තු සියල්ල සකසගත්තේ. විදේශිකයන්ට ලෝකයට මේ අපේ උරුමය දායාදයක් විදිහට ඉදිරිපත් කරොත් මං හිතනවා පුංචි රටක විශාල ආඩම්බරයක් වෙනවා.
0: මේ වසරේ ගත වූ කාලය තුල ශ්‍රී ලංකාවට සංචාරකයන් 113කට ආසන්න ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා කියලා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළා. රටක් විදියට අපි දිනෙන් දින ඇගීමට පැසසුමට ලක්වීම මහත් අසසිල්ලක්. නමුත් සංචාරකයන් අපේ ආහාරවලට ආදරය කරද්දී අපි දේශීයයෙන් මිදලා බටහිර පන්නේ ආහාරවලට හුරු වෙලා ඉවරයි. කොහොමද අපි මේ තත්ත්වය වෙනස් කරන්නේ?
1: ඇත්තටම අපේ දරු පරම්පරාව පෝෂණය කර ගැනීම ජාතික අවශ්‍යතාවයක්. මේ ජාතික අවශ්‍යතාවය පෝෂණය කරගන්න තාම කෙටියෙන් මා ඔබට ජාත්‍යන්තර අධ්‍යක්ෂකක් කියන්න. ඇමරිකාවේ 2000 උදා වෙනකොට ළමයි ස්ථූලභාවයෙන් බහුල වුණා. ඒ ගැන අධ්‍යයනය කරගෙන යනකොට ඔවුන් හොයාගත්තා මේ ක්ෂණික ආහාර පරිහරණයත් එක තමයි මේ ගැටලුව ඇවිල්ලා තියෙන්නේ. ළමයි රෝග ලෙඩු වෙනවා, විශාල වශයෙන් ඇඟ ස්ථූලභාවයට පත් වෙනවා, ක්‍රියාකාරකම් නැති වෙනවා. දරුවන්ට ආහාර රසය පුරුදු කරන්න ඕන. ඔවුන් ක්ෂණික ආහාර භාවිතා කරන්න පුරුදු වුණාට පස්සේ ඔවුන්ගේ දිවේ රසය වෙනස් වෙනවා. අද අපි මෙන්න මේ රසයට මුහුණ දීලා තියෙනවා. එතකොට විශේෂයෙන් අම්මාවරු දැනුවත් කිරීම, අප්පච්චිලාට වඩා අම්මාවරු දැනුවත් කිරීම අත්‍යවශ්‍ය සාධකයක් වෙලා තියෙනවා. බොහෝ අම්මලා දේශීයත පහසුවට මේ වගේ අපි කියනවා තිල්ලර නැත්නම් කඩුචවුරු කෑම කියලා සමහර අය කියනවා. මේ කෑම පුරුදු කරලා තියෙනවා. දරුවාගේ දිවට මේ රසය පුරුදු කරාට පස්සේ නිවැරදි පෝෂදායී රසය ඔස්සේ ඔවුන් පුරුදු වේවි. එතකොට තමයි අපිට ශක්තිමත් ඒ වගේම තමයි නිරෝගීමත් අනාගත පරපුරක් හදාගන්න.

0: අදහස සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද කුමාර දළුපත. ලෝකයක් අපි ගැන කතා කරද්දී, ලෝකයක් අපේ ආහාර පද්ධතියට ආදරය කරද්දී, රස බලද්දී, ඒ රස ගැන කතා කරද්දී, ඇයි අපේ ආහාර වලින් ඈත් වෙන්නේ? අපේ දේ රැකගෙන සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු වෙන්නට, ඒ පෝෂණය ඔබ දරුවන්ට ලබා දෙන්නට හොඳම කාලයයි මේ.
1: The inside story. The story behind the news.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝව
1: 12 විනාඩි 30යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතික විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත.

නිවස් එකෙන් පස්සේ අපි ආවනේ මේ පැත්තට හાર્ට් බීට් එක පැත්තට. හાર્ට් එක බීට් වෙනවා තව චුට්ටෙන්. ලොකු ප්‍රශ්නයක් වෙන්නේ ඊළඟ අබෝම අමාරුවෙන් තමයි බේරගත්තේ. ටැබ් එකේදී පොඩි ප්‍රශ්නයක් වෙලා ඔයාලා එවන මැසේජස් ටික මට එන්නේ නැතු කියා. එතකොට ඉතින් මට බනින්න එපා නේද? මං ඉතින් ඔයාලව එහෙම තමයි ඉතින් මැසේජ් එක බලන්න බැරි වෙන එක චුට්ටක් මම හදාගත්තා. ඉතින් දැන් ප්‍රශ්න විසඳගත්ත හරිම අමාරුයි. දැන් ඉතින් මට ඔයා ගැන කියන්න පුළුවන්, ඔයා කියන දේවල් මට අහගෙන ඉන්න පුළුවන්, මේ ඕන දෙයක් පුළුවන් ඉතින් දැන් ඉඳලා. එහෙම තමයි ඉතින් තාක්ෂණික දෝෂයක් ආවම මොකද ඉතින් කරන්නේ නේද? එහෙම වුණාට වැඩේ අතාරින්න එපා, මැසේජ් එකක් කියවලා තියන්න. දරණීගල පැත්තර යන්න තමයි මේ වෙලාවේ හදන්නේ. දෙශිනි ලව්ව කඩේ සද්දටම ලක්කන දාලා තියෙනවා කියලා තියෙනවා. එයාගේ දුව, ඒ වගේම නෝනා මේ වෙලාවේ ලක්කන හන හැමෝමත් එකතු කරගන්න කියන ලස්සන සින්දුවක් අහන්න. වැලිපෙන්න ගමුවෙන් මල්ලිකා රත්නායක මේ වෙලාවේ හරි මාදරින් අපි වහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. මාත් ඉන්නවා ඉතින් මම දන්නවා ඔයා මාත් එක්කම ඉන්නවා කියලා. හાર્ට් බීට් එකත් එක්ක ලස්සන සින්දුව අහන්න. හයි, කොහොමද, කවුද මේ? මාව ලස්සන සින්දුවකට එකතු කර ගන්න. මම වදිතලාවේ නිශාන්ත මදුශංක තමයි මැසේජ් එක දාලා තිනවා. ආව එකතු කර ගන්න නිශාන්ත. ඔය විදිහටම අපි වහගෙන ඉන්න. සුබ දහවලක් වේවා. කොහොමද ඉතින්? මම නම් ගොඩක් හොඳින් ඉන්නවානේ. මේ වෙලාව කැම් එහෙම කාලා දෙන්නේ දවල්ට. දවල් 12 විනාඩි 35 වෙලාව. නැත්තම් ගෙදර රසද කැම් ටිකක් හදනවද කියන බලන්න. මේ වෙලාවේ ලක්කන අහගෙන ඉන්න හැමෝමත් එකතු කරගන්න කියන ඒ වගේම සද්දෙම ලක්කන දාලා තිනවා කියලා තමයි තියෙන්නේ. මයන්ති පොළොන්නරුව පැත්තෙන් තමයි මට ආදරේ එකතු කරගෙන ආවේ. රස කැම් එකක් ඉවන්න බැරිද මයන්ති? ඒතර මට එකට වැඩ ටික ඉවර කරලා කැම් එකක් කන්න පුළුවන් ඔයා යවපු රස කැම් එක. මුලසිංගලින් දහර ඔයාව එකතු කරගන්න ඕනේ ලස්සන සින්දුවක් අහන්න. එයාගේ අම්මා තාත්තා ඒ වගේම පවුලේ හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ. මාපලකම පියල්ජි ඔයාවත් එකතු කරගන්න. ඔයාගේ නමින්ම සින්දුවක් අපි දෙන්නම්. වෙනද වගේම හැඩ්විට් අහගෙන ඉන්නවා රස කෑම හදන කඩේකි බේකරියකි. ජය මාම. ඉතින් ඔයා හැමෝම දන්නවා දැන් ඔයා ගැන. ඒදී ලක්කඩ අහගෙන ඉන්නකොට ඉතින් ඔයා දැන් හැමෝම දන්න කෙනෙක් වෙලා නේද? මේ වෙලාවේ වීරක්කුඩු බේකරිකේ සද්දරම ලක්කඩ දාලා තිනා කියලා මට ෆොටෝ එකකුත් එවලා තියෙනවා. දන්නව නේද? ඉතින් ෆොටෝ එකක් එවුවට පස්සේ අහනවාමයි කියලා හිතාගන්න පුළුවන්. ලමම අහන ලක්කඩ ඔහොම තමයි කියලා තමයි තියෙන්නේ. ඉතින් ආවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න. ඔයාටත් පුළුවන් දවල් එක වෙනකන් හાર્ට් බීට් මේ විදිහටම අහගෙන ඉන්න. අසල සින්දුව ක්ලාසික රංගින් නෝ අපි අහලෙමු ඉක්මනට.

0: රටට වග කියන රේඩියෝ
1: 12:40
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
3: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා
4: මෙමරි ලොස්
3: කොහොමද ඩොක්ටර් යාද සුන්නද මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියනවානේ
2: hina levi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
1: evening drive with chamit and charu
2: sama anugrahaya
5: mama nan dem marama relax
6: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
7: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
2: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
1: සාස්ත්‍රයේ දන්න අයයි සූත්‍රයේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
2: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය දෙසියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත

වෙලාව කියන දේ අපිට අල්ලල නවත්තන්න බෑනේ. වෙලාව හරි ඉක්මනට යනවා. ඉතින් මටත් යන්න වෙලාවකුත් ඇවිල්ලා. 2010 ඉඳලා මම හිටියන ඔයත් එක්කම සින්දු ගොඩක් ඇහුවා. අපි අය හම්බ වෙනවා නේද හෙට උදේ 10 වෙනකොට. ඉත කලින් මට මතක් කරන්න ඕනේ මේ වෙලාවේවත් එක කවුද ඉන්නේ කියලා. හાર્ට් බීට් අහගෙන හයි නංගි ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. පින්නවල ඡන්දේ තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. එකතු කරගන්න කියලා තියෙනවා සිතු ඒ වගේ ඔබ නේතු. අදනවත් එකතු කරගන්න ලස්සන සින්දුවක් අහන්න. අපිත් සද්දටම ලක්කන අහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ මිස්ටර් කූල්. සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා ගිරාන්දුරු කෝට්ටේ ෂෙඩ් එක ගාවේ සෙට් එකයි ඒ වගේම ටයර් ෂොප් එකේ හැමෝමයි මේ වෙලාවෙ ලක්කන අහන හැමෝමත් එකතු කරගෙන අපි අහමු ලස්සන සින්දුවක් හාද. රොසුමල කොහොමද ඔයාට? මං ගොඩක් හොඳින් ඉන්නවා රොසුමල. මට ලස්සන හින්ද සින්දුවක් දෙන්නකෝ. අපි අහමු අනිවාර්යයෙන්ම ආදරේ ඔයාට. දැරණියගලින් තරුෂි වස්නා එක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයත් ඉතින් හරි ලස්සන රොසුමලක් නේද? ඔයාවත් එකතු කරගන්න ඊළඟ සින්දුව අහන්න. ඒ වගේම මතක් කරන්න ඕනි ආකේ මට දෙන්න මනමාල කතා සින්දුව. හරි මනමාලයිද? ගම්පහෙන් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ආවත් එකතු කරගන්න. මම හිතන්නේ නම කියලා නේ ස්ටිකර්ස් ගොඩාක් කෙවලා තියෙනවා. ඇයි තින් ඔය මට නම කිව්වේ නැත්තේ? වත්තේ ගමී ශාමෝ ආව එකතු කරගන්න. අද රෙදි මහන ගමන්ද මාව අහගෙන ඉන්නේ. පොඩ පරක්කුණා නේද? කමක් නැහැ ඉතින්. ගෙදර දානේ ගෙදර. එහෙම තමයි තියෙනද හැමදාම වැඩම කරලා හරියන්නේ නැහැ නේ. වගේ දේවල් වලට තියන්න වෙනවා නේද? මණ්ඩපත සුබෝධි වැලිහිටි සංගමයේ හැමෝම එකතු කරගන්න කියලා තුනෝ මේ වෙලාවේ ලස්සන සින්දුවක් අහන්න. සුබ දවසක් කී අපිට ලස්සන සින්දුවක් දෙන්න. ඉනෝකා කණ්ඩලි මිදිර තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. යාගේ පුංචි කඩේ ඉඳගෙන තමයි මාව අහගෙන ඉන්නේ. මටත් හිතුණා පුංචි කඩේ බලන්න එන්න. මාත් එන්නද? ඒගේ මහත්තයා සංජීව චුටි දුව සහන්ස්නා ඒ වගේම ලොකු දුව සෙනුරි පුතා සෙහන් එකතු කරගන්න කියලා තියෙනවා. ඔයාගේ කඩේ මොනවාද තියෙන කියන බාන රස රස කෑම තියෙන කඩයක්ද? බහරෙන් වලින් මේ වෙලාවේ මම සද්දරම ලක්කන අහගෙන ඉන්නවා කියලා දෙනවා. පවුලේ අය ළඟ නැති වුණත් ඉතින් ඕඩ බය වෙන දෙයක් නෑ. ලක්කන ඉන්නකොට ඔඩ තැනකමක් පාළුවක් දැනෙන්නේ නෑ. ආගේ වයිෆ් ඒ වගේම දුවව එකතු කරගන්න කියලා තියෙනවා. බිරිඳ තංගල්ලෙන් ඒ වගේම දිල්සි දුවත් එකතු කරගන්න ඕනේ. චන්දනකේ කන්නඩිවත් එකතු කරගන්න කියලා තියෙනවා. නම කියනවද රේඩියෝ එකේ ලක්කන අහගෙන ඉන්න ගමන් කවුද මේ? රූපසේන සහ සුනන්දනී තමයි මැසේජ් එක දාලා තිනව. දෙන්නව එකතු කරගන්නම්. හරිම ලස්සන සින්දුවකට ඔය විදිහටම හෙටත් ඉන්න අපිත් එක්ක. හරිම ආදරෙන් ලස්සන සින්දුවක් අහන්න. ඒජි අනුරපුසල්ලාවත් එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ. ඩිලාන් නිරෝෂ් හන්වැල්ලෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සුබ දවසක් හાર્ට් බීට්. අපි සද්දට අහගෙන ඉන්නේ මාරිවිල ශිරාණි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මහත්තයා රොහාන් පුතාලා දෙන්නව එකතු කරගන්න කියලා තිනවා. ශිහාන් මදුවන්ත ඒ වගේම ලොකු පුතාගේ ගැනලම ඖෂධිදු එකතු කරගන්න කියලා දෙන. හරි ආදරේ හැමෝම එකතු කරගෙන අපි හමු ලස්සන සින්දු. ඊට කලින් ඉතින් මටත් යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. වත් එක්කම කතා කර කර ඉඳලා හරියන්නේ නැහැ නේ. මාත් යන්න ඕනේ. ගියට කමක් නැහැ නේ. ඉතින් මං අදට ගිහිල්ල එන්නම්. හෙට උදේ 10ට අපි හම්බ වෙමු මේ වගේම. පරිස්සමට සතුටින් ඉන්න. මං ආට හරි ආදරෙයි. දවල් 12:50යි මම යෂ්.

0: රටට වග කියන රේඩියෝ රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
1: මේකම රේසිකතු වාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන?
2: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේෂ්නේ.
1: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
2: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේ. බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියල් ග්‍රිප් X5 සහ සුමිට් 5. සියල් තරෝඩි සුවර්ස්.
1: ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: beat ekata mix wenna heartbeat sama anugrahaya
1: rupiyal koti 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි mega power tag දැන් double වෙලා super tag 3ක් ප්‍රථම tag 120 ලක්ෂ 2 tag සමග super අංකයට tag mega power

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව 5:01
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: පුරජනීය බලශක්ති ගාස්තු පිළිබඳ භාජන උපදේශනයේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ වුණා. පුරජනීය බලශක්තිය පිළිබඳ ඉදිරි ප්‍රතිපත්ති සම්පාදනයේ වෙනුවෙන් රාජ්‍ය හා පුද්ගලික ආයතන නියෝජිතයන්ගෙන් අදහස් විමසීම සිදුවනවා. එහිදී අදහස් පළ කළ භාජන උපයෝගිතා කොමිසමේ නියෝජ්‍ය සභාපති HP හෙන්නායක මහතා
2: ඇතුළත් කළ යුතු පෝෂක අයක්‍රමය තීරණය කිරීම සඳහා කොමිෂන් සභාව මත බලයක් පැවරිලා තියෙනවා. ඒ අනුව අනුමත ක්‍රමවේදය මත පදනම්ව පාර්ශවකරු විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු සැලකිල්ලට ගනිමින් ගණනය කරන ලද යෝජිත අයක්‍රමය කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මෙම පුනර්ජනනීය පෝෂක අයක්‍රමය සම්බන්ධයෙන් පාර්ශවකරුවන්ගේ අදහස් ලබා ගැනීම සඳහා මෙම උපදේශන ක්‍රියාවලිය 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වෙනි වගන්තියේ යටතේ පවත්වනවා.
1: ජෝර්දානයේ සහ බහරේනයේ ඇමරිකා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව ඉරාන ආරක්ෂක අංශ සඳහන් කළා. ඒ ඇමරිකාවෙන් එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් එයනුව අල් අස්ර කදුරට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවයි ඉරානය පෙන්වා දුන්නේ. ගුවන්ඩයානා නඩත්තු කරන මධ්‍යස්ථානයක් ඉලක්කය වී තිබෙනවා. බහරේනයේ ෂේක් ඊසා මධ්‍යස්ථානයේද ඉරානයේ ඉලක්කයක් වී තිබෙනවා. මිලක ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු දෙකට
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: பாட்டத்தை வாங்க கேன ரேடியோ
1: தன்னவாத டைம் பாஸ் කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා

දවල් එකයි වනාටය කොළයි. අයිබෝවන් සුබ දාවලක්. අද ජුලි මාස විසේ දෙවනිදා අපි බතාදා දවසක මුණ ගැහන්නේ. තව ලියන්න පිටු කීයක් ඉතුරු වෙලා තියෙනවද කියලවත් නොදන්න පොතක අපි හැමෝම ලස්සන කතාවක් ලියලියා ඉන්නේ මේ නේ. ජීවිතය කියලා කියන්නේ ඒකනේ. ඒ අතරින් සමහරු දැනටමත් ලියලා අවසන් කරපු සමහර පිටු ආපහු ආපහු කියවලා ආපහු ආපහු ලියන්න උත්සාහ කරනවා. සමහර එක කටු ගාලා තියෙනවා, සමහර එක මකන්න ට්‍රයි කරලා ඉරාගෙන තියෙනවා. සෑහෙන ප්‍රශ්න. හැබැයි මම යෝජනා කරන්නේ එහෙම කරන්න උත්සාහ කරනවා වෙනුවට ඉතුරු වෙලා තියෙන පිටු ටිකේ හරියට ලස්සන කතාවක් ලියන්න තාම chance එක තියෙනවා කියලා. ඒක නිසා ඒ chance එක miss කරගන්න එපා. අද හවස හතර වෙනකම් මම වහන් ඉන්නවා කියලා කියන්නේ ඒකත් ලස්සන chance එකක්. 0.7 0.3 0.5 0.3 0.7 message එකක් එවන්න.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: Pasaru ekai benade palavai.
2: Mama nande maram relax.
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
6: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා
7: මෙමරි ලොස්
6: කවුද ඩොක්ටර් යාද සුන්නද මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
5: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
8: evening drive with chamit and charu
9: sama anugrahaya
8: marksman samuha vyapare vithin gen wabita harina dan navanimawakin ena domas entry wiketi miyantreka sadambara himikaru yukumanna adumama tanna 01167 679 579
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
9: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලිය ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලිය ගුරුගේ රන් අය
8: 75%කටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්

0: අනුග්‍රහය. විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැකුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි. ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
1: එකයි වෙනාඩි 18යි වෙලාව. මැසේජ් එකක් එවුවා නම් මේ සින්දුවෙන් පස්සම මතක් කරන්න. ලක්කඩ Facebook page එකට ගිහලා ද post එක බලන්න. Like එකක් දාලා comment එකක් දාලා තියන්න.

0: Anda Radio ITN
1: පසරු එකයි වෙනාඩි 21යි
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වඩේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0.76

0: කැමතිම ලක්කම වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කඩ YouTube නාලිකාවට.
1: ලක්කඩ YouTube channel එක දැන්ම subscribe කරන්න.
0: FM 93.5 FM 93.7 ලක්කඩ Radio ITN.
2: එක පහුවලා වෙනාට 22ක් තුනා.

මැසජස් කෙවන්න හොඳ වෙලාවක් කියලා අපි බලමු නැකත. නැකත හොඳයි. 0.7 0.93 93.5 එයාගේ මැසේජ් නම්බර් එක හවස 4 වෙන කලින් ඔයාලට පුළුවන්කමක් තියනවා නන්නේ මට මැසේජ් එකක් එවන්න පුළුවන්. 12:47ට මැසේජ් එකක් එවලා තියෙන්නේ ඇයි කියලා මට ප්‍රශ්නයක් එනවා. චාමි කියන මුලින්ම තියෙන නිසා ඉතින් මගේ ඇස ගැටුණා. ඕපිනි චාමි කියලා කොහෙද තියෙන්නේ කියලා මම ආපු ගමන් බලන්නේ. චාමි සිහින මවන්නේ අහස උසට තනියම ලං වෙන්න ඇයි සමහර දොර ඇයින දකින්න දේවල් කොතරම් තිබුණද හදට දැනෙන දේවල් ඇයි එතරම් බර අපේ සින්දු ඇහුවනේ. සතියේ මැදටත් ආවා අපි අදත් අහගෙනනවා කියලා හොරණ මහින්ද කුමාර වගේ මැසේජ් එක. මාලා දමයන්තේ උදාරා චාමින්දේ ගගන ආශිංසනේ කුෂාන්ති ඉසරු මදුෂාන් යමුනා චන්ද්‍රිකා ලක්ෂ්මි ජයන්ති ඉමාෂ දහම් දිනෙත් තේක්ෂණ සදත් සෙල්ව සමන් ප්‍රසන්න සැහන ටීමයක් එන්න එතන. එ හැමෝටම ලස්සන සින්දුවක් ලෑස්ති කරලා තියෙන්නේ. හැලෝ චාමි, ඒ සතුට හැමදාමත් ගෙනවා කියලා විශ්වාසය කියලා තියෙනවා. බලන්න ඉතින් ඒ විශ්වාසය අදත් පැය තුනක් හඳ ගොඩ වුණා කියලා තියෙන දෙන්න සුපිරි සින්දු සෙට් එකක්. හරි අහමු. බහරෙන් වලින් චන්දනකේ හැන්නදී වගේ මැසේජ් එක. ජපානෙන් ඉන්නවා දිලිෂිය තංගල්ලේ නාතරනේ බිරිඳ ශ්‍යාමවත ජෝන් ඔයාවත ආදරෙන් මම මතක් කරනවා. සුබ දවසක් අපි ශාමි ලංකට බලන්න. සුබ දවසක්. ධර්මිය කලින් මේ මැසේජ් එක සේන කම්ලත් සෙනුරේ සෛරේ විශ්මිත චාරිකා සශික සඳරුවන් හරිද කිව්වා. එහෙම තමයි වයවලා තියෙන්නේ. ඊට පස්සේ බරුදල් පොලට යනවා. ලහිරු ශහානි නතාලිය ශනාරා එස් එල් ප්‍රනාන්දු උතුමින්ද සෛරේ ශනාල් මිරොන් ඇන්ටන් වසන්ත මැක්සිමස් ආලා වැකද කරගන්න. ගුඩ් ආෆ්ටර්නූන් චාමි, කොහොමද ඉතින් දවසේ ප්‍රියතම හොරා තුන කියලා වැඩක් නැහැ කියලා තියෙනවා. එහෙනම් ඉතින් ඔය කියන්නේ වැඩක් නැහැ කියනවා. සතට කියලා වැඩක් නැහැ, සතුට නම් කියලා තියෙන මැසේජ් එක වහගෙන ඉතින් කිව්ව ලාලවට්ටම් කියන්න ගිය මැසේජ් එක පොයකට සුබන ඔයාගේ සුසන්ත ලසන්ත ට්විස්ට් ලයින් රුවන්ශී සුජා ජගත්ව එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. හරි හරි, තැන්ක්යූ. එකයි වෙනාඩි 25. මේ ප්‍රශ්න වලට උත්තර මම නම් දන්නේ නැහැ. ඔයාලා දන්නවද? දන්නේ නැහැ මං හිතන්නේ.

0: එකයේ වෙනර දෙහයි
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: ගෙන ගහන මත්දහනේ ද හිත නිවන හැන්දෑව වෙනකන් චෙල්ලගේ ලස්සන සින්දු පිරුණු පෑතුන
1: ඕල් ටයිම් බීට්ස් විත්

දවල් එකයි වෙනට තිස්සකයි වෙලාව අපි මේ වෙලාවේ සත්තට හං ඉන්නවා කියලා මහරගම හේවත ටෙක්ස්ටයිල් එකේ මේ මැසේජ් එක වෙලා තියෙන්නේ. ඉන්දුජිත් සර් ඉන්නවා, චන්ත සර්, ශ්‍රීමාලී, සන්ධ්‍යා, සජානිය, කලාකරු අයියා, යසරත්න අයියා, කුෂී අක්කා, දර්ශනා, මදුෂානි, කුමාරයා, එස්ඔ, ගාමිනි අංකල් මේ කට්ටියත් එක්ක හං ඉන්නවා කියලා තියෙනවා. ඔතන කැෂියෙක් ඉන්නවා නේද, කන්නඩි දාගින්න නංගියෙක්. හයි නංගි, ඔයාව විශේෂයෙන් එකතු කරගන්න කියලා තියෙනවා. ඔයාට ඕනේ නම් කොහොමද මැසේජ් එකේ උවේ කියලා අහන්න මට මැසේජ් එකක් දාන්න හොඳ 0703935937ට. මං කියනවා කවුද මට මැසේජ් එකේ උවේ කියලා ඔයාව එකතු කරගන්න කියලා. හරි, අයිබෝවන්, ඊළඟ මැසේජ් එක බලන්න ඕම. එතන ඇවිලුවානේ, ඊට පස්සේ වෙන තැනක් හොයාගෙන යන්න ඕනේ. ජයල පැතර තමයි අපි යන්නේ. ඉරෝෂණි සහ පවුල ඇත් එක්ක කාන්ති ඉන්නවා කියලා තේනවා. චන්දේ ඉන්නවා, සිල්වා, තේජු, ඉසුරු, මල්ලි, මානෙල් මහත්මිය ඇතුළු යාළුවෝ කොම්ලව එකතු කරගෙන සින්දුවක් අහමු කියලා කියන්නේ. දැන් වෙලාව 1:08 කියලා ඔයා වෙලාව කිව්වට දැන් වෙලාව 1:32. සරාචාද ඩයස් ගල් එකට රයිගමින් ආව එකතු කරගන්න වෙලාව කියලා මැසේජ් එක වෙලා තියෙනවා. එතකොට නන්දේ, හයි, කොහමද? ඔක්කොන් බාසුන් නැහැ ඉන්නවා කියලා තියෙනවා. ඒ කට්ටියම එකතු කරගන්න හොඳේ. මට සැකයි මේ මැසේජ් එක නිසා මම වැඩිය කියන්නේ. ලස්සන සින්දුවක් වනයක්ේ, මගේ අම්මා, අප්පච්චි, හස්බන්ඩ්, දුමින්ද, දුව ඕලු ඇතුළු පවුල හැමෝම එකතු කරගන්න කියලා කුරුණෑගලින් සුසීමා මං එතන ටික දවසකට පස්සේ ඔයා මට මැසේජ් එකක් කියවලා තියන්නේ. අපි සින්දුවක් අහමු. සුබතාව ලක්ෂාමි, ජයගත්තානම් නැත්නම් නැත්නම් ඒ වට සිින්දු ප්ලේ කරන්න කියලා කිවන මගේ සිින්දු ප්ලේ කරලා ජයග්‍රහණය කළා. ප්‍රොෆෙසර් මහත්තයා, සුනන්දනී මහත්මිය, ආව අතරෙන් එකතු කරගන්න දෙන්නම. අද සිින්දුවක් දීලා තියෙනවා බාල මොහොන්ද. ඌ දෙක්කෙනෙක්ට විතරක් චාන්ස් එක දුන්නොත් එහෙම මේ මට හචින් යන ගොඩක් ඉඩ තියෙනවා. ඊට පස්සේ මැසේජ් එක බලමු. කොහොමද නංගේ, මාතද සත්තට මාවහන් එන්නවා. දරුවෝ දැන් අය හස්බන්ඩ් සමින් දවයි එකතු කරගන්න කියලා තියෙන්නේ. චන්දි, හායි, කොහොමද? ඔයාගේ මැසේජ් එක මම කී කී ඉන්නේ. පින්න වෙලෙන් එකතු කරගන්න. ගායනා තරඟ ගැන විස්තර ටිකක් කියන්න කියලා තියෙනවා නේද? 0.7076176176 කියන නම්බර් එකට ගීතික කොටසක් කියලා වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න බලන්න. හරි, පැහැදිලි.

0: ලකඩ රඩියෝ ITN
1: එකයි වනාටේ තිස්හතයි
2: හැමෝම එකම රේසිකතුවාටේ ඔයා ෆුල් චිල් එකෙන් බයික එකේ වයිනේද ගමන
3: කලබල වෙන්න එපා මගේ බයික එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ
2: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
3: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේ බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුමිට් 5 සියට් දරෝඩිස් වර්ස්

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: විජය තුන පහකාරිය දෙහනියද
3: වසත ගුණට උයන්න විජය තුන පහ
4: සිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: සුපිරි බෙට් ඇන්ඩ් රයික් ග්‍රිප් නිසා මයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැමති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සිය ග්‍රිප් X5 සහ සුම් X5
6: මානවීය ප්‍රීමියම්

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර
2: FM 93.5 FM 93.7 ලක්කන රේඩියෝ ITN
3: කීයයි කියලා හිතාගෙන දුවේ හිමීට හිමීට වැඩ කරන්නේ එකයි වෙනාඩි 39යි

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Pasaru ekaye venade 43.
2: විලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
0: FM 93.5 FM 93.7 ලකන්ඩ රේඩියෝ ITN
1: බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනෝ තුනයි පහයි අනෝ තුනයි හතට මැසේජ් එකක් එවනවා වගේම තමයි ලක්කඩ ෆේස්බුක් පේජ් එකට ගියාම ඕල් ටයිම් බෙට්ස් එච්චා අපි අද පෝස්ට් එකක් තියෙනවා ඒකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා තියන්න ඊට පස්සේ බලාගෙන ඉන්න නෙමෙයි හන් ඉන්න මම තුනේ පැහැදී ෆේස්බුක් එක පැත්තට යනවා චාපිය කසව දහවලක මේක ෂාන් වෙනුවෙන් අදත් කියන්නක් කි මම පරිවේක් වෙලා තියෙන හැඩයි සංදේශ කාව්‍යත් කියන්න වෙලා තියෙනවා ඒ වරගෙන යන්නත් වෙලා තියෙනවා කම නැහැ ඉතින් කාගරි හිතක් හදනව නම් නේද කපිනක් නේ මට යන තැනකට මොන මොකද කියන්නේ කියලා මගේ හිත අස්සනුව ඉන්නවා ආදරෙන් දරන්නට නොහැක අද අපි ඉන්නේ හරි දුකින් අපිට අපේ ආදරේ උනත් මගේ රත්තරන් දුකම විතරයි ඉතුරු අවසානයේ ඉතින් යලිත් දිනයක හමු වෙලා අපි සිනාසෙමුදෝ පෙරලෙසින් ආදරේ නම් අපින් දක්වත් අඩු වෙන්නේ නැහැ මේ හිතින් හිමි නොවන ඔය ආදරය මට දැනුනේ ඇයිදෝ මේ ලෙසින් නිහඬ වේලා ඉතින් යන්නද නොබෙන් දුරකට රත්තරන් බා මොකද කියන්නේ ෂාන් මොකද කියන්නේ කියලා කියන්න බලන්න ඔක්කොම ෂාන් ලමට මැසේජ් කරන්න බලන්න කාගෙන් දන්නේ මේ මැනික කියන කෙනා එයාගේ නමක් එවන්න ඊට පස්සේ නම එවුවොත් එතරම් මං කියන්නේ කොහොමද චාමි සවුනට පුරුදු හොඳම හඳ ලක්හඳ මෙතුලින් ඔයා එකිනෙක ගී එක් කිරීම ලස්සනයි කියලා තියෙනවා හින්දි සඳහා කනෝනේ කියලා කියන්නේ නම හෙව්වේ නම තිබුණා මුන් ගෙනේ ශ්‍රී සංගමිත මහවතේ වසන්ත කුමාරගේ මැසේජ් එක ආයිබෝ වේවා වාසනාවන්තම දවසක් අනුරකම අනුලාවති මහත්යා සිරිල් පුතා ප්‍රදීප් දුව අනුෂික පුතා හර්ෂණ දුව පේෂණ මෙලියා සමරසේකර කියලා තියෙනවා මං වගේම දුවෙක් යට ඉන්නවලු තෙරුවන් සරණයි එහෙනම් අපි වගේ දුවෙක් ඉන්නවා කියන්නේ තින්නේ වට වාසනාව ගෙදර කිටි තිරනවා වගේ ඇති ඇත්තටම නේද හරි මේ වාසනාවත පවුලක් හරි චාමිනාගේ සුබ සුබ දහවලක් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා කිතුල්ගල මාලනී ඔයා ආපු මැසේජ් එක ලක්කනාද හැමෝම කිතුල්ගල පැත්ත එකතු කරගන්න කියලා තියෙනවා යාගේ පවුල හැමෝමත් එක්කම ඊට පස්සේ මටත් සින්දුවක් ඕනේ රත්තර චතු නේද ඔයා මොකක්ද කියන්නේ පුරුදු තැන්වල නොපුරුදු ලෙස යන්න වෙනවා. දන්න මිනිස්සු එක්ක නොදන්න විදිහට ඉන්න වෙනවා. සසරේ පතාගෙන ආවා කියපු මිනිස්සු කාලයත් එක්ක වෙනස් වෙනවා. වෙන හැමදේම දරාගෙන ඉතින් කොහොම හරි ජීවත් වෙන්න වෙනවා.

0: Anda Radio ITN.
1: Ekai Venadi Panastanai.
2: Dashuk Hadaka Janata Vishwase Sah Prasade Dinagat Krimiraja Ayurveda Aushadha Vetin Krimiraja Karal Kuli Bade Amaru Sah Laduru Padu Roga Sandaha Shonika Soyeda Krimiraja Karal Kuli ISO GMP Tattwa Sadikalat Krimiraja Nishpadana Kagil Slav Athulu Divin Pura Selum Deshiya Aushadha Velinda Sal Saha Obata Langama Velinda Salin.
1: මාපලගම පැත්තට ගියාම පියල් ජය වහගෙන දෙන්නේ මැසේජ් එකක් එවලන් තියනවා. අපි සින්දුවක් අහමු. ඊට පස්සේ අපිට ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න ප්‍රසාති ඉනෝකා සෙව්වන් දීපින් පර්ල් කට් පිස් එකේ එකතු කරගන්න. ඊට පස්සේ අපි යනවා ජය මාමව මුණ ගැහෙන්න. මොකක්ද කියන්නේ කියලා බලමු. අද දවසේ මාගේ පැතුම ප්‍රාර්ථනා ඉටුවන නිදුක් නිරෝගී සුව පිරුණු සුවම සුබ දවසක් වේවා කියලා. එසේම වේවා. විරකුඩි බේකරියකේ ලොකු බොස්ස පුල් පොඩි බොස් වරුණ ලක්ෂ්මි මිස් දෙස්නානිස් මදු ශංකර් ජගත ජය මාම ඔයාලව එකතු කරගන්නවම. ඊට පස්සේ සුබ දවසක් වේවා චාමි. විශ්‍රාම සුවෙන් ගෙතු ඉදන් ලක්කරට සවන් දෙනවා කියලා තියෙනවා බලන්න. අනේ කාලයන ඉක්මන නේද? වැලිහුල්ලොය පබහිනි අබේසිංහ බණ්ඩාර ලස්සන සිදුවා ගහන්න දෙන්නම්. වෙනද ඔෆිස් එකේ කට්ටිය එකතු කරගත්ත නේද? තමරා කුමාරි පොඩිදුව රිද්මි රුපිදිනි අබේසිංහ ඇතුළු යාළු ඔක්කොමල එකතු කරගන්නවා කියලා මැසේජ් එකේ තියෙනවා. දැන් ඉතින් ඔය කාලේ තමයි හොඳම කාලේ. චොමි කොමද ගොඩක් වැඩවල හිටියේ කියලා තියෙනවා. සද්ද ඇති මැසේජ් එකක් එවන්නත් ඉන්න බෑනේ. ඒකයි ප්‍රශ්නේ. ඔයාව එකතු කරගන්න ධර්ණිය ගලියෙන් තරෝෂි බස්නායක. ඔයාව එකතු කරගෙන සින්දුවක් අහන්න වෙනවනේ. මොකෝ දන්නවද මේ පැය ඉවරයිනේ? දන්නෙමත් නෑ සින්දුහා හෙටියා. මේ පැය ඉවර වුණා. අපි යනවා අපේ දෙවන පැයට. 0.7 0.3 0.5 0.4 මැසේජ් එකක් එවලා තියන්න ඉතින්. ඒ වගේම ලක්කනේ Facebook page එකේ අපි post එකක් තියනවා. ඒකට like එකක් දාලා comment එකක් දාන්නත් තියන්න.

0: වෙලාව පස්වරු දෙකයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක් NLB.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: අපරාධ හා භද්‍රව නිවාරණය සඳහා පොලිසිය ආරම්භ කළ මෙහෙයුමෙන් තවත් පුද්ගලයන් 26580 දෙනෙක් පරීක්ෂාවට ලක්වුණා. සැකපිට අත්අඩංගුවට සංඛ්‍යාව 515. අපරාධ සම්බන්ධයෙන් ඍජුව පුද්ගලයන් 23 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. බීමත් රියදුරන් 78 දෙනෙක් අත්අඩංගුවට බවයි පොලිසිය පවසන්නේ. අපරීක්ෂකකාර ඉවරිය පැදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 144. ගැටුම් හේතුවෙන් ලිබරදී ලක්ෂ 4ක් තවමත් අවතැන්ව ඇති බව ජගත් සංවිධානයේ ප්‍රකාශ කළා. තාවකාලික මධ්‍යස්ථානවල ඔවුන් රැඳී සිටිනවා. ආදායම් උත්පාදන කටයුතු වලටද දැඩි බලපෑම් එල්ල වුණා. ජනතාවගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා පහසුකම් සැලසිය යුතු බවයි ජගත් සංවිධානයේ පවසන්නේ. අත්‍යවශ්‍ය ඖෂධ වර්ග බෙලදී කැඩීමද යතරවන බව ඔවුන් සඳහන් කළා. මේලික ලක්ෂණ ප්‍රවෘත්ති පස්වර තුනට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: බබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: කරන්න ඕනමන සතිය දෙනකල දවල් එක එද හතර වෙනකන්
1: Overtime Beats with Jamie.

0: තනිකර ගේ මතක රන්දන ආකස්මික පැතනාක
1: Overtime Beats with Jami
0: සතියේ දවල් දවල් එකේ ඉදන් හවස

පස්සේ මේ කවුද මේ හයි චාමියෝ සුබදාවලක් වේවා මාත් මේ වෙලා වෙලා කියලා තියෙනවා පොළොන්නරුවෙන් මයන්තේ ඔයා කැමති සින්දුවක් මම මේ පැය අහන්න දෙන්නම් හොඳ දෙකටම අහගෙන ඉන්න ඊට පස්සේ අපි යනවා පොතු පිටියේ වාතුවට සමඳ හයි කොහොමද අටත් සින්දුවක් අහන්න දෙන්නම් ප්ලේලිස්ට් එක ලස්සනයි කියලා තියෙනවා හරි thank you දෙකගෙන ඉන්න ඊට පස්සේ එමෙලේ ගමතකෙන් සිසිරස තනුජ මිස් මදු කුමාරියක ගීතයක් ගත්තා මේ කියන්නේ ළම මොකක්ද කියන්නේ

ඒක ඒගොල්ලන්ට පුරුද්ද. එහෙම පුරුදුන් කියලා ඉතින් අපි මක්ක කරන්නද නේද? හවස දෙකයි විනාඩි 10යි. ලෝකෙට ඔයා වෙනස් කරන් දෙන්න එපා. වාගේ හිතේ සාමය සනසීම වෙනුවෙන් ඔයා පෙනී ඉන්න. හරිද?

0: සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශනාගාර සඳහා මාසික කුලී පදනම මත රියතුරු සහ ඉන්ධන සහිතව යෙදවීමට මිලදන් කැඳවනු ලැබේ. හුන්නස්කෙරිය විකාශනාගාරය සඳහා වායු සමනය රහිත 2000 වසර හෝ ඊට පසු නිෂ්පාදිත දොර 4 ඩබල් කැබ් රථයක්, මඩුල්සිම විකාශනාකාරය සඳහා 2011 වසර හෝ ඊට පසු නිෂ්පාදිත ත්‍රිරෝද රථයක්. වැඩි විස්තර සඳහා අමතන්න 0112-774-594, 0112-775-493. වැඩි විස්තර සඳහා 2026 ජුලිතා 7 දින දිනමින පුවත්පත බලන්න.
1: Rhythm, Vibe, Beat, Equator, Mix Weather.

0: ඇහේ දොර ගඟේ කල නැහි නහදෙම විපෙනිලා
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබ අදම මිලදී ගන්න
3: ලකාණ්ඩ Radio ITN
4: හවස දෙකයි වෙනට වෙස්සයි
5: මම නම් දැන් මානම රිලැක්ස්
6: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
7: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්
3: ඕවර්ටයි බීට්ස් විත් චාම්
4: 0.7 0.3 6 3 7 එහපු මැසේජස් ටික මම මේ තියන් ඉන්නේ පරිස්සමට කියවන්නේ නැතු මෙසේජ් දෙපස්සේ යන්නම්

0: 93.5 FM 93.7 Lakana Radio ITN
1: හවස දෙක පහ වෙලා වෙනාට 25යි වෙලාව. චාමි කොහමද ආටෝ කියලා නදේශානි මගෙන් අහලා තියෙන්නේ. පහන් ගාමන්ට් එකෙන් නාලිකා අක්කා රෝෂණී අක්කවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ හායි මාත් ඉන්නේ අහගෙන කියලා මැසේජ් එකක් එවලා තිබුණාට ඔයාගේ නම එවලා නැත. අගට 911 නම්බර් එක බලන්න වගේ නම එවලා නැති ඇයි කියලා. වටමතු ගුණාද වගේ නම. එච්චර බිසි යන්නේ. ඊට පස්සේ තියෙන මැසේජ් එක කාගෙන්ද කියලා බලමු. සුවහසක් ප්‍රේක්ෂක රසික හදවත් සූපත් කරන ප්‍රත්‍යක්ෂ ඖෂධය මට නෙමෙයි කියලා තියෙන්නේ නේ. පල්ගහවලින් රුවන් සාගර දෝනි හසුදරත් එක්ක සුරේක රේණු ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. මගේ දරුවා වෙත මට පොරොන්දු වෙන්න බෑ ඔයාගේ මුළු ජීවිතේ පුරාම මම ඔයා ළඟ ඉන්නවා කියලා. ඒත් මට පොරොන්දු වෙන්න පුළුවන් මගේ ජීවිතේ අවසන් වෙන තුරුම මම ඔයාත් එක්ක ඉන්නවා කියලා. ඒක හරි ලස්සනයි නේ. ලස්සනයි. Thank you. ඊට පස්සේ තියෙන මැසේජ් එක බලන්න යනවා මම. අහලියකට ආනන්ද ඔය මැසේජ් එකක් කියවලා තියෙනවා. අපි සින්දුවක් අහමු ඊළඟට. මේ ඉන්නේ කවුද කියලා බලමු. මාත් ඉන්නවා. Hi Mendes කොහමද? එයාවත් එකතු කරගන්න. සවර 10:00 වේවා. අහලියකට මේ නොකර තන වෙන්නේ තෛරංගනේ. ලස්සන සින්දුවක් ඕනේ කියලා තමයි කියන්නේ. හරි. ඊට පස්සේ මේ ඉන්නේ කවුද? සබ දවසක් ශාමියාට අහලියකටින් මොබිදු. සාගරයක ගැඹුර තියන්නේ උඩින් ගලන සර රළ පහරවල් අතර නැවෙයි. යටින් තියෙන නිහඬ බව ඇතුළෙයි. මනුස්සයෙක්ගේ ඇත්තම ශක්තිය තියන්නේ කෑ ගහලා දිනන තන නෙවෙයි, ඕනෑම අභියෝගයක් ඉවසීමෙන් නිහඬව දරා ගන්න තන කියලා තමයි ඔයා කියන්නේ. ඒ කතාවට මම 100%ක් එකගයි. ලස්සන අදහසක් මොබින්ද අපිට ස්තුතිය ෂෙයා කරගත්තට. ඊට පස්සේ පොල් ගහවලට යන්න ඕනේ. හයි මස්සෙන අහගෙන දින්න රංජි මස්සෙන. ඔරද නමහන් ඉන්නවා කියලා අපර නෑ මැසේජ් එකක් කියලා තියෙනවා. ඉහළකම වටුමඩුවේ සුදා අයියා චූටි අක්කවවත් එකතු කරගන්න කියලා තියෙන්නේ. හරි. වැඩි ඉවර කළ ටක්කල වරුවෙන් ඇවිල්ලා මාව අහන්න. බලන්න ඉතින් නේද? ඊර්ෂ්‍යා කරන්න එපා. නෑ නෝයාට කිව්වේ. හවස දෙකයි 27යි වෙලාව. අපි සිද්ධුවක් අහලා ආයෙමු.

0: හවස දෙකයි වෙනාඩි 31යි.
1: වෙලාව ඔබගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ.

0: 93.5 FM 93.7 Lakana Radio ITN
1: හවස දෙකයි වෙනාඩි 34යි වෙලාව. ලකන Facebook page එකේ all time bets එක චාමි අපි post එකක් තියනවා. ඒ post එක බලනවා මම ඊළඟ පැය. හරි? ඊට පස්සේ අතලොකම පැත්තට යනවා අජන්තා කුමාරී සයුරි නවෝත්‍ය එකතු කරගන්න කියලා තියෙන ලස්සන සින්දුවක් අහමු. ඊට පස්සේ හයි ශාමියා කොන්න මමත් ඉන්නවා මේ පැත්තෙන්. ධනේගල ශාන්ත කුමාර කොහොමද වට සින්දුවක් දෙන්න? වැඩකන ගමන් කිතුල් කළ ගැරජ් එකෙන් මදුශංක වයිඩ් වන්මයි එකතු කරගන්න. හරි. ඊට පස්සේ මේකවද කියලා බලමු අපි. සුබදාසක් ශාමී චුට්ටක් ඉන්න බලන්න මම ළඟ වැඩි ඉන්නවා. හරි. සුබදාසක් ශාමී ඔය ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා. Thank you. පොහොර බව පරකඩුවෙන් බොස්සින්නා තෙලක් කුමාර චන්දිමාල් සුරේෂ් රොක්මන් අංජලි හෂෙන් බණ්ඩාර ඇතුළු ලකඳහන හැමෝටම සින්දුවක් ඕනේ කියලා තමයි මැසේජ් එකේ කියලා තියෙන්නේ. හයි කොට්ටාවෙන් මානෙල් ගෝමස් හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. අපි සින්දුවක් අහමු ඊට පස්සේ. කවුද මේ කියලා බලන්න හදන්නේ? අසරි සම්පත් එඬෙරමුල්ල මොකද මේ කියන්නේ? ඒක කියන්න බෑනේ. හරිද? ඊට පස්සේ මං යනවා පදිය තලාවට මල්ලිකා ඔයගේ මැසේජ් එක තිබුණේ. අපි ලස්සන සෙන්දාවක් අහමු. දයා අම්මා දයා නේද? පුතා පහන් දෙවසර එයාව එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. පුංසිරි පුර නේද? නම් හදලා කියනවා බැරි නම්. නම් හදලා බැරි නම් නේද? නම නොකිය ඉන්නවම මොකද කියන්නේ? බොරුව කියනට වඩා එක හොඳයි නේද? එහෙම ගමුත් තියනවා කියලා දැනගන්න මම මේ ප්‍රෝග්‍රෑම් එක කරනකොට. කමන්නේ කමන්නේ. අපි සින්දුවක් අහන්න ඕනේ. මේ සින්දු අහන් ඉන්න අතරේ ඔයාට හිතනවා නම් චාමි කම්මැලි කමරක් දාන්න ඉන්නේ මැසේජ් එකක් යවන්න ඕනේ කියලා 0.7 0.3 0.95 0.97 හවස 4 වෙන්න කලින් මැසේජ්

0: දවස දෙකයි වෙනාඩ 41යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්ව අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
4: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින්
5: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
0: හවස දෙකයි වෙනාඩි 43යි වෙලාව. දන්නවද? දැන් ගෙදර දීම. දැන් දන්න මොකද්ද කියන්නේ යන්නේ කියලා? සෞඛ්‍ය ආරක්ෂිතව පොල්තෙල් ඇතුළු සමහර කෑම වර්ගවලට වගේම බෙහෙත් වර්ගවලට උමනා වෙන තෙල් ටික හදා ගන්න පුළුවන් ලේසි පහසු ක්‍රමයක් ගැන තමයි මේ කියලා දෙන්න හදන්නේ. වටපිටුම ඩෝමා හෝම් ඔයිල් මේකක ගන්න මිලවෙන රුපියල් 88,000 සිංගල් පේස් විදුලිය මගින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධාර්තාවයේ ගත්තු තින් පැට බෝතල් 1, 2, 4 ප්‍රමාණයක් ලබා

ගන්න පුළුවන්. මේ සම්පූර්ණ යන්ත්‍රයේ මහතර තියෙන සුදු යකඩවල නැගෙනසා ගෙවියම අවමයි කියන විශ්වාස තියා ගන්නත් පුළුවන්. 0117 679 579 කෝල් එකක් දීලා වැඩි විස්තර අහගන්න. මම ඔක්කොම කිව්වා හැබැයි.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි විනාඩි 52යි.
0: දෙමින් මාරාතිකයි. ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 0171 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාතිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
2: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
0: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: අසන්දිමිත
2: ශරීල්. What is the meaning of this? මොකද හැබැයි මේ විඳින දුකේ තේරුම?
3: තේරෙනම් දරුවා නිසා හින්ද මම මේක වහලා කරට ආවට අන්තිමට මේ වලින් වෙන මල් ලෙඩ වෙන එක. අන්තිමට මම විතරයි දරුවත් එක්ක කලින් විදිහට ඉන්නේ.
2: You are a young person still. You are capable of starting a new life.
1: ශාන් ජයරත්න නිර්මාණයක් අසන්දිමිත.
4: ඉන්නකෝ මං හෙට ඔදනට තාත්තට කෝල් එකක් කරන්න දෙන්න.
5: ඇත්තමයිද?
4: ඇත්තමයි.
5: ප්‍රොමිස්.
1: සති අග රාත්‍රී අටට ITN බලන්න.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: කියන්නත් සතුටයි. හවස දෙකයි විනාඩි 55යි කියන්නේ මේ පැයත් ඉවරයි. අපේ යනවා all time bits with Chami. අපේ අන්තිම පැයට 0.7, 0.3, 0.95, 0.7 හවස හතර වෙන කලින් මැසේජ් එකක් එවලා තියන්න. අපි නිවුස් අහලා අය මුණ ගැහනවා.

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව 5:03
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: පාසල් අපරිශාලා මාර්ගපදේශවලට අනුව දරුවන්ගේ පෝෂණ තත්ත්වය දන්වාලීම සඳහා අපරිශාලා හිමියන් සහ සැපයුම් කරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් හෙට පැවැත්වෙනවා. දරුවන් වෙනුවෙන් පෝෂණීය ආහාර වේලක් ලබා දීමයි අරමුණ. පාසල් පරිශ්‍ර තුළදී දරුවන්ට උපරිම ගුණාත්මක භාවයෙන් හා පෝෂණයෙන් සමන්විත ආහාර ලබා දීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදු කිරීම අරමුණ බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. ඉරානයේ සමග තවදුරටත් සාකච්ඡා කිරීමට සූදානම් බව ඇමරිකා රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ සඳහන් කළා. කෙසේ වෙතත් ඉරානයේ සඳහා ප්‍රමාණවත් උනන්දුවක් නොදක්වන බවයි ඔහු පෙන්වා දුන්නේ. ඒ අග්‍රදිග ආසියා විදේශ අමාත්‍යවරුන්ගේ හමුවකට එක්වෙමින් සෞදි අරාබියේ බොර්තෙල් ආසියාව විතරගෙන යමින් තිබූ තෙල් නෞකා තුනක් රතු මුහුදේදී ආපසු හරවා ගැනීමෙන් දිනකට පසුවයි මෙම ප්‍රකාශය සිදු කර තිබෙන්නේ. මේ ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති පස්වරු හතරට
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: WITN රටට වග කියන රේඩියෝව.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: දැනද ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකන දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: Overtime Beats with Jam Jam.

කොලේ ගෙවල් වගේ හිත්වලට ආදරය කරන්න පරිස්සමින්. මොකද යන්න කිව්වහම යන්නම යන්න.

0: දැනෙන දේවල් එක නෙවෙයි, දැනෙන දේවල් එක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකම්
1: All Time Beats with Charmy.

exit Jami. හවස 3යි වෙනාඩි 9යි වෙලාව. හයි සුබතාව ලක්කේ ඌවට දැන් ඉතින් හන්දා වේගෙන එන වෙලාව නේද? පුංචි බණ්ඩත් රකුණාමලේ පහය කමෙන් ඔබට මැසේජ් එකක් එවලා තියෙනවා. ඊට පස්සේ ඇහැලියකට වියලගොඩින් කවීෂ, අම්මා සිතානේ, තාතා ලෙස්ලි, අක්කා යහනේ, අයියා තරිඳු ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා මේ මැසේජ් එකේ තිබුණා. ධර්ණියගලින් එකතු කරගන්නවා. ධර්ණියගල හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ නම් ටික වන් හොඳේ කඩවල නම් ටික කියන්න බෑ. චාමේ සුබ දහවලක් වේවා. ලස්සන සින්දුවක් දෙන්න ප්‍රියා බණ්ඩාරගමින් යපු මැසේජ් එක. ලස්සන සින්දුවක් අපිටත් ඕනේ. චමින්ද වජිර රංග මොරටුව ඉදි බැද්ද කියලා තියෙනවානේ. අසේල දනිත් කෙනාගේ නම. එයාවත් එකතු කරගන්න. මත්ය කොටින් අපිත් අහගෙන ඉන්නවා කියලා පෙරේරා මැසේජ් එකක් කියලා තියෙනවා. ආලවත් එකතු කරගන්න. ඊට පස්සේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. කණ්ඩලමේ දෙමත හැත්ත පාලම ළඟ පොච්චි කඩේන ඉනෝක ඔයාගේ මැසේජ් එක. සුබ සන්ධ්‍යාවක් වේවා අපිටත් සින්දුවක් ඕනේ. BF ජනපදයේ ජී අනුර ඔයාගේ මැසේජ් එක. හෙලෝ චාමි, අදත් වහගෙන ඉන්නේ ගමන ගිහලා එන ගමන්. හයි නිෂූ, කොහමද? අකේනවා මොකද කියන්නේ, අඳන්න හේතු දාහක් තිබුණත් හිනා වෙන්න තියෙන එකම හේතුව ගැන හිතලා සතුට වෙන්න. ජීවිතේ හරි කැටි, ජීවිතේ විඳින්න තියෙන මොහොතත් විඳවන්න කාරණා හොයන්න එපා. ඊයේ දවසේ දුක වේදනාවට ඊයේ දවසට සමුදෙන්න කියලා තියෙනවා. ඊයේ දවසම ඊයේ වේදනාවට සමුදෙන්න. සමහර අය ඉන්නවා ඒකල දුකෙන් ඉන්නවා කියලා, අපි දුකෙන් ඉන්න ඕන කියලා හිතන් ඉන්න මිනිස්සු ඉන්නවා. මොකද කරන්නේ ඉතින් නේද? ඔයාගේ හිත හදාගන්නවා සතුටෙන් ඉන්න නේද? තමන්ට තමන් ආදරය කරන එක කවදාවත් ආත්මార్థකාමීකම නෙවෙයි.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස තුනයි වෙනාඩි 15යි.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
5: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
6: මෙමරි ලොස්?
5: කවුද ඩොක්ටර්? යාද සුන්නද? මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ අය මට.
6: සුපුරි
5: ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවනේ.
7: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
8: batamisu batamisu batamisu maridam maridam
9: evening drive with chamit and charu

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්‍රමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12 2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්‍රමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරතිය හැක. වැඩි විස්තර සඳහා 0112 774 424 0112 775 493 අමතන්න.
2: හවස 3 වෙනකට 18යි. මේ සෙන්දුවෙන් පස්සේ මොකෝ කරන්නේ? මැසේජස් ටික කියවන්න.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස තුනයි විනාඩි 22යි. වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කිරි. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: අටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොවලින්
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: ලකන්ඩ Radio ITN
5: මේ ලෝකේ මිනිස්සුන්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?

0: වගේමත්
1: කලා චාමි
0: සතේ දෙනවන දවල් එක ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්නට
1: හිතුනා
0: ඒක තනි කරම ඇපැය හවස තුනයි විනාඩි 23 වෙලාව නවකහ ඇලෙන් ඕෂධ රත්විට සින්දුවකට එකතු කරගන්න.

මැසේජ් එකක් එවල තිබුණු දැන් තමයි දැක්කේ. හයි ශාමී, කොහොමද? සුබ දවසක්. ලක්කඩහගෙන ඉන්න ලස්සන සින්දුවක් ඕනේ කියලා අනුරාධපුර එයාපෝට් රෝඩ් එකේ සංජීව දෙසානගත් සෑහෙන දවසකට පස්සේ වගේ මැසේජ් එකක් දැක්කේ. ඔයාවත් එකතු කරගන්නම් හරි. ඊට පස්සේ ත්‍රිකුණමලේ පැත්තට යනවා විජිත අංකල්, විජය අංකල්, අස්ව අයියා, ලලිත අයියා, ජෝන් එකතු කරගන්න කියලා මනෝජ් තමයි මැසේජ් එක ගෙවලා තියෙන්නේ. දැන් මේ තව දෙයක් ලක්කඩ ස්ටාව් අපේ ඊළඟට එන්න තියෙන අපේ අලුත් වැඩසටහන එවෙනුවෙන් ඔයාගේ ගීත ගායනා කරපු හඬපටය වට්සප් කරන්න ඕනේ 0703935937 නෙවෙයි 0706-366-166ට. ආයි කියන්නද? 0706-366-166ට ඔයා ගීත ගායනා කරපු හඬපටය යොමු කරන්න වට්සප් කරන්න හරි. ඊට පස්සේ ටෙක්ස්ට් මැසේජස් ටික බලන්න යනු. සුබ දවසක්. මාවත් සින්දුකට එකතු කරගන්නකො කියලා කෑගල්ල මේදනේ ගමිය උපනන්දව මට මැසේජ් එකක් එවලා තියෙනවා. ඊට පස්සේ මාතරට ගියාම චන්ද්‍රණිවා ඉන්නවා බලාගෙන මම වගේ මැසේජ් එක කියනකම්. දෙනෙත් ඉවත ගත්තත් මේ දෙසවන් ඉවතට ගන්න බෑ ජාමි කියලා තියෙනවා. ඒකනේ වාමිමි නේද රේඩිය කහන්නේ මෙච්චර ආසාවෙන්. ලස්සන සින්දුවක් දෙන්නද? අමු අමු අමු අමු. හවස 3:25. මේක කියනවා ගැහනුම් චපලයි කියලා කියන්න එපා කියලා.

0: 95 FM 93.7 Lakana Radio ITN
1: Havasa to nai Venati Visiatai.

0: කල්ප ගානක් බලගෙන් හරි දැන්වලාව දැනගන්න පෑනේ හවස තුනයි විනාඩි 32යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත FM 93.5 FM 93.7 ලකන Radio ITN
0: ලක්කඩ ෆේස්බුක් පේජ් එකට ගිහිල්ලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාපුවා ඉන්නවනේ. මේ සෙන්ඩෙන් පස්සේ මං හොයාගන්නම්කෝ.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: Havasatto naye banarate sayai
2: ලංකේ විශ්වාසදිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176479479 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම
3: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: විජය තුන පහකාරිය දෙහනියද
4: අසත ගුණත උයන්න විජය තුන පහ
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
0: දැනෙන තන ඔහොමම නවතින්න
6: जब से तुझे देखा दिल को कोई आराम नहीं
0: साथी दिनवन एक दिन हतर वेनकन ऑल टाइम डेट्स विद शामी शामी

හවස තුනයි විනාඩිත සටයි වෙලාව පොරොන්දු අක්කුණු තිටින් එක ඉටු කරන්න පැයිනේ ද හොඳ ළමයෙක් වුණාම මං හොඳ ළමයෙක් නිසා මං ඒ පොරොන්දු ඉටු කරන්නයි යන්නේ ලක්කර ෆේස්බුක් එක පැත්තට මං ආව ඕල් ටයිම් බිට්ස් එක චාමි දැක්කද අපේ පෝස්ට් එක එකට අදාළද කමෙන්ට් එක බලන්න මම ආවේ මොවින්ද දිල්ෂාන් කියන වෙහෙසකාරී දවසකට ලස්සනම සහනය හතවතින්ම සුබ පැතුම් චාමියක්ගේ ආදරේ කියලා දෙනවා thank you සුගත් කුමාරා හෙලෝ සුබ දහවලක් මාවත් එකතු කරගන්න හරි වසන්ත කුමාරා good morning කියන දාතින් දැන් පැය 4කට කලින් මේ පෝස්ට් එක ෂෙයා වුණේ නේ කාරිනේ තුෂාරේ හයි ස්තුතියි වගේ කමෙන්ට් එකට සරේකරේනු හරිම ලස්සනයි කියලා තිනෝ පොල් ගහවලින් ජයස්ත්‍රේ රුවන් සාගර දෝනි හසඳර එකතු කරගන්න හරි thank you ලස්සනයි ජාමි කියලා තියනවා විශ්ව විහඟ HF එකේ ආලුව ටික එකතු කරගන්න ප්‍රියංගේ ශිරෝමාලි මාත් ඉන්නවා ජාමි ආතරේ අපි ඔයාට කියලා තියනවා මම දන්නවනේ thank you හිරුන දෙල්හර කෝට්ටේ ගොඩ ඈතම නෑ කිව්වට මං ආවනේ පෝස්ට් එක දාපු ගමන් ඒ කමෙන්ට්ස් දාලා තියෙන්නේ ප්‍රේමසිරි බංගමෝගේ මාවත් එකතු කරගන්න කියලා තියෙන හරි ශිරාණි දමයන්ති ස්තුති දෙලිනි දාරත්න සහවදින්න පා කියලා තියෙනවා මගේ තමයි ඉතින් ඊට පස්සේ එලර්සි ප්‍රෝග්‍රෑම් එක ගැනද මංගල ඔය මතක් කරලා තියෙන්නේ ඕනේ අපි හැම ප්‍රෝග්‍රෑම් එකකුත් කරා Dilan Nirashan, thank you. Sarasad Express, Tadriya Kila Tiyanu. Darshani Kumarthanga, Stuthi. Selfanadu, Manjula Pradeep. Sugat Kumara, Keno Nimhim Nati Sittam Hadagettam Keruwa Ar Sindhu Ane. Darana Sindhu Kila Tiyanu, Darana Sindhu Tamay Manga Hanna Tiyanu. Pahitunak. Nisansala Kumudun Stuthi Vyatu. Nana Mukadmi Daradinu Commentaga, මා පළගම පියාජයේ ඔයවත් එකතු කරගන්න ශානුකගේ හන්පත්‍රය අද කමෙන්ට්ස් ගොඩක් තියෙනවා ඊර්ෂ්‍යා කරන්න එපා හොඳේ ඊට පස්සේ සනත් කුමාර සුබ දහවලක් ඔලා කුමාරව එකතු කරගන්න තව තියෙනවා මගේ කටරි දෙනවා නේ චුට්ටක් තරහ නෑනේ අද නමක් කිව්වේ නෑ කියලා හැම වෙන්නේ නෑනේ මන් දන්නවනේ ඔයාලනේ වෙන අය තරහ වුණාට ඔයාලා මාත් එක තරහ වෙන්නේ නෑ කියලා මන් දන්නවා කනිසා ඇතිනේ කමන්නද බුද්ධිය ඔයාව එකතු කරගන්න ඒත් පොඩි සැකයක් තියෙනවා බලමු නම් ටිකක් කියව ගන්න බැරි වුණා නම් මම මේ සින්දුවේ පස්සේ කියන්නද හරි

0: ලකඩ රේඩියෝ ITN
1: හවස 9 විනාඩිය 45යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
1: මං ආයිමත් Facebook එක පැත්තට ආවා. මොකද නම් ගොඩක් මග ඇරලා තිබුණානේ. ශිරානේ තමයන්ති, චමිල ප්‍රභාත්, චන්දසේකර අනුෂ, මතුමන්ති රාජපක්ෂ, සුගත් කුමාර, දොරිප් සමරසිංහ, අංජන ජයතලක, මහින්ද කුමාර, රන්දික මලින්ද, ඔන්නර මතක් කරා. හරිනේ, හිත සතුටින් නේද? ඔයාලත් සතුටින්, මාත් සතුටින්. අපි බලමු මැසේජස් ටික WhatsApp එක පැත්තට ආයන්න වෙන ආයි මැසේජස් එක තුනයිදී. කබකමුවෙන් මහේෂ් කෑගල්ලන ද පොතා දනිදු ලක්කඩහගෙන හැමෝම එකතු කරගන්නවා කියලා තියෙනවා. අපි කෝකේ අපි තහන් ඉන්නවා කියලා අජිත් මට මැසේජ් එකක් කියලා තිනවා. හරි හරි, අන්න අන්න. ඊට පස්සේ චමි ගැන ළමයාගේ සිනා උතුර යන කටහඬ අහගෙන ඉන්නේ දර්ශක 11යි කියලා තියෙනවා. බය වෙන්න එපානේ නිව්සීලන්ඩ් වලට. දිලිප් සමරසිංහ ආවත් එකතු කරගන්න, thank you. අතත් මැසේජ් එකක් කැවුවට ඊට පස්සේ කවුද? මෙන්ඩිස් ඉතාලියේ. ඔයාවත් එකතු කරගත්තා. හරිද? ඔයා කවදායි ලයිව් වෙන්න කියලා අහලා තියෙනවා. අයි මම මැරිලා වගේද මේ වෙලාවේ? නා නේද? මං එන්නම් තව සති දෙකකින් විතර වගේ අවසාන ප්‍රෝග්‍රෑම් එක කරන් දෙන්නම් ලයිව් එකට. හරිද? සුබ දවසක්. රොයල් කොලෙජ් එකේ තුන ශ්‍රේණිය යාළුවන්ව එකතු කරගන්න කියලා තියෙනවා. නෙෂ්කියා, අර ලස්සන නමක් තියෙනවා පුතේ, එයාව එකතු කරගන්න. හරි. ඊට පස්සේ ගිනිගත් යන තපල් කාර්යාලය අපිත් වැඩ කරන ගමන් අහගෙන ඉන්නවා. උඩතිනිය සොයිනෝ, චාන්දනි මිස්, රිෆ්කා මිස්, සංගීතා, නුවන්, ලලිත් ඔක්කොම එකතු කරගන්න කියලා මංජුල හැමත තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. ඊට පස්සේ මේක ස්ටක් වෙලා ජොටකින්න. මමත් ස්ටක් කළා, ඒකම කිව්ව නේද? අපි යනවා ටෙක්ස්ට් මැසේජස් ටිකක් බලන්න. සුබ වේවා, ජය වේවා ඔබට ප්‍රේ. කවුද ප්‍රියේ? ඔයා වෙයන් ගොටින් දීපාදුව, චතෝ පුතම්, මදෝ මහත්තයා, සදත් එකතු කරගන්න. චාමියෝ, දුවින්ද ඔයා එකතු කරගන්න. හයියකි, මම අතත් අවහගෙන ඉන්නේ. මම මිනාදි නේද? පල්ලෙ කැලෙන් මං වගේ නස් කරන්න කැමතියි කියලා තියෙනවා. ඒකට හොඳට ඉගෙන ගන්න. හරිද? මමට කියන්න මොකද කරන්න ඕනේ කියලා. අලාව ගුණසිරි කෝල් හවුස් එකේ උපාලේ පාතමිනී, කවුද ඉන්නේ? වසන්ත, සමන්, සමිතා, නෙලන්ති, ඉන්ද්‍රලත දෙමතු එකතු කරගන්න. සම සන්ධ්‍යාවත් ශාමිනන්ගේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. හොරණින් ඉනෝක උපාලේ දුව සිතුෂාව එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ අකට 298 නම් වැයක ඔයාගේ නෑනේ නම්මක් මට කියන්න විදිහක් නෑ. ඊට පස්සේ ප්‍රභාවය මකෙන් අහලා තියෙනවා, අයියාගේ මිනිස්සු අපිව රිද්දන්නේ කියලා. මිනිස්සු අපිව රිද්දන්නේ කිම? හොඳ ප්‍රශ්නයක්. මිනිස්සු අපිව රිද්දන්නේ හිතාමතාමයි. අපි නොදන්න මිනිස්සු අපිව රිද්දන්නේ. අපිව රිද්දන්නේ අපිව හොඳටම දන්න මිනිස්සු. ඒක නිසා හිතරෙන්දට ආවැඩි. මේ මිනිස්සු මේ පරිස්සම් කරන්නේ.

0: ලකාණ්ඩ රේඩියෝ ITN.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

හවස 3 විනාඩි 53. චාමි, ඔයා හොඳම හොඳ ළමෙක් කියලා මගේ හිත සනසලා තියෙන කවුද කියලා බලමු. චන්දි මහවත්ත, මොකද්ද අද වෙලා තියෙන කවිය කියලා බලන්න ඕනේ. නැත්තම් ටග්ගල නරකයි කියලා අයි මැසේජ් එකක් දා. සඳ කිරණින් තුරු සෙවනලි රටා වියන හැටි බලන්න, තරු පොපියන මද අඳුරේ රස ගේ කවි පද ලියන්න, රැ මැදියම පිපෙන සුදු ඉද්ද සමන් සුවඳ ගන්න, ඔබ ඇවිදින් හැමදාමත් මගේ තනියට ළඟ හිඳින්න. ලස්සනයිනේ, කම්මැවිලා පෙනුන. චන්දි මහවත්ත වස්සාලේ මම ලස්සර දැන් කවි ලියනවා. ඒක බෝකලිය තුෂාරිනේ නෑනේ. නෑනේ කියන්නේ මස්සිනාගේ නෑන. හරි, චාමියෝමගේ මැසේජ් එක කිව්වද කියලා අහලා තියෙන නුවරින් සංජීව. නෑනේ කිව්වේ නෑනේ. ඒක මිස් වුණා. දැන් තමයි දැක්කේ. දැන් දැක්ක ගමන් ටක් ගාලා කිව්වා. "හයි මනුවක්කේ, මාවත් එකතු කරගෙන යන්න" කියලා අනු මැසේජ් එකක් කියවලා තියෙනවා ධර්මියගලේ. යන්න කලින් යන්තම් ඇස කැටුණා. ඊට පස්සේ වෙනදා මෙන් ඔය හඳින් අපිව කීවට ස්තුතියි කියලා ජයමාමා දාපු මැසේජ් එකට ස්තුතියි ජයමාමා. මම යන්න දෙහන. යන්න. යන්න කිව්වම කියලා යන්නද මං? යනවානේ. ආයි හෙට එන්න. එතකොට හෙට එන්න ඕනේ කීයද කියලා දන්නවද? හෙට එන්න ඕනේ තදාපු වෙලාවටම තමයි. ඒ කියන්නේ දවල් 1ට. හරිස්සමට එන්න. සතුටින් ඉන්න, සනසීමෙන් ඉන්න. මම චාමිකා මනෝජිනී. සුබ දවසක්.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව 5:04.

0: තහනුලීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය ඉංජිනේරු ආසිරි කණ්ඩාවර්ධන මහතා පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා. ඊට අදාළ ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නද්දික සනත් කුමාරනායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී ඔහුට ලබා දී තිබෙනවා. ආසිරි කරුණාරත්න මහතා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂණ්ඩාලය ලෙසද කටයුතු කර තිබෙනවා. දකුණු දිග ප්‍රශ්යේ පැතිර යන ලැව්ගෙඩි හේතුවෙන් විශාල පිරිසක් දැඩි බලපෑමට ලක් වුණා. හෙක්ටාර් 1700කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. ගින්න නිවාද වීම සඳහා දහසකට වැඩි පිරිසක් යොදවා ඇති බවයි බලධාරීන් සඳහන් කළේ. ජලයේ බිමට හෙළන විශේෂ ගුවන්යානද ඒ සඳහා උපයෝගී කරගෙන තිබෙනවා. යුරෝපයේ පවතින දැඩි උෂ්ණත්වය හේතුවෙන් ප්‍රංශයේ හා ස්පාඤ්ඤ ඇතුළු රටවල් රසකට දැඩි බලපෑම් එල්ල වුණා. ලක්ඛන ප්‍රධාන ප්‍රවෘත්තේ සවස 6 දෙකට
3: 24 පෑම සිරුවෙන් ලක්ඛන ප්‍රවෘත්ති
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: Even in driving, Chamit and Charu.

0: අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා අපට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මාවතන්න 0117 679 574

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: හතරයි විනාඩි 11යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබ සන්ධ්‍යාවක්. good evening.
0: good evening. අදත් evening drive එක අපි එකතු වෙන වෙලාව හවස 6 හමාර වෙනකන් කැමැතිම ලස්සනම සින්දු අහන්න කතා කරන්න.
1: ඔව්.
0: එතකොට තවම නාද? වැඩ ගොඩක් තියෙනවානේ.
1: අපි පෝස්ට් එක තියෙනවා.
0: ඒක ෂෙයා කරන්න නේද?
1: ඔකේ. ඒක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මොනවාද බැරි?
0: මොනවාද බැරි?
1: මේ ලෝකේ අපිට හැමදේම පුළුවන්.
0: අන්න ඒක නිසා යන්න අපේ ලක්කඩා ඔෆිෂියල් Facebook page එකට. page එක follow කරන්නත් අමතක කරන්න.
1: හරි.
0: ඒක කරන්න ඕන.
1: ඔව් ඒක කරන්න ඕන. නැත්නම් තරහ වෙනවා.
0: රයිට් මේ හැමදාක එක්කම අපි ඉන්නවා. හාය හමාර වෙනකන් ඊවිනින් drive එක. ඔයගේ message එක අපිට එවන්න පුළුවන් මෙන්න මේ number එකට.
1: 0743935937 0743935937 කියන අපේ WhatsApp number එකට වෙනද වගේ මාට පුළුවන්කම තියෙනවා. මේ පැත්තට කට්ටියක් එකතු කරගෙන message එකක් දාන්න.
0: අපේව ඉරිසියා කරනවා කියලා කියනනේ සමහරු. අනේ මට හරියට ඉරිසියාකාරයෝ.
1: රයිට්.
0: එහෙම කියලා කියනවා.
1: ඔව්.
0: අපේ අම්මලත් ඒක කියනවා. අපේ පුතාට හරියට ඉරිසියාකාරයෝ.
1: ගමේ ඉන්නේ.
0: බෑ මේ වැඩක් කරන්න බෑ හරියට ඉරිසියාකාරයෝ.
1: ඕකේ.
0: ඔතන ගියත්. අනේ මන්ද කොහොම ජීවත් වෙන්නද කියලා මේ සමාජය ඇතුලේ. එහෙම කියලා කියන ලාම තියෙනවා. දැන් ඕකේ දැන් අපි බලන්නේ නරක පැත්තමනේ. ඉරිසියාකාරයෝ ඉන්නවා කියලා අපි වොරි වෙනවා.
1: ඔව් ඉරිසියාකාරයෝ වැඩි හැමතැනම.
0: මකරදරයක් කියලා.
1: රයිට්.
0: අපි හිතනවා. හැබැයි ඔය දන්නවද? ඉරිසියාකාරයෙක්.
1: හහ්.
0: එතකොට අපිට වල කපන්න.
1: හරි. ට්‍රයි කරන්න. දැන් දෙක යන්නකෝ ඒක.
0: වල කපන්න ට්‍රයි කරන.
1: ඕකේ.
0: කට්ටිය කවුරුවත් නැත්තම්.
1: හහ්.
0: ආ දුර්වල මිනිස්සෙක්.
1: ඔව් නේද.
0: ආ දන්නවද? ආ දුර්වල මිනිස්සෙක් කියලා
1: කියන්නේ. ඔයාලා ඉරිසියා කරන්නේ තෝ වටින කෙනෙක් ඉන්නනේ.
0: ඔයරි ඔයාට ඉරිසියාකාරයෙක් නැත්තම්.
1: හහ්.
0: ඔයාව වට්ටන්න කවුරු හරි බලන්නේ නැත්තම්.
1: රයිට්.
0: ඔයා දුර්වල මිනිස්සෙක්. වට්ටන්න මිනිස්සෙක් බලන්නේ වැටි වැටෙන්නේ නැතු උඩින් ඉන්නවන්නේ.
1: හහ් හහ්
0: හහ්. ඔය වැටිලටන් ඉන්නේ වඩ වට්ටන්න තරක් නැහැනේ. ඔය බිමට වැටිච්ච කෙනා.
1: අපිට ආයි පැදුරෙන් බිමකද්ද කියන්නේ අර බිමට වැටෙන දෙයක් නැහැ.
0: පැදුරන බිමට වැටිච්ච මිනිස්සේ ආයි වට්ටන්න තරක් නැහැනේ.
1: එනිසා
0: ඔයා උඩ ඉන්න කෙනෙක් නම් තමයි වට්ටන්න බලන්නේ.
1: හහ්
0: හහ් හහ්. ඔයා හොඳ තරගින් කෙනෙක් නම් තමයි ඔය ඉරිසියා කරන්නේ.
1: ඕකේ.
0: එනිසා ඔයා ඉරිසියාකාරයෙක් වාට ඉන්නව නම්
1: සතුටු වෙන්න.
0: අනේ මට ඉරිසියාකාරයෝ මෙලෝ දෙයක් කරගන්න බෑ කියලා.
1: කිසි දෙයක් හරියන්නේ නැහැ ඕකුන් ඉන්නක.
0: ආයි ආයි කියලා දැන්නේ භාෂාවෙම කිව්වා. ඒව කියනවා නම් ඔයා ඔයා හිතන්නේ ඔයා සාර්ථක මිනිස්සෙක්.
1: මට
0: එහෙම කෙනෙක් නැත්තම්
1: රයිට්.
0: ඔයා දුර්වල මිනිස්සෙක්.
1: හහ්.
0: try කරන්න ඉරිසියාකාරයෙක් හදාගන්න.
1: එහෙනම් අපි හදාගමුකෝ.
0: 4:14 වෙලාව evening drive එක.

0: Lakhanda Radio ITN සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: මම නම් දැන් මානම රිලැක්ස්
2: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න

0: රඩිය ITN හැත්තෑ පස්ස සිරගටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතකෙන් පිදුම්ලත් ගුණාත්මක ආර්ය දෞෂ දහනුන් වාදුන් ක්‍රිමිරාජ වෙතින්
1: ආයුර්වේද ඖෂධ හඳුනාගන්න නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
0: ක්‍රිමිරාජ සුවසඳ
1: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳවට එක්

0: අනුග්‍රහය. විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.
1: Cool drive එකට
2: ලක්කන. Even in drive.

0: ගෙදරට එන මනුස්සයෙක්ගෙන් අපිට ක්‍රෙඩිට් දාගන්න පුළුවන්. සල්ලි නෙමෙයි, ණය ගන්නවා කියන එක නෙමෙයි. හොඳ ක්‍රෙඩිට් එකක් දාගන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි මිනිස්සුන්ට හොඳට කන්න දෙනවා කියන
1: එක.
0: සංග්‍රහ කරනවා කියන එක. මොකද මේ එහෙම හොඳට සංග්‍රහ කරලා ගියාට පස්සේ මොන අඩුපාඩුව තිබුණත් සමහර වෙලාවට එළිය කතාන ෂෝක් මිනිස්සුනේ.
1: කන ටික හරි දුන්නනේ.
0: හොඳට සල් ගෙදරකට ගියාම හොඳට සලකන්න දානවා. ලොකු දෙයක් කළා නෑ.
1: රයිට්.
0: පොඩිසම් පොඩක් හොඳට කන්න දීලා තියෙනවා
1: හැබැයි.
0: තහට කන්න දීලා තියෙනවා. එච්චර කළා තියෙන්නේ.
1: ඒ නිසා කියනවා ඉතින්.
0: ඔව් ඒකේ තොට අර ලොකු ලොකු මොන හරි අඩුපාඩු වෙලා තිබුණත් වෙන මෙන දේවල්. ගෙදර මොන හරි දුණා කියන්නකෝ. තින්ද ටිකක් ගාලා නැහැ. ගෙදර අස්පරස් කළා තිබුණේ නැහැ. එතකොට කවුරු හරි එනකොට. එතකොට ගෙදර අපිලිවලට තිබුණා කියනවා. ඒව කතා කරන්නේ
1: නැහැ. ඒ ඔක්කොම කැපිලා යනවා.
0: ඒ ඔක්කොම කැපිලා යනවා. නැත්තම් ගෙදර ඒනි අපෝ ගෙදරට ගියා.
1: හැටි බලන්න.
0: හැටි බලන්න.
1: අස් කරලවත් නැහැ.
0: මොනවා කරලද දන්නේ නැහැ. මෙච්චර කල් හම්බ කරලා කරගත්ත දෙයක් නැහැ කියලා. හැබැයි හොඳට කන්න බොන්න දීලා යවුවදින් ඔක්කොම යපිරනවා. අනේ හොඳ මිනිස්සු අනේ හොඳට කයම බීමට කියදෙන අපි හොඳට සංග්‍රහ කරා. ඒ වගේ ක්‍රෙඩිට් ටැග් දාගන්න පුළුවන්. ඒ වගේ උපක්‍රමශීලී වෙන්න. ඒකට හොඳ ක්‍රමයක් තමයි ඔයගේ ගෙදර කෑම උයනකොට යොදා ගන්න නිෂ්පාදන පෙළ විජේ නිෂ්පාදන වලින් ගෙදර ගෙනihin තිබ거든. කෑම රස ගන්නවා කියන එක මහ මැජික් එකක් නෙවෙයි. රයිට්. ඒ නිසා වාට පුළුවන්කම තියනවා ගෙදර හදන කෑම ටික රසට හදා ගන්න වගේම ගුණට පෝෂණයෙන් යුතුව හදා ගන්නවා නම් විජේ නිෂ්පාදන කැම්පේනට එකතු කරගන්න.
1: අපේ රසේ රටේ සම්බර පෙදෙන විජේ නිෂ්පාදන ආදානෝ 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි අපි අදටපත් වෙන්නේ. ඒ නිසා තමයි ඔයාලට කියන්නේ ගෙදර අයට වුණත් කවුරු හරි ගෙදරට එන අය කෙනෙක් වුණත් මේ අයට රසට ගුණට ප්‍රමිතියට කැම ටිකක් හදාගන්නව නම් ඔයාගේ ගෙදර ඔයාගේ කුස්සිය තියෙන මොන නිෂ්පාදන ටික තමයි විජය නමින් තියෙන්න ඕනේ.
0: ඔයාගේ බිස්නස් එක හොඳ ඉක්මනට වැඩ කරලා හොඳ ප්‍රතිලාභ ලැබෙන ලාභ ලැබෙන බිස්නස් එකක් බවට පත් කරගන්න නම් ඔයා තාක්ෂණයත් එක්ක වැඩ දාන්න ඕන. යාළු වෙන්න ඕන.
1: නැත්තම් මේක කරන්න බෑ.
0: කරන්න බෑ. තාක්ෂණයේ පැත්තක අපි පැත්තක ඉඳලා හරියන්නේ
1: නැහැ.
0: අපි තාක්ෂණයත් එක්ක බද්ධ වෙන්න ඕන.
1: රයිට්.
0: අන්න ඒකට හොඳම දෙයක් තමයි දැන් ඔයාගේ බිස්නස් එකට යොදා ගන්න නවීනතම තාක්ෂණින් සපිරි මැෂින්ස් පෙළක් මම හඳුන්වා දීලා තිනවා. බැංක්ස්මන් හෝල්ඩින්ග් සමාගම සහ නිෂ්පාදනයේ ආශ්‍රිතව ඇඹරුම් කර්මාන්තය පොල්තෙල් ඉදින කර්මාන්තය මේවට ඕන කරන මැෂින් ටික දැන් හඳුන්වා දීලා තිනවා.
1: බැංක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කිව්වහම ඉතින් නොම්බර 30 ගැලහෙන පාර මාර්ගම තමයි ප්‍රධාන ශාඛාව තියෙන්නේ. අලවෙන් පසු හොඳ සේවාවක් දෙන තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. ඔයාගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න තවදුරටත් අවාඩියක් ඉස්සරහට යනවා බලාපොරොත්තු වෙනවා නම් ඒකට අවශ්‍ය කරන යන්ත්‍ර සියල්ලම අවශ්‍ය ධාරිතාවලින් අවශ්‍ය මාදිලි වලින් ගන්න ඕන නම් ඔය යන්න හොඳම දෙන තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. යන්න කලින් ඔයාලට දැනගන්න දේවල් ටිකක් තියෙනවා නම් මෙන්න මේව මම දැනගන්න ඕනේ කතා කරලා කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් මාක්ස්මන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න 011-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-579-
0: ගන්න ඕන කරන වතුර ටික ගන්න ගියාට පස්සේ ලයිට් බිලට කරන් බිලට ලොකු මුදලක් ගෙවන්න.
1: හහා
0: ඔන්න වෙන්නේ නැහැ.
1: රයිට්.
0: වාට පුළුවන් මේ වැඩේ ෂේප් කරගන්න සූර්ය ශක්තියෙන්. ඒකට ඕන කරන වෝටර් පම්ප් එක දැන් ඩීප් ටෙක් එකකින් හඳුනා දීලා තියෙනවා. ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් ගත්තොත් සම්පූර්ණ සූර්ය ශක්තියෙන් වැඩ කරන නිසා ලයිට් බිලට කරන්ට් බිලට ලොකු ඉතිරියක් ලබා ගන්න පුළුවන්.
1: ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක ගැන දැන් අපේ ගොවි මහතුන්ට අපි නිතර නිතර කියනවා. තාම අපි හිතන්නේ කන් දීලා නැහැ කියලා. ඉතින් ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් මිලදී ගත්තොත් අස්වැන්න සරු කරගන්න පිරවේ අඩු කරගන්න නොවට පුළුවන්කම තියෙනවා.
0: කන් දීලා තියෙන්නේ. හරිද? කන් නොදීපු අයට මේ කියන්නේ. 4:29 වෙනව.

0: හවස 4 විනාඩි 34යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතික විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: Voi vi siete lo train.
1: හැ මේක රේසිකතු අති ඔයා පුල් චෙල්ලකෙන් බයිකක වනද ගමන
2: කලබල වෙන්න පා මගේ බයිකගේ ටයිස් සියත් ප්‍රමියම් රේෂ්ණ
1: වංගුවනත් වෙ පරක්කුණත් ශුවද
2: නැත්තුව සුපරි වෙටන් රයි ග්‍රිප් නිසා සිරාම කෝනරෙන් බයනතුව එක්්‍රා මයිල්යන්න පුළුව නොනවති උපරිම මයිනජිකත් සහ එක්්‍රා ෝඩිනිරි පෝර්මන්ස එකක් දෙෙන සුපිරි ප්‍රමියම් ලොක එකක් සිය ්‍රිපක් ව සහ සුම්මෙක් ෆයි සිය රෝඩිස් තත්පරේ තත්පරේ අප්ඩේට්වෙන කාලික පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
2: සයිබෝජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබෝජෙන්
3: දන්න අයට කියන්නයි නොදන්න අයට ආන්නයි. සෙනසුරාදා උදේ අටට
4: සම අනුග්‍රහය. අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
5: රිදම් වයිබ් බීට් එකට මික්ස් වෙන.

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 7 9 5 7 9.
0: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම්මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
5: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
0: ලාකාන්ඩා රේඩියෝ ITN.

0: හතරයි විනාඩි 42යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් හගෙන ඉන්නේ කවුද මැසේජ් කරපා ඉන්නේ අපිව හගෙන ඉන්නවා කියලා සින්දුවක් අහන්න මැසේජ් කරපාය.
1: මේ වෙලාවේ බොරළු හෙනිසු සඳ සම්පත තමයි අපිට මුලින්ම මැසේජ් එකක් දාලා තිනා. වේගතු කරගන්න ගමන් කුලිය අපේ නිලක්ෂී වෙනද වගේම ඉන්නවා. එතකම පුස්සල්ලා වේදන් අනුර විනිතා ඉරාංගනේ ඉන්නවා. අම්මවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නේ කියලා කියනවා. එතකම හයි අකයා මම පාඩම් කරන ගමන් ඔයාලා දෙන්න වහනෝ කියලා තියෙන බුලත් කෝවිඩින් අහිංස තමයි මැසේජ් එක දාලා තින්නේ. අවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න අහිංස. ඒතෙක්ම බරුදල් පොළ ඉඳන් SL ප්‍රනාන්දු මැසේජ් එකක් දාලා තිනා. ඊට පස්සේ ජය මාමා කොටව විරකොඩි බේකරි ඉඳන් තමයි මැසේජ් එක දාලා තින්නේ. බේකරි ඉන්න හැමෝම මේ වෙලාවේ ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.
2: පමණට වඩා හිත හොඳ වෙන එක.
1: එතකොට
2: පමණට වඩා විශ්වාස කරන එක.
1: ඕකේ.
2: පමණට වඩා අවංක වෙන එක.
1: රයිට් මං ගැන කියනවා කියලා මට හැඟෙනවා.
2: පවම පමණට වඩා උදව් කරන්න යන එක.
1: ඕකේ.
2: දවසක.
1: රයිට්.
2: පමණට වඩා දුක හිතෙන්න හේතුවක් වෙනාලු.
1: දෙයනේ. ඇත්ත ඇත්ත.
2: පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.
1: කියා දේවල් දින කල්පනා කරලා පොඩ්ඩක් කියන්න. දැන් ගොඩක් ගන්න අමාරුයි ඒක.
2: පමණට වඩා හිත හොඳ වෙන එක.
1: ඕකේ.
2: අපි ගොඩක් හිත හොඳ මිනිස්සු කියලා දැනෙන්නේ කොට.
1: හරි.
2: පමණට වඩා විශ්වාස කරන්න යනකොට.
1: හා හා
2: හා. සමහර මිනිස්සු ඉන්නවා අපි ඕනෙට විශ්වාස කරනවා.
1: ඒකනේ.
2: හිතලා සමහරට සල්ලි දෙනවා.
1: හා.
2: එතකොට පමණට වඩා අවංක වෙන්න යනවා.
1: මන් තරම් අවංක කෙනෙක් නෑයි කියලා
2: කියන්නේ. එතකොට ඕනට තැඩි උදව් කරන්න යනවා.
1: රයිට්.
2: කියන්නේ මොන දේ වුණත් කිසිම මේ තර්කයක් නැතුව
1: හා හා හරි මං කරලා දෙන්න.
2: මං කරලා දෙන්නම් කියලා.
1: රයිට්.
2: ඕන දෙයකට හා කියනවා. මට බැරි වෙන්න පුළුවන්. ඒත් හා කියනවා.
1: පුළුවන් තරම්. අපි හිත හොඳ වැඩි. මම නම් කියන්නේ.
2: ඒ විදියට වෙන්නේ අර උඩ කියපු කාරණාත් එක්ක. අපිට වඩා හිත හොඳ වෙනවා. විශ්වාස කළා අවංකුණම තමයි අන්තිමට පමණට වඩා උදව් කරන්න
1: යන්නේ. ඔව්. එහෙම දුක් වෙන්නේ පමණට වඩා.
2: එහෙම කරන්න ගියාට පස්සේ අන්තිමට පමණට වඩා දුක් වෙන්න වෙන වෙලාවක්
1: තියෙනවා. වෙලාවල් නෙවෙයි ඒව කොහොමද තියෙනවා.
2: අපේ ජීවිතේ එහෙම දේවල් හම්බ වෙලා තියෙනව නේද?
1: තියෙනවා. මොකද නැත්තේනේ?
2: ඒක නිසා ඉතින්
1: හැමෝම අත උස්සයි හොඳට ඒකට.
2: අන්න එහෙම මේ පමණට වඩා කිව්ව කාරණා ටික එක්ක පමණට වඩා දුක් වෙච්ච අය කවුරු වෙන ඉන්නවද?
1: රයිට්.
2: අපිට මැසේජ් එකක් දාන්න බා. අත උස්සන.
1: එහෙනම් අද මැසේජ් මේවයි.
2: අත උස්සන මැසේජ් එකක් දාන්න බලන්න.
1: ඕකේ.
2: රයිට්. මතක් කරන්න ඕන වාගේ වාසනාව ගැන. වාසනාව කිව්වම ඉතින් නේද? අපි වාසනාව උර්ගා බලන්නේ නැතුව සමහර වෙලාවට වාසනාව නැහැ කී කිය.
1: ඔව්.
2: කං කෙන්දිරි ගානවා. එහෙම නැතුව ඔයා වාසනාව උර්ගා බලන්න කොවිසත ලොතරැයියක් අරගන්න.
1: කෝටි 6කින් අරබෙන සුපිරිතෑගක් එක්ක සතිය දින 7 මුදිනුම් මදින ලොතරැයිය තමයි කොවිසත ලොතරැයි කියලා කියන්නේ. සතිය දින 7 මුදිනුම් මදිනකොට ඔන්නේ දවස් 7න් එකක වාරක් ජයග්‍රහකෙක් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන අවස්ථාව තියෙනවා. ඒ නිසා ඔන යනේන ගමන් වාඩ පුලංකම තියෙනවා. ළඟම තියෙන ලොතරැයි කූරුවෙන් හම්බෙන ලොතරැයි කූරුවෙන් කොවිසත ලොතරැයියක් මිලදී ගන්න.
2: මට මේ පෞගේ දවසේ දැන් මම මේ ගනුදෙනුමක් කරනකොට මට මතක් වෙච්ච දෙයක් තමයි.
1: මොකද?
2: සමහර මේ මුදල් කොළවලට දාලා තියෙන අර රූප සටහනක් තියෙනනේ.
1: හරි.
2: රූප සටහනක් ඔය තියෙන එකේ මොන රගිරව? ඒක චාර රූප තියෙන සල්ලි කොළවල.
1: ඔව්.
2: 5000 කලේ මොකක්ද තියෙන්නේ?
1: මොනරා?
2: නෑ.
1: දෙන ෆෝන්.
2: ෆෝන් එකෙන් ගන්න ඉතින්.
1: දැන් මොනද කිව්වනි සමන් නිකමට කිව්වා ඉතින් 5000 කලේ.
2: 5000 කලේ මොකක්ද තියෙන්නේ? 5000 කතර ගත්ත දවස මතකද?
1: නියම
2: විදියටම ඒ රූපේ දාලා තියෙනවා. ඒ චාර රූපේ දාලා තියෙනවා. නියම ගැලපෙනම චාර රූපේ දාලා
1: තියෙනවා.
2: වාන් දොරටුවක් දාලා තියෙනවා.
1: ගැලපෙනවා.
2: 5000 කෝල අරන් බලන්න වාන් දැම්ම වගේ යන්නේ. 4:46 වෙලාව

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: නොතරයේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයේ.

යාළුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76 තුන්සිය

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනන් දැන් මානම රිලැක්ස්
3: අනම් මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්

ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය.

0: Radio ITN. අඩකුඹුරේ රළුමාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TBS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පුලවට මහ බලයක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
1: කෝල් ඩ්‍රයිව් එකට
2: ලක්කාන ඊවෙනින් ඩ්‍රයිව්

0: හතරයි විනාඩි 58යි වෙලාව ඉවිනි ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. වෙලාව යනවා වගේ නේද ටක් ටක් ගාලා.
1: ඒකනේ.
0: එහෙම දැනනවද පොඩ්ඩක්?
1: දැන් පාටත් නැහැ.
0: පාටත් ළඟ වෙලා තියෙන්නේ. දැන් අපි සමහර වෙලාවට චාරු අපි සමහර මිනිස්සු දිහා බලනවා.
1: හරි.
0: යා බයා මේ පොඩි මිනිස්සෙක්.
1: හරි.
0: ඒ වගේ පොඩි මිනිස්සෙක් මට මෙයාගෙන් කවදාවත් ප්‍රයෝජනයක් වෙන එකක් නැහැ.
1: හහ්.
0: ඒ නිසා මේ මට මෙයා වෙච්චර ආශ්‍රය කරන එක තේරුමක් නැහැ. ඇත්තට සල්ලි අතේ ගැවසෙන්නේ නැහැ. ලොකු ජොබ් කරන මිනිස්සෙක් නෙවෙයි.
1: ඕකේ.
0: එහෙම කියලා අපි හිතන වෙලාවල් තියෙනවා.
1: ඇයි එහෙම හිතන්නේ අනේ?
0: එහෙම හිතන වෙලාවල් තියෙනවා අපිට. එහෙම හිතලා සමහර මිනිස්සු අයින් කරපු වෙලාවල් තියෙනවා.
1: හා.
0: අයින් කරලා දාන වෙලාවල්.
1: අපේ ජීවිතවලින්.
0: අපි වයින් කරපු වෙලාවලුත් තියෙනවා
1: එහෙම. ඒකනේ. ඒක නම් කොහොමවත් වෙන්නේ නැහැ.
0: අපිවත් මේ කිසි වැඩකට නැති
1: කෙනෙක් කියලා අපිවත් හේලවල දාලා තියෙනවා
0: රේඩියෝ එකක වැඩ කරන එක මොකද ඒකද කියලා එහෙම අයින් කරපෙලාවා තියෙනවා
1: හා
0: හැබැයි ඔයා තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා
1: රයිට්
0: එහෙම කවුරුවත් පැත්තකට දාලා අංගඩු ගහලා මෙයා මේ ලොකු මිනිස්සෙක් නෙවෙයි මෙයා මේ වැඩකට නැති මිනිස්සෙක් කියලා
1: ප්‍රයෝජනයක් නැහැ කියලා
0: එහෙම පැත්තකට දාන මිනිස්සයා සමහර විට හෙට දවසේදී ඔයාට අත්‍යවශ්‍යම වෙන මිනිස්සයෙක් වෙන්න පුළුවන්
1: නැතුව
0: හරිද සල්ලි නෑ මොනවත් වත්කම් නෑ ඔඹයක් කරන්න නැති කෙනෙක් වෙන්න පුළුවන්
1: ඒ අදනේ
0: ඒ අද
1: ඕකේ
0: හෙට බස් හෝල්ට් එකක යා ඉන්නවා ඔවා බයික් එකක එන කෙනෙක්
1: රයිට්
0: ඔවා බයික් එකේ ඇවිල්ලා බස් හෝල්ට් එකක ආව යා ඉද්දි එක සැරේටම ඇදගෙන වැටෙනවා පාරේ දනකෝ මොකරි
1: කලන්තයක් ඇවිල්ලා
0: ඔව් එහෙම නැත්තම් බයික් එකේ බ්‍රේක් කිර වෙලා මොකරි දෙයක් වෙලා වැටෙනවා
1: ඕකේ
0: ඒ වෙලාවේ අර මනුස්සයා හෝල්ට් එකේ ඉඳලා දැකලා ගිහිල්ලා ඔයා උස්සලා
1: හැමෝම බල බල යනවා ඒ මනුස්සයා එනවා
0: හොස්පිටල් එකකට ගෙනihin දාලා
1: ඕකේ
0: එයාගේ ජීවිතේ බේරලා දුන්නොදින්
1: හා
0: අපි අර කියන විදියට අපි ඕන්නේ නැහැ කියලා
1: ඔව් සල්ලි නැහැ කියලා
0: ඕන්නේ නැහැ කියලා මේ මනුස්සයා ප්‍රයෝජනක් නැති මනුස්සයෙක් කියලා පැත්තකට දාපු මනුස්සයා තමයි එයාගේ ජීවිතේ ඊළඟ දවසේ බේරන්නේ
1: ඔව්
0: ඊළඟ දවසේ ගොඩ දාන්නේ
1: රයිට්
0: එහෙම අවස්ථාවන් ජීවිතේ මුණ ගැහෙන්න
1: පුළුවන්
0: ඒ නිසා මේ සමාජයේ ඉන්න කවුරුවත් මට වැඩක් නැහැ මේවම මම මං ඉන්න තත්ත්වෙත් එක්ක මං ඉන්න
1: මෙයාව ගැලපෙන්නේ නැහැ
0: මං මේන්ටේන් කරන ස්ටේටස් එක
1: ඕකේ
0: මට කවුද
1: හා හා
0: මෙයා කියලා
1: හිතන්න එපා
0: එහෙම හිතන්න එපා
1: හරි
0: එහෙම හිතුවදින් ඔයාට වරදින්න පුළුවන් දවසක ඔයා එහෙම හිතලා අයින් කරන මනුස්සයා තමයි ඔයාගේ ජීවිතේ බේරගන්න ඔයාගේ ජීවිතේ ගොඩ දාන මනුස්සයා බවට සමහර වෙලාවට පත් වෙන්නේ
1: අපිට මේ හැමෝම ඕනේ
0: ඕකේ ඒ වගේම තමයි ඔයාට ජීවිතේ සමහර වෙලාවන් වලදී මුදල් පැත්තෙන් අසරණ වෙන වෙලාවල් තියෙනවා
1: ඔව්
0: අපි දන්නේ අපිට කොයි වෙලාවෙ කොයි විදියට අසරණ වෙන්න කියලා අන්න ඒ වගේ වෙලාවකට ඔයාට කොච්චර නැතිබරිකම් තිබුණත්
1: ඔයාගේ
0: රන් භාණ්ඩයක් උකස් කරලා තියලා උකසට තියලා මුදල් ටිකක් ගන්න විශ්වාසවන්ත තැනක් තියෙන්න ඕන.
1: අන්න
0: ඒකට යන්න ඕන හොඳම තැනක් තමයි පල්ලියගුරුගේ රන් අය සේවාව කියන්නේ. ඔයාගේ අවශ්‍යතාවයට සරිලන විදියට ඒ අවශ්‍යතාව ඉටු කර ගන්න පුළුවන් විදියට මුදලක් ඔයාගේ අතට ලැබෙනවා වගේම බේර ගන්න හොඳ කාලයක්. සෑහීමකට පත් වෙන්න පුළුවන් කාල සීමාවක් දෙනවා. ඔයාගේ රන් භාණ්ඩේ බේර ගන්න පල්ලියගුරුගේ රන් අය සේවාවත් එක්ක එකතු නොවති.
1: 40 වසරක විශ්වාසනීය සේවාවක් එක්ක ඔන්නාට පුළුවන්කම තියෙනවා පල්ලියගුරුගේ රන් අය සේවාවත් එක්ක එකතු වෙන්න. දෙවෙනි පුරා ශාකා 24ක් තියෙනවා. ඔයාට රස්තියාදුවක් නැතුව ඉක්මනින් අතට සල්ලි ගන්න වගේම රන් පවුමට උපරිම මුදල දෙන තැන තමයි පල්ලියගුරුගේ රන් අය සේවාව කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි. දැන් ලක්ෂයටම පොලිය වෙන රුපියල් 480ක් විතරයි. ඒ වගේම ඔයාට කියන්න ඕනේ ඔයාගේ රන් භාණ්ඩය ඉක්මනින්ම බේරගන්න නැතුව ඔයාට බේරගන්න ඒගොල්ලෝ මාස 14කට වැඩි කාලයක් දෙන නිසා ඔයාට හදිස්සියක් නැතුව ඔයාගේ අතට සල්ලි ආවහම හිමීට බේරගන්න ඕන chance එක දීලා තිනවා. සතිය දවස් 7ම පල්ලියගුරුගේ රන් අය සේවාව එකතු වෙනවාට පුළුවන්. තින සතිය දවස් 7ම විවෘත නිසා ඉතින් ඔන්න ගනුදෙනුවයි රත්තරම් පල්ලියගුරුගේ රන් අය සේවාවත් එකවට එකතු වෙන පුළුවන් විශ්වාසෙන් වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් 0111 250 97 76 0111 250 97 76 ට කෝල් එකක් දෙන්න.
0: විශ්වාසයෙන් ගනුදෙනු කරනවා වගේම තමයි කනබොන දෙයටත් විශ්වාසය තියෙන්න ඕන. අපි කනබොන දෙය ගැන විශ්වාසයෙන් අපිට අරගන්න පුළුවන් නමක් තමයි විජේ නිෂ්පාදන කියන්නේ. ඒ නිසා කැම වේලක රසය ගුණය පෝෂණය ගැන හිතනවා නම් වසවිස රසකාරක නැති හොඳ නිෂ්පාදන පෙළක් විදියට තෝරගන්න විජේ නිෂ්පාදන 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක. සුබ සන්ධ්‍යාවක්. හවස 5:02 වෙලාව.

0: රටට වග කියන රේඩියෝ.
1: නිමන්ත ප්‍රසාර අධ්‍යක්ෂණයක් මීෂා.
2: මීෂා ගෙති වැරද්දක් නෑ.
3: වැරද්දක් නේ? තුන්ස කොළු වැදුනද කොයි හරි? බලන්න බව මෙයා කියන කතාව.
2: ඉඳගන්න එපා බබී, මල්මි තාම පොඩීනේ.
3: පොඩි වුණත් ලොකු වුණත් මං කැමට තේරෙන්නේ නැත්ත. මොකක්ද ඇත්ත? හකින බල මොකක්ද ඇත්ත? එයා යාගේ ඇත්ත කතාව කිව්වේ.
4: මම තමයි කෙල්ල මීෂා.
2: අනික අපි මේ කෙල්ලට පහුගිය සද්දකේ බල කර මේ ප්‍රොපෝසල් එකට කැමති වෙන්න කියලා.
5: හරි පුතා. එයාට ඕන නම් අපේ ප්‍රොපෝසල් එකට අකමැති වෙන්න ඉන්නවා.
2: මැති වුණා තාත්තයා එකෙන්ම අකමැති වුණා. අම්මනේ යාගේ අම්මයි තාත්තයි පන්සලට ගෙන ලොකු ආමතුණි කියලා මේකට කැමති කරව ගත්තේ.
3: එතකොට මන්ද වැරදි? මන්ද වැරදි?
1: සතියේ සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න.
6: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශනාගාර සඳහා මාසික කුලී පදනම මත රියතුරු සහ ඉන්ධන සහිතව වාහන සේවයේ යෙදවීමට මිල කණන් කැඳවනු ලැබේ. හුන්නස්කිරිය විකාශනාගාරය සඳහා වායු සමනය රහිත 2000 වසර හෝ ඊට පසු නිෂ්පාදිත දොර 4 ඩබල් කැබ් රථයක්, මඩොල්සිම විකාශනාකාරය සඳහා 2011 වසර හෝ ඊට පසු නිෂ්පාදිත ත්‍රිරෝද රථයක්. වැඩි විස්තර සඳහා අමතන්න 0112 774 594, 0112 775 493. වැඩි විස්තර සඳහා 2026 ජුලි 17 වෙනිදා දිනමින පුවත්පත බලන්න.

0: හවස 5 විනාඩි 14 වෙලාව වෙවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව ඩෙන්ගු රෝගීන්ගේ සංඛ්‍යාව 76,000 පැනලා ගිහිල්ලා
1: තියෙනවා.
0: හරි. දන්නව නේද?
1: ඔව්.
0: ඉන්න මරණ සංඛ්‍යාවත් එන්න වැඩි වෙමින් තියෙන්නේ. ඉතින් මේ විදියට මේ தත්ත්වය පාලනය කරගන්න බැරි වෙන්න බුලුවන් වාගේ සහයෝගය නැත්තම් ඔබේ සහයෝගය නැති වුණොත්.
1: ඒ
0: නිසා යලි යලිත් හැම වෙලාවෙම අපිට කියන්න තියෙන්නේ වටපිටාව පිරිසිදු තියාගන්න. වටපිටිය සුද්ධ කරගන්න. දැන් හෙටින් පස්සේ දායි දවස් දෙකක් නිවාඩු. සිකුරාදානේ නේද? බ්‍රහස්පතින්දනේ.
1: අයියෝ.
0: අයියෝ.
1: මොකද මේ? සිකුරාද වෙනකන් බලන්
0: ඉන්නේ. බලවල ඉන්නේ හිතේ තියෙන ආසාව.
1: සාදුදා ඉඳන් ගණන් කරන්නේ සිකුරාද වෙන්නේ කවද්ද කියලානේ. කොහෙද ඉතින් මේ මෙලෝසි කියන්නේ
0: නෑනේ. අර පඩි දවස බලන් ඉන්නේ.
1: ඔව් මේ මාසේ පඩි ගත්තාම ලබන මාසේ පඩි එන්නේ කවද්ද කියලා
0: බලවල. ඒ වගේ තමයි දැන් සිකුරාද වෙන දවස බලවල.
1: ගැන ඉන්න ඔයගිලි ටික.
0: මේ සිකුරාද තමයි පඩි වැටෙන්නේ.
1: ආ ඕකේ.
0: ඒක නිසා සිකුරාද හෙට කියලා ඔළුවේ තියෙන්නේ.
1: දවසකුත් මග ඇරලා හෙට සිකුරාද.
0: හෙට බ්‍රහස්පතින් ස්කිප් කරා මේ සතියේ.
1: එහෙම කරගන්න පුළුවන් නම් හොඳයි නේ.
0: අපිට ඕන වෙලාවට එහෙම කරගන්න පුළුවන් නම් නේද?
1: හදිසි අවස්ථාවයක් වුණාම නේ.
0: හදිසි අවශ්‍යතාව මත අපිට එහෙම සතිය දවසක් අයින් කරගන්න ඕන.
1: තියෙනවනම්.
0: එහෙම තියනවනම් හොඳයි.
1: කොහෙද ඉතින් දවස් 7ම අපි ඉන්නේ බෑ.
0: මේක වැඩේ. කොහමරි මේ මම මේ කියන්න ගියේ ඉතින් ඇත්තටම මේ වඩපිටාව පිරිසිදු තියාගෙන ඩෙන්ගු වලක්ව ගන්න ඔබේ සහයෝගය ලබා දෙන්න. නිකන් පඬිත කමට නිකන් මගේ ගෙදර නම් නෑ ඔය වඩපිටාව තිබුණට අපේ ගෙදර නම් නෑ කියලා හිටියට පොඩ්ඩක් වටේ වීඩියෝ ගියෝදින් ඕන තරම් දේවල් තියෙනවා.
1: ඊයේ සුද්ධ කරා පෙරේද සුද්ධ කරා අපි ආයේ අද සුද්ධ කරන්න ඕනේ. එහෙම හිටියොත් එහෙම එක කරගන්න වෙන්නේ නැහැ අපිට.
0: එහෙම කියලා හිටියට පොඩක් වටේ ඇවිද්දොතින් ඕන තරම් තැන් තියෙනවා. වතුර රැඳෙන තැන් ඔබ නොහිතන විදියට වතුර ගෙදුච්ච තැන් තියෙනවා. මෙවන් මදුරු බෝ වෙලා ඔබටම වටපිටාව ඉන්න මිනිස්සුන්ටම දෂ්ට කරලා ඩෙන්ගු රෝගය වැළඳෙන්න
1: පුළුවන්.
0: පරිස්සම් වෙන්න දැන්ම මේ දේවල් කරන්න. හදිසියවත් දැන් වතුර ටික අයින් කරගන්න බැරි තනක් තියෙනවා නම් ඒකට ලුණු ටිකක් දාන්න. එතකොට ක්ලෝරීන් ටිකක් දැම්මට පස්සේ ටිකක් පාලනය කරගන්න පුළුවන් කියලා කියනවා. ඉතින් ඒ දේවල් කරනට වැඩිය හොඳයි එහෙම ජලය රැඳෙන තැන් තියෙනවා නම් ඒ වස් කළා දාන්න.
1: ඒක
0: තමයි වඩාත්ම වටිනා කියන දේ. මේ වසංගතයෙන් අපිට බේරෙන්න නම් රයිට් ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන. විජේ නිෂ්පාදන 100%ක්ම අපේ රටේ රසවත්ම නිෂ්පාදන පෙළක්. ඔබට හඳුනා දෙනවා තේ එකක් කෝපි එකක් රහට බොන්න ස්වභාවික රසය රැකෙන විදියට නිෂ්පාදනය කර තියෙන්නේ නේද?
1: කහට රසට තේ එකක් බොනවා නම් ඔයා ගන්න ඕනේ විජේතේ. ඒ වගේම අපි කියලා තියෙනවා දැන් කෝපි රහ හොයන ඔයාට ඔන්න පුළුවන්කම තියෙනවා කෝපි එක මිලදී ගන්න විජේ කියන නමින්. ඒ අතර නිෂ්පාදන රසක් විජේ නිවහලින් අපිට ලැබිලා තියෙනවා. අපේ රසේ රටේ සමර විතරක් නෙවෙයි ලෝකයේ සමරත් දැන් විජේ නිෂ්පාදන අරගෙන යන්නේ පාරිභෝගික විශ්වාසයත් එක්ක. ඉතින් ආට පුලංකම තියෙනවා ළඟම වෙලන්සලෙන් සුපිරි වෙලන්සලෙන් අනුකරණ නිෂ්පාදන වලට රැපරෙන්නේ නැතුව විජේ නිෂ්පාදන තෝරලා බේරලම ගන්න.
0: සමුදු ඒ වගේම දසනායක ඇතුළු කට්ටියම වලපනේ මැසේජ් කළා තියෙනවා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා. ඒ වගේම හැමදාම වගේ අදත් අපි ඔය වහගෙන වැඩ කරන ගමන් කියලා සුමේදා මැසේජ් කළා තියෙනවා. සචිත්‍ර ඒ වගේම දිනු ගයේෂා ඒ වගේම හසිත හේමාල් මදුෂංක ඇතුළු කට්ටියම එකතු කරගන්න කියලා. රුවිනී මේ වගේම මැසේජ් කළා තියෙනවා ගම්පහ ඉඳලා. කල්ප ඒ වගේම පුන්සිරි හේවගේ ඒ වගේම හසිත දිසානායක ධනුෂ්ක සඳරුවන් තුසිත වීරසේකර ඇතුළු කට්ටියම ඉන්නවා කියලා තියෙනවා මේ ලයිව් ප්‍රෝග්‍රෑම් එක අහගෙන.
1: අලවෙන් දර්ශනී කුමාරතුංග මැසේජ් එකක් දාලා තිනු අපේ කිලෝ සෙට් එකම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නේ කියලා. ආයෙත් එකම චාමිකා හොමාගම ඉඳන් එකතු වෙනවා. ගෙදර හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නේ කියලා කියනවා. සමීර් වගේම ගීත්මා ප්‍රභාෂි සම්පත් මේ හැමෝම අටළු ගමී මැසේජ් එකක් දාලා තිනු. මනිෂ් ඔයවත් එකතු කරගන්නවා මේ වෙලාවේ සලූන් එකේ වැඩ කරන ගම අපිව සද්දටම අහගෙන ඉන්නවා කියලා කියනවා. ඒත් එකම අපිට මැසේජ් එකක් දාලා තිනු ඉසුරු ඔයවත් එකතු කරගන්නවා.
0: හවස 5 විනාඩි 18යි. හෙට බ්‍රහස්පතින්දා.
1: ඕකේ.
0: සිකුරාද නෙවෙයි.
1: වැරදිර වටහා ගන්න එපා. යන්න අපේ ලක්කඩ ඔෆිෂියල් Facebook page එකට.
0: හෙට දවසේ අපේ දෙදෙනා අද වාගේම හමු විය යුතුයි.

0: Lakhanda Radio ITN
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්විපැණිය හන්දි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳ සැල් සහ ඔබට ළඟම වෙළඳ සැලෙන්
3: මම නම් දැන් මානම රිලැක්ස්
4: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්

0: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
1: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
0: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
1: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
0: නොවිනස් වන රසවත්ම රසය.
1: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
0: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: විජය තුන පහ හරියට හරියද
4: අසත ගුණට උයන්න විජය තුන පහ
5: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
6: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා මයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සිය ට්‍රිප් X5 සහ සුම් X5
0: කෝල් ඩ්‍රයිව් එකකට
7: ලක්කාන ඊවෙනින් ඩ්‍රයිව්

0: හවස 5:27 වෙලාව. අපි භාණ්ඩයක් කඩේට ගියාට පස්සේ ගන්න.
1: ඕකේ.
0: අපි අහන මුදලාලිගෙන් ලොකු කමට අහන්නේ. මුදලාලි. එහෙනම් වොරන්ටි තියනවද?
1: හරේ. කොච්චර කාලයක් තියනවද?
0: කොච්චර කාලයක් තියනවද?
1: ලයිෆ් ටයිම් වොරන්ටි එකක් තියනවද?
0: දැන් ඔය ස්විච් වලට, ලැග් පොයින්ට්ස් වලට.
1: හරේ.
0: ඒවට එහෙම ලයිෆ් ටයිම් වොරන්ටි දෙනවනේ. එහෙම තියනවා සමහර තැන්වල, සමහර බ්‍රෑන්ඩ්ස් වලින්.
1: හරේ.
0: ගන්නකොට ලයිෆ් ටයිම් වොරන්ටි කියලා තියනවා.
1: හා.
0: අන්තිමට දැන් ඔක කැඩුනට පස්සේ
1: ඕකේ.
0: අරන් යනකොට කඩේ නැහැ එතන.
1: ලයිෆ් ටයිම් දිනා කිව්වා මාළුකුවට කඩෙත් නෑ.
0: ඒ කියන්නේ ඒ බහන්ඩේට ලයිෆ් ටයිම් වොරන්ටි තියනවා.
1: හරි.
0: කඩේට ලයිෆ් ටයිම් වොරන්ටි නෑනේ.
1: ඒකනේ.
0: ඌ ගලවන් ගිහිල්ලා.
1: වෙන කොහෙට හරි ගෙනිහිල්ලා.
0: එතකොට ඉතින් එතන නෑ කඩේ.
1: හරි.
0: කෝල් එකක් දුන්නාම නම්බරේකට.
1: ආ මාත්‍ය අපි එතනින් ගියා.
0: නෑ නෑ එහෙම නෙවෙයි. කවුද? නෑ එහෙම දන්නේ නෑ. නම්බර් එකක් වෙනස් කළා.
1: හරි.
0: වෙන කවුරු හරි නම්බර් එක අරගෙන. එතකොට ඉතින් ලයිෆ් ටයිම් වොරන්ටි.
1: ඔව් ඒක තමයි.
0: එහෙම තියනවා එහෙම සමහර තැන්.
1: මුදලාලිත්
0: ලොකු කවට කියනවා මේකට මෙච්චර දෙනවා අච්චර දෙනවා වොරන්ටි තියෙනවා ගැරන්ටි තියෙනවා කියලා
1: කියනවා.
0: අපිත් ඉතින් ගැරන්ටි වොරන්ටි දෙකම ඕකේ කමන්නේ හා කියලා එනවා අරගෙන. හැබැයි ඔකේ දෙකක්. ඔක දෙකක් කියලා කියනවා. දන්නවද?
1: කියන්නේ වොරන්ටි කියන්නේ එකක්, ගැරන්ටි කියන්නේ එකක් කියලා දෝ කියන්නේ.
0: ඔව් වොරන්ටි කියන්නේ නිෂ්පාදකයා දෙන ලිඛිත පොරොන්දුවට.
1: හා හා හා.
0: වොරන්ටි කියලා කියන්නේ.
1: රයිට්.
0: ඒ කියන්නේ නියමිත කාලය තුල මොනහරි භාණ්ඩයක් ගත්තට පස්සේ ඒක මොනහරි දෝෂයක් ආවොත් පරීක්ෂා කරලා බලලා එක මාරු කරලා දෙනවා.
1: හා හා.
0: එහෙම නැත්නම් ඒක ඒ භාණ්ඩය වෙනුවෙන් වෙනත් භාණ්ඩයක්
1: දෙනවා. ඒක වෙනුවට වෙන එකක් දෙනවා. ඒ වගේම එකක් දෙනවා. ඒ මාරු කරලා දෙනවා.
0: ඔව් මාරු කරලා දෙනවා.
1: හා ලිඛිත පොරොන්දු.
0: ඒ වෙනුවෙන් දෙන ලිඛිත පොරොන්දුව තමයි ගැරන්ටි එක මේ sorry
1: වොරන්ටි එක කියලා කියන්නේ.
0: වොරන්ටි එක කියලා කියන්නේ.
1: මේ තියෙන වොරන්ටි කාඩ් එක කියලා අර කියන්නේ නේ.
0: ඔව් එතකොට ඒ කාඩ් එක අරන් ආවදින් ඒක ඒ විදිහට කර ගන්න
1: පුළුවන්.
0: ලිඛිත සහතිකය.
1: ඕකේ.
0: ගැරන්ටි එක කියලා කියන්නේ
1: හා
0: දැන් භාණ්ඩයක් සම්බන්ධව මෙන්න මේකේ මේ ක්වොලිටි එක තියෙනවා.
1: හා හා හා.
0: මේකේ මේ තත්ත්වය
1: තියෙනවා.
0: ඒ සම්බන්ධව තියෙන තත්ත්ව සහතිකය. ඒකට තමයි ගැරන්ටි එක කියලා කියන්නේ. කියන්නේ දැන් භාණ්ඩයක් ගත්තට පස්සේ
1: ඔව්
0: ඒ භාණ්ඩේ මොන හරි දෝෂයක් ඇවිල්ලා කැඩිලා මොන හරි දෙයක් වුණොත් ඒක නැවත මාරු කරගන්න දෙන ලිඛිත සහතිකය තමයි වොරන්ටි එක කියලා කියන්නේ.
1: හරි ඔව්.
0: නමුත් ගැරන්ටි එක කියලා කියන්නේ අපි ෆ්‍රිජ් එකක් ගත්ත කියන්නකෝ. ෆ්‍රිජ් එකේ මෙන්න මේ මේ මේ ප්‍රමාණයට මේකේ ලෙවල්ස් වැඩි කරාම මේ කූල් එක තියෙනවා.
1: හරි.
0: මේ ප්‍රමාණයට වැඩි කරති මේ කූල් එක තියෙනවා.
1: හා හා.
0: මේකේ තියන්න ඕන මස් මාළු මෙන්න මේ කූල් එක මේකේ තියෙන නිසා.
1: හරි.
0: ඒ කියන්නේ ටෙම්පරේචර් එක මෙච්චරයි කියලා. අනේ ඒ තත්වයන් සම්බන්ධව දෙන සහතිකය.
1: හා.
0: තමයි ගැරන්ටි එක කියලා කියන්නේ.
1: හරි.
0: ඉතින් ඒකේ තත්වේ මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඒ තත්ව සහතිකයේ කියන්නේ තත්ත්වය සම්බන්ධව තියෙන ගැටලුවක් ආවොතින්
1: ඒක
0: නිවැරදි කරලා දෙන්න හරි
1: හදන්න
0: බැරි එකක් නම් ඒක ආයමත් රීප්ලේස් කරන්න කියන වෙනත් එකක් විදියට දෙන්න හරි
1: ඕකේ
0: ඒගොල්ලෝ බැඳිලා හිටව. අන්න ඒකට තමයි ගැරන්ටි එක කියන්නේ.
1: හා හා.
0: අර එකක් මේක එකක්. හැබැයි ටිකක් එක ළඟින් යනවනේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා.
1: ඒකනේ
0: ගැරන්ටි එක කියන්නේ තත්ත්වය සම්බන්ධව දෙන සහතිකය.
1: ඕකේ.
0: අර වොරන්ටි එක කියලා කියන්නේ
1: ලිඛිතව එක දෙනවා.
0: ලිඛිතව
1: පොරොන්දුවක් දෙනවා.
0: මේ භාණ්ඩය සම්බන්ධව දෙන පොරොන්දුව.
1: හා හා
0: හා. ඉතින් ওই දෙකම පොඩ්ඩක් ළඟින් යන්නේ.
1: ඔව් දැන් ගිහිල්ලා මේ ගැරන්ටි එකක් දෙනවා කොහම වෙන කඩවලල වොරන්ටි එකක් නේ දෙන්නේ කියලා හිතන්න එපා.
0: ඒව කියලා රණ්ඩු වෙන්න යන්න එපා. ওই දෙක පොඩ්ඩක් ළඟින් යනවා.
1: හා හා.
0: හැබැයි පොඩි පොඩි වෙනස්කම් ටිකක්
1: තියෙනවා. රයිට්.
0: ඒ නිසා මේ රණ්ඩු වෙන්න එපා. මට මේකට ගැරන්ටි ඕන. හා
1: හා.
0: මේකට වොරන්ටි ඕන කියලා. ඒව රණ්ඩු කරගන්න
1: යන්න. ඒක හිතන්න එපා. දෙන්න නැත්නම් මොකක් දෙකෙන් එකක්වත් දෙන්න නැත්නම් පොඩ්ඩක් හිතලා බලන්න.
0: දෙකෙන් එකක්වත් දෙන්න නැත්නම් චුට්ටක් හිතලා බලන්න ගවන්නේ. නැත්නම්
1: පොඩ්ඩක් කලබල වෙන්න එපා.
0: කලබල වෙන්න එපා. බැලන්ස් එක නැති වෙන්න එපා.
1: ඕකේ.
0: රයිට්. සිද්ධා කහන ගොඩක් අය ඉන්නවා. ඒ අතරේ විශේෂ මතක් කරන්න ඕන ඩෝම නිෂ්පාදන ගැන මතක් කරන්න ඕන. ඩෝම කිව්වට පස්සේ මාක්ස් පෙන් හෝල්ඩින්ග් සමාගම හඳුන්වා දෙන නිෂ්පාදන පෙළක් තියෙනවා. ඩෝම කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර සහ නිෂ්පාදනයේ ආශ්‍රිතව
1: කැඩුණු
0: සවල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර සහ ලැසුරුම් කිරීමේ යන්ත්‍ර මේ වගේ නිෂ්පාදන පෙළක් තියෙනවා. ඒ වගේම ඇඹරුම් යන්ත්‍ර, පොල් තෙල් ඉන්ද්‍රිය යන්ත්‍ර මේ ඕනම දෙයක් ඔබට ගන්න පුළුවන්. ලංකාව පුරාම ඉන්න ඩොමනියෝජිතයන්ගේ
1: නොම්ඹර තිස්ස කැල්හෙන පාර මහරගෙම තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාවක තියෙන්නේ. ඔයාලට පුළුවන් එතනටත් ගිහිල්ලා ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන යන්ත්‍ර ටික අවශ්‍ය මාදලි වලින් අවශ්‍ය ධාරිතාව වලින් මිලදී ගන්න. අලවීන් පොස හොඳ සේවාවක් දෙන තැනක් නම් ඒ තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. කතා කරලා විස්තර දැනගන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා. 011-6779-579 කෝල් එකක් දීලා මාක්ස්මන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න.
0: හවස 5 විනාඩි 33යි වෙලාව. අපි පොස්ට් එක තියනවා නේද?
1: ඒක
0: ශාක්‍රේ නැද්ද?
1: නෑනේ.
0: පහමාරයි වෙලාව.
1: දැන්ද මතක් වෙන්නේ?
0: පේජ් එකට යන්න. ලක්කඩ අපේ ඔෆිෂියල් Facebook page එකේ තියෙන පොස්ට් එක බලන්න ගිහිල්ලා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න.
1: කල්ලා අපිට මැසේජ් එකක් දාන්න.
0: අපේ Facebook page එක follow කරන්න තමද කරන්න එපා.

0: evening drive with Chamit and Charu.
1: හවස 5 විනාඩි 46.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7. මහජන සම්පත රටටම සම්පත.
3: හැමෝම එකම රේස් එක තුවාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන?
4: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ්නේ.
3: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
4: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියල් ග්‍රිප් X5 සහ සුමිට් 5 සියල් තරෝඩි සුවර්ස්.
5: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත

0: දිනමල රාත්‍රි 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011
1: ලකන්ඩ රේඩියෝ ITN

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: වෙලාව පසර 5 විනාඩි 45යි.
0: ලකාණ්ඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.
2: සම

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: ඩොලර් බිලියන් ඩවයක්ම වූ අපරයින ආදායම. සයිබර් තර්ජනවලින් දරුවන් ආරක්ෂා කිරීමට පියවර. වෙනස් නොවන ප්‍රතිපත්ති පොලි අනුපාතය. අත්තරංගොඩපත් රාහුල් හා ප්‍රියංකා.
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.

0: Lakhanda Radio ITN
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
5: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීලී ඇක්ටිව් ප්ලස්.
6: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ නවීන තාක්ෂණයේ නා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
7: Drive with Vikita.
8: Lakhana, even in drive.

0: හවස 5:53 වෙනාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව.
1: ඕකේ.
0: අපි සමහර සොලියුෂන්ස් අපි පාවිච්චි කරන්නේ අත්‍යවශ්‍යම වෙලාවන් වලදී විතරයි.
1: රයිට්.
0: සමහර දේවල් කියන්නේ අත්‍යවශ්‍යම දේවල් වලට විතරක් පාවිච්චි කරන සොලියුෂන්ස්
1: තියෙනවා.
0: කියන්නේ තුරුම්පු.
1: ඔව් තුරුම්පු.
0: තුරුම්පු.
1: ඕකේ.
0: තුරුම්පු ගහන්නේ බේරෙන්න බැරුණොත්. ඒ වගේ වෙලාවල් තියෙනවා. කෙනිට කලින් කරන්න පුළුවන් දේවල් වලින්
1: ගොඩ දාගන්න බලනවා. නැත්නම් නැති වුණොත් තුරුම්පුවක්
0: ගහලා දානවා බේරෙන්න. ඒ වගේ දැන් එක එක දේවල් අපි පාවිච්චි කරලා කොන්දේ අමාරුවට, ධනේ සමාරුවට, බෙල්ලේ වේදනාවට වගේ ලොකු තියෙන අපිට තියෙන අසනීප වලට අපි පාවිච්චි කරලා එක එක දේවල් හරියන්නේම නැතුණාම
1: ඒක වැඩි වෙනවා.
0: වැඩි වෙනවා එක්ක. ඊට පස්සේ අපි මොකක් හරි බලන තුරුම්පුවක් ගහලා බලනවා.
1: රයිට්.
0: අන්නේ තුරුම්පුව තමයි අපි කියන්නේ ඔටෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා.
1: හරි
0: දැන් මේක තමයි හොඳම තුරුම්පුව. වාගේ කොන්දේ වේදනාවට, බෙල්ල වේදනාවට, ධනිස් වේදනාවට මේ කියන සෑම සන්ධි වේදනාවක් සඳහාම හොඳම ප්‍රතිකාරය, හොඳම ප්‍රත්‍යක්ෂ විසඳුම තමයි අපි කියන්නේ ඔටෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා.
1: ඉතින් ඔන්න ඔය දිගු කාලීන සන්ධි වේදනාව වලින් පෙළෙන කෙනෙක් නම් දැන් ඔයාට ෆැඩ්නල් ඔටෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඔටෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ ෆැඩ්නල් පර්යේෂණ මධ්‍යස්ථානය. ඔන්න ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක එකතුලා කරපු පර්යේෂණ වලින් පස්සේ ලිදකූපු ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කළ තියෙන හොඳ ප්‍රොඩක්ට් එකක්. වාගේ සියලුම සන්ධි වේදනා වලට දීර්ඝකාලීන සුවයක් වාට ගන්න පුළුවන්කම තියෙනවා ෆැඩ්නල් ඔටෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් පාවිච්චි කරෝති. දෙවෙනි පුරා තියෙන ෆාමසි සුපිරිවෙලන්සල් වලින් ඔයාට ඔටෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. වැඩි විස්තර දැනගන්න ඕන නම් දැන් ඔයාට ෆැඩ්නල් ඔටෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන ඔයාට පුළුවන් ෆැඩ්නල් ආයතනය සම්බන්ධ කරගන්න. වැඩි විස්තර දැනගන්න 0.6.6.30 ඔන්නවට කතා කරලා ෆැඩ්නල් ඔටෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන තවදුරටත් විස්තර දැනගන්න පුළුවන්.
0: 1980 වෙනනේ
1: 1920කට ආරම්භ කළා දුන්නොත්
0: 1920කට දාලා දෙන්න ගහලා බලන්න තුරුම්පුව.
1: ඕකේ.
0: කොන්දේ අමාරුවට
1: සදහටම සුවයි.
0: ඒ වගේම තමයි විජේ නිෂ්පාදන කෑම වේල රස ගන්වන්න වෙනස් විදියට කැම වෙලක් හදාගෙන කන්න නූඩල්ස් ඉඳියාප මේ වගේ දේවල් හදා ගන්නවා නම් ඉඳියාප පිටි සුදු ඉඳියාප රතු ඉඳියාප පිටි මේ විදියට ගන්න පුළුවන්. නූඩල්ස් නම් විජේ නූඩල්ස්. ඒ වගේම මස්කරි එක මාළු කරි කරහට හදා ගන්න මස්කරි 3-5ක මාළු කරි 3-5ක වඩ ගන්න පුළුවන්. විජේ නමත් එක අරගෙන ට්‍රයි කරලා බලන්න. කවුද ඉන්නේ සිද්ධාක් අහන්න මේ වෙලාවේ මැසේජ් කරන අය.
1: පසන් මැසේජ් එකක් දාලා තිනු මතකම ඉඳන් ඔයාව එකතු කරගන්න. ඒත් එකම අපි හැමදාම ලක්ක දහනවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා අම්බම් පිටියෙන් රේණුකා. ඔයාවත් එකතු කරගන්න ගමන් සුචිනි ඔයාවත් එකතු කරගන්නවා. මේත් එකම බොයගොඩ පැත්තට ගියාම සුමනා ඉන්නවා ඒ පැත්තේ. ඒත් එකම දිශිනි ලාභකඩේ හැමෝම එකතු කරගන්නවා. ඩිලාන් ඉන්නවා හංවැල්ලෙන්.
0: සුමුදු ඒ වගේම ප්‍රියංක රත්න මාම ඇතුළු කට්ටියම මේ වෙලාවේ වැඩ කරන ගමන් යාලගේ බේකරි කේ මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා තිනවා. ඊට පස්සේ සංජනා මැසේජ් කළා තිනවා මාව ඩල්ලින් ඉවිනින් ඩ්‍රයිව් හැමදාම අහනවා වැඩේ මාරු කියලා.
1: ඕකේ.
0: තෑන්ක් යූ. 5:56

යාළුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

0: සිහින එක තනි වෙලා.
1: මේ කවුද?
2: මං අම්මේ සෙන්රත් පුතා.
1: මොකෝ මේ ෂර්ට් එකේ මූණ වහගෙන?
2: නෑ අම්මේ, එක දවසක් පිච්ච වැරද්ද අනිත් දවසේ වෙන්න දෙන්න බෑනේ. මං එනකොට නංගිය කකුලක් උඩ කකුලක් දාගෙන පාඩම් කරනවා. මාව දැක්කොත් එහෙම නංගිය වැරදියට හිතයි කියලා මං මෙහෙම මූණ වහගෙන ආවා. එහෙම හොඳයි නේ අම්මේ.
0: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්.
1: පුතා වාඩිලා ඉන්නකෝ, මං තේකක් හදාගෙන ඉන්නම්.
2: බලන්නකෝ අම්මේ, හැමදාම ඔහොමනේ. මෙයා වෙනස් වෙන එකක් නැද්ද?
1: වෙනස් වෙයි පුතේ. මාත් ඉස්සර ඔහොම තමයි. මාස හතරක්ම තාත්තා වගේ පස්සෙන් ආවා.
2: ඇත්තට?
0: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
3: සීනික තනි වෙලා.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
5: FM 93.5, FM 93.7 ලක්හඬ Radio ITN.
0: හවස 6 විනාඩි 12යි. මසලිකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
5: ටේක්යා සුරැකෙන මගතොට
0: හෝල් ඩ්‍රයිව් එකට
5: ලක්හඬ.

0: ඩිවිලින් ්‍රයිව හගෙන ඉන්න වෙලාව හම සහය පහු වෙලා තියෙන්නේ. අපි මදක් කරන්න ඕන ගොවිසතල දරයි පිළිබඳව වාසනාව අරගෙනද ගෙදරයන්න ඔබ ගොවිසතල තරයක් ගන්න ඕන ජීවිතේ වාසනාව කොයි වෙලාවෙ ළඟාවෙනවද කියලා දන්න. හෙට උදේ වෙනකොට ලක්ෂපති කෝටිපතියෙක් වෙලා තියෙන්න පුළුවන් අද ගොවිසතල තරයක් ගත්තොදී.
1: ඉතින් ඔයා දන්නවා අගේ කෝටිපති හිණිය හැබෑ කරන්න පුළුවන් ගොවිසතල තරයි. ඉතින් ඒ නිසා ඔයාට කියන්නේ හැමදාම ගොවිසතල තරයි මිලදී ගන්න කියලා. සතිය දින හතේම දිනුම් මදුර ලොතරැය නම් ඒ තමයි ගොවිසත කියලා කියන්නේ. ඉතින් ආට පුළුවන් ලකම තියෙන ලොතරැයි කූඩුවෙන් යන ගමන් එන ගමන් ගොවිසත ලොතරැය කරගෙන වන්නවාගේ කෝටිපති හිණියත් හැබෑ කරගන්න.
0: ණයක් ගන්නව කියන එක අපිට ලොකු ප්‍රශ්නයක් සමහර වෙලාවට. අතේ තියෙන සල්ලි ටික මදි වුණාට පස්සේ මොනවා හරි වැඩක් කරන්න ගිහිල්ලා අපි බලන්නේ ගොඩක් වෙලාවට ණයක් ගන්න. ඒ වෙනුවෙන් රන් භාණ්ඩයක් උකස් තියලා ලොකු මුදලක් ගන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් යන්න තියෙන හොඳම තැන තමයි පල්ලියගුරුගේ රන් ණය සේවාව කියලා කියන්නේ.
1: ඒ තමයි පල්ලියගුරුගේ රන් අය සේවාව කියලා කියන්නේ. 40 වසරක විශ්වාසනීය සේවාවක් එක්ක ආට පුලුවන්කම තියෙන ඔයාගේ රන් භාණ්ඩයට ඉහළම මුදල ලබා ගන්න වගේම ඔයාට බේරගන්න මහන්සි වෙන දෙයක් නෑ. ඔන්න බේරගන්න හදිස්සි වෙන දෙයක් නෑ. මාස 14කට වැඩි කාලයක් ඔයාට තියෙනවා ඔයාගේ රන් භාණ්ඩය බේරගන්න. ඒ වගේම කියන්න ඕනේ ලක්ෂයටම පොලිය වෙන්නේ ඔන රුපියල් 480ක් විතරයි. දිවින පුරාම ශාකා 24ක් තියෙනවා. වගේම පල්ලියගුරුගේ රන් අය සේවාව සතියේ දවස් 7ම ඔබ වෙනුවෙන් විවෘතයි. ඒ නිසා දැන් ඔයාගේ සල්ලි හදිස්සියට ඔයාට යන්න තියෙන හොඳම තැන තමයි පල්ලියගුරුගේ රන් අය සේවාව කියලා කියන්නේ.
0: එවර අපි සින්දුවක් අහලා ආයෙමත් කතා කරමු.

0: FM 93.5, FM 93.7, La Khanda Radio ITN.
1: 6:18 වෙලාව.

0: ක්‍රියාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන් වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාව මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 7 9 5 7 9.
1: පටස් ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය. ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.
2: කෝල් ඩ්‍රයිව් එකට
1: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්.

0: ගෙන හදට අපිට අන්න වෙලා ඇවිල්ල තියෙන මන ඉතින් යන්න කලි මතක් කරන්න ඕන වාගේ ගෙදර කෑමවේල රස ගන්වන විජය නිෂ්පාදන ගැන. කෑමවේල විතරක් නෙවෙයි ඔයා බොන තේක කෝපි එක මේ හැම දෙයක්ම රසවත් විදිහට අරගන්න නම් විජය නිෂ්පාදන ඔයාගේ ගෙදර තියෙන්නම ඕන. අපි මතක් කරන්න ඕන සන්ධි වේදනාවන් වලට මොකද්ද තියෙන විසඳුම. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්.
1: ඔයාගේ සන්ධි වේදනාව වට පුළුවන් දැන් ආසුව කරගන්න වගේම දීර්ඝකාලීන සුවයක් ලබා ගන්න එකට කරන්න තියෙන්නේ ඔත්තු ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එකක් මිලදී ගන්න එක. මොකද ඔයාගේ දීර්ඝකාලීන සන්ධි වේදනාවලට දීර්ඝකාලීන සුවයක් දෙන්න පුළුවන් එකම නිෂ්පාදනය තමයි 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරලා තියෙන. ඒ වගේම ආයුර්වේද දෙපාර්තමේන්තුව උත්සාහිත කරලා තියෙන ඔත්තු ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ ඔයාගේ ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම සහක්‍රියාකාරී විසඳුම ගන්න ඔන්නාට පුළුවන්කම තියෙන. ළඟම ෆාමසි එකෙන් වෙන්න පුළුවන් අන්න සුපිරි වෙළඳ සැලෙන් වෙන්න පුළුවන් ඔයාට ඔත්තු ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා.
0: එවනම් අපි අදට යනවා හයමත් හෙටත් හවස 4ට ඉවිනින් ඩ්‍රයිව් එක මුණ ගැහෙන බලාපොරොත්තුෙන්. ගිහින් නම් මම චමිත්.
1: ගිහින් නම් ඔයාට සුබ දවසක්. මම චාරෝ.

0: පෙන් සමහ ්‍යාර විතුන්ගේ ාවිත හරන දැ නවනිමාවකින් එන ෝමස්ුවන්ත්‍රී වී කිටීම යන්ත්‍රයක සාදම්බ හිමිකරයකු වන්න අදමම තන්න බිත්ව එකක හැයි හයිසේ හැතනමයි පන්සේ හැතනමය.
1: රාජ්‍ය බැංකූක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: මමනන්ද මාරම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්.
5: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: настала.
1: ගෙවුණු බස් 6ට අප රැඳ අතායබ ඩොලර් බිලියන 9ක්ම වයි. කෝප් සහ කෝපා විමර්ශන වාර්තා නීතිපතිටත් අල්ලසටත් යොමු කිරීම ජනතා ජයග්‍රහණයක්. නීතිජ්‍ය ප්‍රතිභා කියයි. අධික නෑපතිටිල්ලු විශ්වාස භංගයට විපක්ෂයේ පසුබසිද්දී ආණ්ඩුවෙන් සිකුරාදාට දින. ඩොලර් බිලියන 3.3ක ඍජු ආයෝජන කැඩ ඇබති අනිල් ජයන්ත හෙළි කරයි. මහියංගනයේට බැටරි බලශක්ති ගබඩා පද්ධතියක්. රටට ආර්ථික ප්‍රතිලාභ ගේන්න හදන ජනපති මන්දිර. ඉන්දීය පොලිස් අත්අඩංගුවට පත් වූ රාහුල් හා ප්‍රියංකා.
0: ලක්කඳ දේශීය ප්‍රවෘත්ති.
1: ලක්කඳ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර. ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ. 2026 බුල් බස් 6 තුළ ශ්‍රී ලංකා ව්‍යාපාර ආදායම ඇමරිකා ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ 2025 වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපේක්ෂව 8% වර්ධනයක් බවයි අපරිණ සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී බගල විජේසිංහ මහතා සඳහන් කළේ. තවත් වසර 4කින් ජාතික අපරාධ සැලැස්මට අනුව ඇමරිකා ඩොලර් බිලියන 36,000ක අපරාධ ආදායම් ඉලක්කයක් ළඟා කර ගැනීම අපේක්ෂාව බවයි ඔහු පෙන්වා දුන්නේ.
2: ජූනි මාසයේ අපරාධ කාර්ය සාධනය ශ්‍රී ලංකා රේගුවේ දත්වලට අනුව ඇමරිකාන් ඩොලර් මිලියන 1658ක සීමාවකට ළඟා වෙලා තියෙනවා. ඉතින් මේ මුල් අතවට තමයි අපි ඩොලර් මිලියන 1600 සීමාව මාසයක් ඇතුළත එක්ස්පෝර්ට් වලට වැඩි වෙලා තියෙන්නේ. ඒක ඉතාමත්ම වැදගත් කාරණයක්. එය ගිය වසරේ ජූනි මාසයත් එක්ක සංසන්දනය කරලා ගන්නකොට 15%කට වැඩි අගයක වර්ධනයක් අපි දකිනවා. සමස්තයක් වශයෙන් ගත්තොත් මුල් මාස 6 තුල ජනවාරි මාසයේ සිට ජූනි මාසයේ දක්වා සමස්ත ශ්‍රී ලංකාවේ අපනාන කාර්ය සාධනය මුල් අතාවට ඇමරිකාන් ඩොලර් මිලියන 9000 සීමාව පසු කරලා තියෙනවා. එය ඩොලර් මිලියන 9012ක ප්‍රමාණයක් වාර්තා වෙනවා. ඉතාමත්ම වැදගත් ලක්ෂණයක්. වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකාන් ඩොලර් මිලියන 7073ක ප්‍රමාණයක්. ඒ ගිය වසරත් එක්ක සංසන්දන කරන බලනකොට අපිට 8.95ක වර්ධනයක් අපි දකිනවා. 108%කට ආසන්න ප්‍රමාණයේ වාර්තාගත වැඩිවීමක්. අපරල් අංශයේ ඉදිරියෙන් ගමන් කරන පොල් සම්බන්ධ අපනයන, රබර් ශේෂිත අපනයන, ආහාර පාන වර්ග, ජුවලරි ශේෂ්ත්‍රය කැපීපේන වර්ධනයක් අපිට මුල් මාස 6දී දකින්න පුළුවන්. මුල් මාස 6දී කැපීපේන වර්ධනය අපි රටවල් වශයෙන් ගත්තොත් තාම පෙරමුණේනේ ඇමරිකා සහ ජනපදයේ ඉන්දියාව, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, ජපානය, මෙක්සිකෝව ආදි රටවල් කැපීපේන අපනනාදයෙන් වර්ධනයක් අපිට මේ වසරේ මුල් මාස 6දී දකින්න පුළුවන්. ඉතින් සමස්තයක් වශයෙන් ගත්තොත් අපිට 2030 වෙනකොට ඇමරිකාන් ඩොලර් මිලියන 36,000ක සීමාව ළඟා වීම සඳහා විශේෂයෙන්ම අපි වාර්ෂිකව 10% අපනනාදයෙන් වර්ධනයක් ළඟා කරගත යුතුයි. අර්බුදකාරී මැදිය වූද ශ්‍රී ලංකාවේ අපනන ශේෂ අඛණ්ඩ වර්ධනයක් පසුගිය මාස 6 තුලත් ඒ වගේ 2025 වසර අපි දකිනවා. ශ්‍රී ලංකාවේ අපනන ශේෂයේ හැරුම් ලක්ෂ්‍ය විදිහට මොකද අපි ඩොලර් බිලියන 15 සීමාවේ සිට ඩොලර් බිලියන 17.3ක පැමිණීම එක්ක ශ්‍රී ලංකා අපරාධ ශේෂය ඉතා ඉහළ පිම්මක් අපි ලබාගෙන තියෙනවා.
1: වත්මන් ආණ්ඩුවේ ප්‍රධානතම තේමා පාඩයක් වී තිබෙන්නේ වංචාව හා දූෂණයට එරෙහිව කටයුතු කිරීමයි. ඊයේ පාර්ලිමේන්තුවේදී ඒ සඳහා විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තා. මෙතෙක් පාර්ලිමේන්තුවේ කෝප් සහ කෝපා කමිටුවල විභාෂණය වෙන කරුණු ඍජුවම නීතිපතිට සහ අල්ලස් හෝ දූෂණ විභාෂණ කොමිසමට යොමු කර ඒවට අදාළව නීතිමය පියවර ගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ සඳහා පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග විරස් කිරීමට ආණ්ඩුවට හැකි වුණා. එය ජනතාවගේ පරමාධිපත්‍යයෙන් ගත් තීරණාත්මක පියවරක්. මේ පිළිබඳව අදහස් පළ කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතා.
3: දිගටම මතුවෙච්ච ප්‍රශ්නයක් තිබ්බා. මෙලෙස පාර්ලිමේන්තුවට ගෙනල්ලා සාකච්ඡා කරනු ලබන මේ ආයතනවල හෙළිදරව් වෙන වංචා දූෂණ අක්‍රමිකතා සම්බන්ධව කාරණා වලට මොකද වෙන්නේ? ඒවා පාර්ලිමේන්තුවේ පුස්තකාලයේ රැඳිලා තියෙනවා විතරයි. වෙන මොකුත් වෙන්නේ නැහැ කියන ප්‍රශ්නේ. සම්මතයක් විදියට තිබුණා මේ වාර්තාව සභාගත කරාම කථානායකවරයාගේ අනුමැතිය යටතේ අවශ්‍ය නම් නීතිපතිවරයාට යවන්න පුළුවන්. නීතිපතිවරයා හරහා තවදුරටත් පරීක්ෂා කිරීමක් කරන්න පුළුවන් කියන කාරණේ. නමුත් මෙතෙක් කාලයක් ඉතිහාසය ඇතුළේ එහෙම ප්‍රැක්ටිස් වෙලා නැහැ. ඒ නිසා මහජනතාව දැක්කේ කෝප් කමිටුවට ගේන ඉදිරියට එන යම් ආයතනයක සාකච්ඡාවක් කරනවා. ඒක මාධ්‍ය ප්‍රචාරය වෙනවා. හැබැයි ඒකෙන් ඉදිරියට කිසිවක් වෙන්නේ නැහැ කියන එක. තීරණය කරා මේ ස්ථාවර නියෝගවල යම් වෙනස්කමක් අවශ්‍යයි මේ පිළිබඳව වේගෙන් ක්‍රියාත්මක වීම සඳහා. අල්ලස්ව දූෂණ ක්‍රියාවන් සිදු ඇති බවට කාරක සභාව නිගමනය කළහොත් ඒ පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළ පසු පාර්ලිමේන්තුව විසින් තීරණය කරනු ලබන අවස්ථාවකදී එකී සිද්ධීන් සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම සඳහා එකී සිද්ධීන් ඍජුව අල්ලස්ව දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට හෝ පොලිස් ප්‍රතිවරයාට කාරක සභාව විසින් යොමු කරනු ලැබිය හැකිය කියලා සංශෝධනය. ඉතින් අපිට ඒක ලැබිලා තියෙනවාද? ඒක ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ විශේෂම අවස්ථාවක්.
1: මේ අතර කෝප් කමිටු වාර්තා කිහිපයක් අල්ලස් කොමිසමට යොමු කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වුණා. ජාතික මැණික් හාස්වඩාඹන අධිකාරිය, ජවර්ධනපුර මහරෝග ශාලා මණ්ඩලය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, සබරගමු විශ්වවිද්‍යාලය, සිවිල් ගොඩ සේවා අධිකාරිය, ලක්කා සතුස ලිමිටෙඩ්, විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජාතික ඉදිරි කිරීමේ බැංකු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලට අදාළ වාර්තා ඒ අතර වනවා. කෝප් සහ කෝපා කමිටුවල විමර්ශන වාර්තා ඍජුවම නීතිපතිට සහ අල්ලස් කොමිසමට යොමු කිරීමට පාර්ලිමේන්තුවේ සම්මත කිරීම අග්‍රගණ්‍ය තීන්දුවක් බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා බානාමෙහෙවා මහතා සඳහන් කළා.
4: කෝපා කෝපා කමිටුවට දඬුවම් කරන්න බෑ, ඍජු ලෙස ඒ අයට එරිව ක්‍රියාමාර්ග ගන්න බෑනි. හැබැයි දැන් කෝප්සා කෝපා කමිටුව ඍජුව නීතිපතිවරයා වෙත දන්වන්න පුළුවන් මෙන්න මේ වෙලා තියෙන වංචා දූෂණ කටයුතු සම්බන්ධ, අක්‍රමිකතා සම්බන්ධ, විවේ අපරාධ වැරදි තියෙනවද කියලා ඒයට බලන්න පුළුවන්. ඊළඟට පුළුවන් වංචා දූෂණ සම්බන්ධව තියෙන සියලුම දේවල් දූෂණ විරෝධී කොමිසමක් තියෙනවා, හරි ප්‍රබල. අන්න ඒ අයට මේ වාර්තාවක් දාන්න පුළුවන්. ඒ අයට පුළුවන් මේ සම්බන්ධව විමර්ශනය කළා නෛතික ක්‍රියාමාර්ග අරගෙන දඬුවම් දෙන්න. ඒ වගේම පොලිස්පතිවරයාටත් මේ සම්බන්ධ දක්වන්න. දැන් මේකෙන් පේන දේ තමයි මෙතෙක්කල් හිර වෙලා තිබ්බ, මෙතෙක්කල් තද වෙලා තිබ්බ, කිසිවක් කර කියා ගන්න බැරි අවස්ථාවක තිබ්බ කෝපා කෝප් කමිකුට නවජවයක් ලැබලා දීලා තියෙනවා. කෝපා කෝප් මේවාට දත් නැ කිය මෙච්චරකල් ඇඬුවා. අන්න ඊයේ ඒකට අවශ්‍ය ඍජු මාර්ගය හදලා දුන්නා.
1: ජනතාව දේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
5: මේ කමුට දෙකෙන්ම දැන් සිද්ධ වෙන දේවල් නීතිපති දුභාමෙන්තුයි ඒකාබද්ධව අල්ලස් කොමිසමයි ඒකාබද්ධව ඒ වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. සමත් ඉදිරියටම මේක ඉක්මනින්ම ක්‍රියාත්මක කරනයි මේ මම ඉල්ලා
6: සිටිනවා. එහෙම දේවල් අඩුයි වුණා ලංකාවේ. පංචා දූෂණ කවුරු කරත් ඒක හොයන්න ඕනේනේ. ඒක රටට වෙන බරපතල හානියක්නේ. ඉස්සෙල්ලා හොයන්නේ කොහොඳයි?
7: කෝපා සහ කෝප් කමිටු වලින් විමර්ශනය කරා විතරයි. නමුත් සරහට ගියේ නෑ මේ දේවල්. ඉස්සර දැන් නීතිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමසාරිස් දෙපාර්තමේන්තුවට මේවා විමර්ශනය කරන්න දෙනවා. ඒක ඉතින් යහපතක්. මීට කලින් අපි දැකලා නෑ. ඉතින් මේ කරන වැඩපිළිවෙල ඉදිරියට යනවා නම් බොහොම හොඳයි. රටටත් යහපතක් වෙයි. හොරු අහුවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
8: අනිවාර්යෙන් මේ දේ කෙනෙක්ගේ අවශ්‍ය සන්තෝෂයි. දිගටම මේ අන විදිය කරන ක්‍රමේ හරි. යන්න ඕනේ විදිය තමයි යන්න ඕනේ. අනිවාර්යෙන් ඉස්සර දුන්නේ නෑනේ. ඉතින් හරි ගියේ නෑ. යන්න දෙන්නේ නෑ. දැන් වෙනවා. කවුරු රටේ ජනතාව වශයෙන් මුදලේ බලාපොරොත්තු නේ කොතනම?
9: හොරුන්ට සියලුම දාන නීති ක්‍රියාත්මක වෙන්න ඕනේ.
10: හොරු අල්ලන ඒ වගේ දානවා නම් අපිට ඒක හොඳයි. රට හැදෙනවා. හැදලාගෙන හොරු නැතු වෙනවා. රට හොඳ ලස්සන රට බී වෙයි.
11: අල්ලගන්න බැරුව හිටපු අය අල්ලන එක ගොඩක් හොඳයි.
12: පනත හොඳයි. ඒක මේ සම්මත වෙච්ච එක. ඒක අපේ සමාජයට සහ රටට සුබවාදී.
1: අධික නැවතිවරයාට එරෙහිව විපක්ෂයේ කඩා විශ්වාසභාග යෝජනාව කඩනබෙන් විවාදයට කණ්ඩායම ලෙස ආණ්ඩු පක්ෂය කළ ඉල්ලීමට විපක්ෂයේ විරුද්ධතාව පළ කර ඇති බව වාර්තා වෙනවා. එහෙත් පක්ෂ නායක රැස්වීමේදී සියලු පක්ෂ එක්ව තිබුණේ සිකුරාදා දිනේදී සැලසුම් කළ පරිදි විශ්වාසභංගයේ විවාදයට ගැනීමටයි. ආණ්ඩු පක්ෂයේ ලිබ්බත අද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වී තිබෙනවා. එහෙදී ආණ්ඩු පක්ෂය ඉල්ලා තිබෙන්නේ හැකි එක්පරින් විශ්වාසභාග යෝජනාව විවාදයට ගන්නා ලෙසයි. එහෙදී ආණ්ඩු පක්ෂයේද විමතියට පත් කරමින් ආණ්ඩුව කෙඩා යෝජනාවට විපක්ෂය පසුගාමිත්වයක් දැක්වූ බවයි වාර්තා වන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් දැඩි අකමැත්තක් පළ කළ බව වාර්තා වනවා. සිකුරාදා දිනේ පෞද්ගලික මන්ත්‍රී යෝජනා කිහිපයක් විවාදයට ගැනීමට නියමිත බැවින් එදින විශ්වාසභාග යෝජනාව විවාදයට ගැනීම සුදුසු නොවන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කර තිබෙන්නේ. කෙසේ වෙතත් පෞද්ගලික මන්ත්‍රී යෝජනා වෙනුවට විශ්වාසභාග යෝජනාව සිකුරාදා දිනේදීම විවාදයට ගැනීමට ආණ්ඩුව ඉදිරිපත් කළ යෝජනාව සම්මත වී තිබෙනවා. පුනර්ජනනීය බලශක්තිය උපරිම ලෙස භාවිතයට ගැනීමට වත්මන් රජය සැලසුම් කර තිබෙනවා. එයාලුව බහියංගණය විදුලි ග්‍රීඩ් උප්පොල සඳහා බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් ඉදිකිරීමට තීරණය වුණා. දිව කාලයේ සූර්ය පැනල බගින් ලබා ගන්නා විදුලිය බැටරිවල ගබඩා කර විදුලිය වැඩි වශයෙන් භාවිත වන රාත්‍රී කාලයේ භාවිතයට ගැනීමයි අරමුණ වී තිබෙන්නේ. දෙවෙනි පුරා මෙවැනි පද්ධති දහසයක් ඉදිකරමින් පවතිනවා. මහියංගණය ග්‍රීඩ් උප්පොලට ඉදිකරන බැටරි බලශක්ති ගබඩා පද්ධතිය සුදත් බලගල සහ රවිත්‍ර බණ්ඩාරයන මන්ත්‍රීවරුගේ නිරීක්ෂණයට ලක් වුණා. එහිදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා.
13: මහියංගණය ග්‍රිඩ් එකට මීටර 100ක් විතර ඇත්තා මේක එන්නේ. දිවා කාලයේදී ජනනය වෙන සූර්ය විදුලිය, ඒ වගේම සුළං තියෙන වෙලාවට එන සුළං විදුලිය වගේ ඒවා රාත්‍රී කාලයේ පද්ධතියට දාන එක තමයි බෙස් හරහා මූලික වෙන්නේ. මෙතන දැන් ගොඩක් වෙලාවට සූර්ය විදුලිය තමයි එතනට දෙන්නේ. මේ වගේ සිස්ටම් 16ක් ලංකාව පුරා ආස්ථාපන වෙනවා. ඒ 16ම සැප්තැම්බර් වෙනකොට ඉවර වෙනවා. ඒ වගේම තව 1000 මෙගාවට් අවර් සිස්ටම් මේකුත් එනවා. පුනර්ජනනීය විදුලිය උපරිම වශයෙන් භාවිත කරගෙන තමයි මේකෙන් අදහස් කරන්නේ. එතකොට අපි ජනතාවට විදුලි බිල අඩු කිරීම, ඒ වගේම රාත්‍රී කාලයේදී ඩීසල් දහනය කරලා විදුලිය ජනනය වෙන එක නවතන තැනකට යන එක මේ පුනර්ජනනීය 170 ඉලක්කයට යන.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලකල මහතාද අදහස් පළ කළා.
14: විදුලිය ගත්තොත් අපේ රටේ සැලකිය කාලයක් නිෂ්පාදනය කරේ ගල්ලංගුරු වලින් සහ එමන් නැත්තම් ජල විදුලිය. දැන් අපි සුළං විදුලියට සහ ඒ වගේම සූර්ය විදුලියට මාරු වීම පවතිනවා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ඇලක් උඩට සෝලා ගහලා කිලෝමීටර 2.5ක් විතර මූලික අධීරේ කරනවා කියලා අපේ වියාන්නේ ඇල උඩින් කිලෝමීටර 2.5ක් පමණ සෝලා විදුලිය පාවිච්චි කිරීම සඳහා තමයි දැන් මේ සංචාරිකාව කරේ. ඒකට අදාළව අපි හැමෝටම ස්තුතියන්ත වෙනවා. විශේෂයෙන් මහියංගණය වගේ ප්‍රදේශයකට එවැනි අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් සාමාන්‍ය වතුර ගලාගෙන යන ඇලකින් තවත් ප්‍රයෝජනයක් ගන්න අවස්ථාවක් අපිට ලැබීම සම්බන්ධයෙන් අපි සන්තෝෂ වෙනවා. ඒ නිසා මේ ව්‍යාපෘත ඉක්මනින්ම කඩිනම්ම මහියංගණය ප්‍රදේශය ආරම්භ වෙයි කියන විශ්වාසයත් අපිට තියෙනවා.
1: ජනාධිපති මන්දිර ආර්ථික ඵලදායිතාවෙන් යුතු ව්‍යාපෘත සදහා යොදා ගැනීම පිළිබඳ සුවා බැලීමට පත් කළ කබිටු වර්තාවේ නිර්දේශ ලැබී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අබරසූරිය ප්‍රකාශ කළා. එම නිර්දේශ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි අග්‍රාමාත්‍යවරිය පවසන්නේ.
15: මේ වන විට ශ්‍රී ලංකාවේ ඇති ජනාධිපති මන්දිර සංඛ්‍යාව 7කි. රාජ්‍ය පරිපාලන පළාත් සහ පළාත් පාලන අමාත්‍යාංශයේ යටතේ පාලනය වන බංගලා නිවාස, විසුම්පාය සහ විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර ආර්ථිකමය වශයෙන් ඵලදායීව ප්‍රයෝජනයට ගැනීම පිණිස යෝග්‍ය ක්‍රමවේදයක් හඳුන්වා දීමෙන් ඉදිරිපත් කරන ලද 0.08 හා 2024-12-9 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව කමිටුවක් පත් කර ඇත. කමිටු වාර්තාව මේ වන විට ලබා දී ඇති අතර එහි නිර්දේශ මත වාණිජය හා වෙනත් කටයුතු වෙනුවෙන් මෙම මන්දිර භාවිතා කළ යුතු ආකාරය පිළිබඳ ඉදිරි කටයුතු කරමින් පවතී.
1: වත්මන් ආණ්ඩුව යටතේ ඩොලර් බිලියන 3.3ක ඍජු ආයෝජන මෙරට ලැබී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළා.
16: මෙම කාල පරිච්ඡේදයේ තුලදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා කොළඹ වරාය නගරයේ ආයෝජන හරහා ඩොලර් මිලියන 3397.1ක ආයෝජන ඇවිල්ලා තියෙනවා. කියන්නේ බිලියන 3.3ක්. BOI ආයෝජන ඩොලර් වටිනාකම මිලියන 1606.1යි. ඒ වගේම පවතින ව්‍යාපෘති පුළුල් කිරීම සඳහා 120ක් ඇවිල්ලා තියෙනවා. 120ක් තියෙනවා. එහි වටිනාකම ඩොලර් වටිනාකම මිලියන 1105.9යි. කොළඹ වරාය නගරය ආශ්‍රිතව ව්‍යාපාරික උපාය මාර්ග වැදගත්කම සම්බන්ධ ආයෝජන වලට ව්‍යාපෘති 24ක් ඇවිල්ලා තියෙනවා. එහි තියෙන මිලියන 73.1ක්. ඒ වගේම ක්‍රමවේද ඉදිරිපත් කරාට පස්සේ එකඟ වූ සහ දැනටමත් ගැසට් කරලා තියෙන ව්‍යාපෘති 71ක් තියෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 612ක්.
1: සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති අතහැර දැමීම සම්බන්ධයෙන් අමාත්‍ය විමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා.
17: සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති අවලම් කිරීමට තීරණය කළ දිනය ජනාධිපති ලේකම්ගේ 2020 සැප්තැම්බර් 28 දින ඇති අමාත්‍ය මණ්ඩලයේ තීරණය ලද දිනයයි. ගිවිසුම අවලම් කිරීම නිසා වන්දි වශයෙන් ගෙවා තිබෙනවා ජපනීස් යෙන් ගෙවලා තියෙනවා මිලියන් 189ක් USD මිලියන් 1.031 මිලියන් ගෙවලා තියෙනවා 2024 අගෝස්තු 27 වෙනිදා LKR මිලියන් 108යි 791299ක් ගෙවලා තියෙනවා 2024 සැප්තැම්බර් 24 වෙනිදා. මේ ගෙවීම් ප්‍රමාද වීම නිසා කොලි ලැබිය යුතුයි කියලා ඒවා තාම ගෙවලා නැහැ.
18: ඒතර මේවා රටට වර්තමානයේට අනාගතයට අහිමි වෙච්ච ව්‍යාපෘති. හැබැයි අපි අද දකින්න ඔබතුමාලා ඒ වගේ රටට අහිමි වෙච්ච විවිධ කැලගෝලි හරහා එපා වෙච්ච බොහෝ දේවල් සමාජයට දැන් ගියනවා. දැන්
17: අපි පක්ෂයක් වශයෙන් ගත්තට පස්සේ මේ රටේ ප්‍රයෝජනවත් වෙන අපි වැව් හදන්න කියලා තිබෙනවා, ඇලමාර්ග හදන්න කියලා තිබෙනවා, පාර හදන්න කියලා තිබෙනවා, මෙලට දියුණු කරන්න කියන ස්ථාවර අපි පක්ෂයක් වශයෙන් හැමදාම ඉදලා තිබෙනවා. හැබැයි ඒක එකක්වත් පාරක් හදන්න කරන වියදම පාරවල් තුනක් හොරකම් කරලා පාර හැදුවම ඒක ඒකට අපි විරුද්ධ වෙනවා. සමහර ව්‍යාපෘති අපි කරන්න කරු කතානායකතුමනි, ඒවා සහ මුලින්ම විනාශ කරලා කෝටි ගණන් නාස්ති කරලා ජනතාව පරිසරය අනාථ කරලා දැන් මග නතර වෙලා තිබෙන්නේ. ප්‍රබුතුමා ගත්තොත් මත්තල ගුවන්තොටුපළ මොකද කරන්නේ? ඒ වගේ සමහර ව්‍යාපෘති තියෙන හොරකම් කරලා නාස්ති කරලා රට ණය කරලා කරපුවා. මේ රාජපක්ෂ විතර නෙමෙයි මේ ඔක්කොමලා. ඒක දැන් අපිට වෙලා තිබෙන සමහර දේවල් ඒවා මේ කැමැත්තෙන් කරන දේවල් නෙමෙයි. රටට වෙලා තියෙන පාඩු අසීමාන්තිකයි. නමුත් ඉතිරි කොටස අවසන් කරන්න ඕන. ඒ නිසා දැන් මේ කරන ඒවායින් අනුමත වෙන්නේ නැහැ. ඒවා ওই විදිහටම තමයි කරන් තිබුණේ කියලා. හොරකම් කළ මෙතුමාලගේ පක්ෂ නායකයෝ සමහර කොන්ත්‍රාත්කාරයෝ අපි මේ සමහර දේවල් කරන්න ගරු කතානායකතුමනි ඩැමේජ් කන්ට්‍රෝල් විදියට. ඩැමේජ් කන්ට්‍රෝල් විදිහ නැතුව අපි මේ අපරාධ වලට කැමැත්තෙන් කර ගහනවා නෙමෙයි.
1: ලෝක බැංකුව බගින් ශ්‍රී ලංකාව ඉහළ බැදි ආදායම් සහිත රටක් ලෙස නම් කිරීමෙන් මෙරට ණය වලට බලපෑමක් සිදු වන බව මහ බැංකුව අධිපති ආචාර්ය නදලල් වීරසිංහ මහතා සඳහන් කළා.
19: ලෝක බැංකුව වර්ගීකරණය කළා ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් ඉදිරිය ජූලි මාසේ ඉඳලා. මේක යම්කිසි අවාසිදායක තත්ත්වයක් තියෙනවද ශ්‍රී ලංකාවට ඇතැම් විට සාහනදායි ණය ලබා ගැනීම වැනි කාරණාවලදී?
20: නෑ, සාහනදායි ණය ලබා ගැනීම ඒ ක්ලාසිෆිකේෂන් එක ලෝක බැංකුව ADB වගේවයි වෙනම ක්‍රමවේදයක් තියෙන්නේ. ඒතොර ඒක අනුව කොහොමත් ආදායම් වැඩි වෙනකොට මැදි ආදායම් තත්ත්වයට යනකොට ක්‍රමානුකූලව සාහනදායි තියෙන ණය අඩු වෙලා වාණිජ පැත්තට වැඩි වෙනවා. ඒක සමාන ඕන රටකට වෙන දෙයක්. ඒතකොට ඒකෙන් අපි දකින්නේ ඒක නිසා අඩු ආදායම තියෙනට වැඩි ආදායම් මට්ටමකට යන එක රටක් වශයෙන් හොඳයි. එතකොට වැඩිපුර ණය ගන්න අවශ්‍ය නම් වාණිජ පැත්තට වැඩිපුර යොමු වෙන්න වෙනවා. වැඩි ආදායම් රටක මැදි ආදායම් රටක හෝ ඉහළ ආදායම් රටකට පැත්තට යනකොට
19: හවාලා උන්දියල් වැනි අවිධිමත් විනිමය හුමාරු මාධ්‍යන්වල වර්ධනයක් වර්තා වෙලා තියෙනවද?
20: එහෙම අපට දත්වලින් නම් පේන්නේ නැහැ. ෆෝමල් ඉන්ෆෝමල් මාකට් එකේ තියෙන අර ග්‍රේ මාකට් එකේ තියෙන ප්‍රීමියම් එක කියලා කියන අපි බැංකුලින් දෙනවා නම් 335ක් වෙන කොහෙන් හරි 347ද 45ද 50ද කියන අනුව එහෙම මාකට් එකක් තියෙනවා නම් අර ඒ ප්‍රීමියම් වැඩි වෙනවා. අපි දකින්නේ හැම ලොකු වෙනසක් නැහැ. රෙපිටන්සස් තමත් 123 වැඩිලා තියෙනවනේ. ඒ කියන්නේ ෆෝමල් චැනල් එක යන එක වැඩිලා කියලා කියන්නේ ඒක ඉන්ෆෝමල් චැනල් එකට යනම ප්‍රමාණය එහෙම ලොකුවට පේන්නේ නැහැ.
1: ඊ රස් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය දැනට පවතින ප්‍රතිපත්ති පොලි අනුපාතිකය නොවෙනස් වූ පවත්වා ගැනීමට තීරණය කර ඇති බව මහ බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දවින් පෙරේරා මහතා පවසනවා.
21: දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව නොවෙනස්ව පවත්වාගෙන යෑමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් තීරණය කරනු ලැබුවා. ඒ අනුව එක් දින ප්‍රතිපත්ති පොලි අනුපාතිකය දැනට පවතින 8.75% මට්ටමේම නොවෙනස්ව පවත්වාගෙන යෑමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් තීරණය කරනු ලැබුවා. තවද ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකයත් 2% මට්ටමක නොවෙනස්ව පවතිනවා ඇති. ජූනි මාසයේදී මතුපිට උද්ධමනයේ 6.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2026 වසරේ පළමු කාර්තුවේදී 5.1% මට්ටමක ශක්තිමත් මූර්ත වර්ධනයක් වාර්තා කර තිබෙනවා. ඉදිරි කාලයේදීත් දේශීය ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය වෙතැයි අපි අපේක්ෂා කරනවා. මෙම වසරේ මේ කාලය තුලදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් අඛණ්ඩව ශක්තිමත්ව පැවතුණා. 2025 වසරට සාපේක්ෂව මේ දක්වා කාලය තුලදී 23%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. 2026 ජූනි මාසයේ අවසන් වන විට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.45ක් ලෙස පැවතුණා. එමෙන්ම 2026 වසරේ පළමු භාගය තුලදී ශ්‍රී ලංකා මහ බැංකුව ශුද්ධ පදනම් මත ඩොලර් මිලියන 600කට ආසන්න ප්‍රමාණයක් මිලදීගෙන තිබෙනවා. එමෙන්ම මේ දක්වා අනුගමනය කළ ක්‍රියාමාර්ගවල බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකා රුපියල මෑත සති කිහිපය තුළ යම් තාක් දුරට ස්ථාවර වී තිබෙනවා.
1: සයිබර් තර්ජන, ඔන්ලයින් ප්‍රචණ්ඩත්වය සහ දරුවන්ගේ යහපැවැත්මට හා නිරෝගී වර්ධනයට එළවෙන බලපෑම් වලින් ඔවුන් ආරක්ෂා කිරීමට රජයේ අවධානය යොමු තිබෙනවා. ඒ පිළිබඳ සාකච්ඡාවක් අග්‍රභාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. රටවල් ගණ්ඩාවක්ම ලබුන් සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් වයසීමා පැනවීම පිළිබඳව සාකච්ඡා කරමින් පවතිනවා. දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහාවද නියාමය හා අධ්‍යාපනික විසඳුම් සහිත ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡාවේදී අවධානය යොමු වුණා. දරුවන්ට ඩිජිටල් අවකාශයට පිවිසීමෙන් ලැබෙන ප්‍රතිලාභ තහවුරු කරන අතර මාර්ගගතව සිදුවන හානිවලින් ඔවුන් ආරක්ෂා කරන ආකාරය පිළිබඳවද එහිදී සාකච්ඡා කර තිබෙනවා. සිසුන් අධ්‍යාපනඥයන් සහ දෙමව්පියන් සඳහා මාර්ගගත ආරක්ෂාව, සයිබර් ආරක්ෂාව සහ ඩිජිටල් යහපැවැත්ම වෙනුවෙන් සකස් කළ පාසල් බට්ටමේ කිටුම්පත් මාර්ගෝපදේශ මාලාවක්ද එහිදී ඉදිරිපත් කර තිබෙනවා. ඒ දිවයින පුරා පාසල් වෙත ලබා දීමට නියමිතයි. ඩෙංගු රෝගීන් 78,125 දෙනෙක් මෙවර විට වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළා. පුද්ගලයන් 56 දෙනෙක් මිය ගොස් තිබෙනවා. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 16,478ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 15,540ක් වාර්තා වුණා. ජනවාරි මාසයේ සිට මේ දක්වා රෝගීන් වැඩි පිරිසක් වාර්තා වන්නේ ජූලි මාසයේදී. එම සංඛ්‍යාව මෙවර විට 22,749ක්. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ඩාකර මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
0: මරණ 56යි. මේකෙන් කාන්තාවන් 70%, පිරිමින් 30%කුත් වාර්තා වෙනවා. ඩෙංගු මර්ධන වැඩසටහන් තවදුරටත් අධ්‍යවදානම් කියලා අපි හඳුනාගත්ත ඒ සෞඛ්‍ය වන නිලධාරී කොට්ටාෂ, ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවල 63ක තවදුරටත් සිද්ධ වෙමින් පවතිනවා. යම් කණ්ඩායමක් ඉන්නවා මේකට සහයෝගය නොදක්වනවා කියනව නෙවෙයි. නමුත් මේ පිළිබඳ හරි අවබෝධයක් නැතුව ඉන්නවා කියලා අපිට දැනෙනවා. මොකද මේ කණ්ඩායම් ගිහම මේ පරිශ්‍රවලට තවමත් බොහොම ලේසියෙන් හඳුනාගත හැකි වෙන මේ ඩෙංගු මදුරුවන් බෝ වෙන වතුර එක්ක හවු වෙන ස්ථාන ඒවැයි තියෙනවා. මේ වසරේ තියෙන්නේ ඩෙංගු 2 කියන ප්‍රභේදයත් එක්ක තියෙන වෛරසය. ඒක නිසා මේක පසුගිය කාලයේ තිබිච්ච වෛරස් වලට වඩා මේ ටිකක් දරුණු ඊට වඩා. ඉතින් ඒ නිසා රෝගීන්ට උත්සන්න වීමේ හැකියාවත් වැඩි, එයින් බරපතල තත්ත්වයන් නීමේ තියෙන හැකියාවත් වැඩි සහ ඊටා ලේසියෙන්ම නිරෝගී පුද්ගලයන් රෝගීන් බවට පත් වෙනවා.
1: ශ්‍රී ලංකා බහජන සෞඛ්‍ය පරීක්ෂකවරුගේ සංගමේ සංස්කාරක එල් ඒ තිල්කසිරි මහතා සඳහන් කළේ ඩෙංගු මැඩපැත්වීම සඳහා ජනතාවගේ සහය ලැබී ඇති බවයි.
2: මේ දිනවල යම් යම් පුද්ගලයන්ගේ විරෝධතාවයන් දක්වන ලබන අපි නඩු කටයුතු සිදු කිරීමේදී සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී සහ අදාළ පරිශ්‍රයන් වලට ඇතුළු වීමේදී ඔබ මුලින්ම තේරුම් ගත යුතු තත්ත්වයක් තමයි මේක සමස්ත මහ ජනතාවට බලපාන ගැටලුවක්. PHI මහතුන්ට විතරක් බලපාන ගැටලුවක් නොවේ. ඒ නිසා ඔබගේ ආදරණීයයන්, ඔබගේ දරුවන් ඔබට තරජන වන ගැටලුවක් තමයි අපි මේ निराකරණය කරලා දෙන්න හදන්නේ. ඔබගේ ජීවිත ආරක්ෂා කරගන්න තමයි මේ අපි කටයුතු කරන්නේ. අපි දකින්න නොයෙකුත් බලපෑම් අපේ මහජනසෞඛ්‍ය පරිශ්‍රවරුන්ට එල්ල වෙනවා. එසේ වුවහොත් ඔබට රාජකාරියට බාධා කිරීමට අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්න සිදු වෙනවා. ඒ අනුව ඔබට දඩමුදල් අය කිරීමක් සමගම නඩු පැවරීමක් සහ සිරගත වීම තත්ත්වයක් දක්වා යන්න පුළුවන්. ඒ නිසා ඔබගේ වගකීම ඉෂ්ට කරන ලෙස, ඔබගේ පරිශ්‍රය ඊටමත් පිරිසිදුව තියා ගන්න ලෙස, ඩෙංගු මදුරන් බෝ නොවන පරිශ්‍රයක් සහ නිවස සහ ආයතනයේ පවත්වා ගන්න ලෙස අපි ඊටමත්ම කාරණිකව දැනුම් දී සිටිනවා.
1: හිටපු ජනාධිපති රළ වික්‍රමසිංහ මහතාගේ දුර කාලයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ රල්වරයා ලෙස කටයුතු කරමින් රුපියල් කෝටි 22කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම යන චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සුගීෂ්වර බණ්ඩාර මහතා අප මත මුදාහන ලෙස කළ ඉල්ලීම සලකා බැලීම ලබන 30 දක්වා කල්තබර ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියුක් කළා. ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා සිය සේවාදායකයා අප මත මුදාහන ලෙස ඉල්ලීමක් කළා. කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම මුදලට අදාළ කිසිදු ව්‍යාපෘතියක් සිදු කර නොමැති බවට ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රකාශ ලබා දෙමින් පවසා ඇති බවයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය ලබන 30 දක්වා සුගීෂ්වර බණ්ඩාර මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා. විෂ බද්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් සෞඛ්‍ය ගැටලු රැසක් ඇතිවන බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. ඒ රටම එකට ජාතික බෙහෙවුම් ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහිදී අදහස් පළ කළ බඩෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන,
22: මේ සමහර අය අපේ රටේ තරුණයන්ට පණිවිඩයක් දෙනවා, මේ මද්ද්‍රව්‍ය ගත්තහම හින ජොලිලු, හරි ප්‍රබෝධයිලු, වෙන්දට වඩා හරි සන්තෝෂයක් දැනෙන්න ගන්නවා කියලා. අපි මේ මනෝවිද්‍යාත්මකව මේ සමාජගත කරන වෙනම ව්‍යාවාරම් ක්‍රමයක් අපේ සමාජය ඇතුලේ තියෙනවා. සමහර දේවල් වලට පෙළඹෙන්නේ ඒකෙන් සතුට එන නිසා. ඒතර මේ සතුට සම්බන්ධව මොළයේ ඇතුලේ තියෙන ලොකුම රසායනික ද්‍රව්‍ය කීපයක් තියෙනවා. ඒකෙන් ප්‍රධාන එක තමයි අපි කියන්නේ ඩෝපමින් කියන්නේ. මේ ඩෝපමින් කියන රසායන ද්‍රව්‍ය තමයි මේ අවුල අපිට හදන්නේ. හැබැයි ඩෝපමින් කියන රසායන ද්‍රව්‍ය අපිට හදලා දුන්නේ ස්වභාව ධර්මය. යාළුවෙක් හම්බුනාම සතුට වෙන්න, කේක් කෑල්ලක් කෑවම සතුට වෙන්න, නැටුමක් නැටුවාම සතුට වෙන්න, සින්දුවක් ඇව්වාම සතුට වෙන්න, මේ සතුට එදිනෙදා දේවල් වලින් ගන්න තමයි මේ ඩෝපමින් කියන එක හැදුවේ. ඒක තමයි ස්වභාවික එක. ඒතර අපිට මේ ඩෝපමින් හින්දා අපි සතුටින් ඉන්නේ. හැබැයි ඔබ දන්නවද මේකේ අනතුරු? මේකේ අනතුරු තමයි අපි ගංජා බිව්වොත්, එහෙම නැත්නම් අපි මද්ද්‍රව්‍යයක් ඔය අයිස් හරි හෙරොයින් හරි හරි ඔය කියන විෂ මද්‍රව්‍යයක් ගත්ත ගමන් මොකද වෙන්නේ? ඉතාම අධික ඩෝපමින් ප්‍රමාණයක් මොළේ ඇතුලේ ශ්‍රාවය වෙනවා, අධික සාන්ද්‍රණී. එතකොට ඉතාම අධික ඩෝපමින් ප්‍රමාණයක් එකවර ශ්‍රාවය වෙච්ච ගමන් මොළේට මේ ඩෝපමින් ප්‍රමාණය දරා ගන්න බෑ. එතන මේ අධික ඩෝපමින් ප්‍රමාණයට බැරි වෙනවා මේ තියෙන සෛලවල සාමාන්‍ය ක්‍රියාකාරීත්වය පවත්වා ගන්න. මොකද මේ සෛල අනතුරේ වැටෙනවා.
1: යලකනේ වේබිලිදී කැරීමේ වැඩපිළිවෙල යටතේ බෙවන විට මෙට්‍රික් ටොන් 2392ක් බිලිදී කර ඇති බව වි අල්වි මණ්ඩලයේ සඳහන් කළා. දැනට ගබඩා 71ක් විවෘත කර ඇති බවයි මණ්ඩලයේ සභාපති මංජුල පිනලන්ද මහතා පවසන්නේ. යලකන්නේ වේබිලිදී කැඩිබේ රජයේ වැඩපිළිවෙල පසුගිය 13 වනදා ආරම්භ වුණේ අම්පාර දිස්ත්‍රික්කයෙන්. ගබඩා 146ක් විවෘත කර වි බිලිදී කැඩීමයි සැලැස්ම. නාඩු වී කිලෝවක් බිලිදී ගඩේ රුපියල් 120කට, සම්භාව්‍ය කිලෝවක් රුපියල් 130කට හා කිරිසම්පා කිලෝවක් රුපියල් 140ක සහතික බිලකට බිලදී ගැනීමටයි කටයුතු යොදා තිබෙන්නේ. වැඩිම වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1726ක් අම්පාර දිස්ත්‍රික්කයෙන් බිලදී කර ඇති බවයි මංජුල පිනලන්ද මහතා සඳහන් කළේ.
3: වී බිලදී ගැනීම මධ්‍යස්ථාන 71 මේනකොට ක්‍රියාත්මක වීම පවතින. අද වෙනකොට වී මෙට්‍රික් ටොන් 2392ක් මේ මධ්‍යස්ථානයෙන් ලැබිලා තියෙනවා. වැඩිපුරම වී සැන්න ගොවිමත්‍ර අපට බාර දීලා තියෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයෙන් මෙට්‍රික් ටොන් 1726ක්, අනුරාධපුරයෙන් 279කුත්, උතුර පළාතෙන් ටොන් 210කුත් අපිට බාර දීලා තියෙනවා. තාම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්ක හැටියට අස්වැන්න නෙලීමට පටන් ගන්නවා. නමුත් ඒ කලාපයට අයිති මඩකලපුවෙන් අස්වැන්න නෙමෙනවා. අපි ඒකත් මිලදී ගැනීමට කටයුතු කරලා තියෙනවා. දැන් දැනට අපි විවෘත කරලා තියෙනවා ගබඩා 71ක්. ඔය දැන් කැපෙනකොට තවත් විවෘත කරනවා. දැන් මේ අප්‍රිකාව තියෙනවා ගබඩා 146ක විතර ප්‍රමාණයක්. ඒ වගේම වයඹ දැන් තව පටන් ගන්න තියෙන්නේ. අපි විවෘත කරලා තියෙනවා වයඹෙන් ගබඩා 12ක්.
1: ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි සහ කොංග්‍රස් පක්ෂ නායක ප්‍රියංකා ගාන්ධි දිල්ලි පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඉන්දියාවේ වෛද්‍ය ප්‍රවේශ විභාගය වන නීට් විභාගයේ ප්‍රශ්නපත්‍රයේ කලින් පිටවූ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විරුද්ධතාවක් පැවැත්ුණා. එහිදී සිසුන්ට එරෙහිව පොලිසිය ක්‍රියා කළ ආකාරයට විරෝධය පළ කරමින් ඉන්දීය අගමැතිවරයාගේ දිල්ලි නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්ුණා. ඊට රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධි එක්ව සිටියා. එම විරෝධතාවය අතරතුරයි ඔවුන් අත්අඩංගුවට පත්ව තිබෙන්නේ. සමාජවාදී පක්ෂ නායක අඛිලේෂ් යාදෙව්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. විභාගයට පෙර ප්‍රශ්නපත්‍රය පිටවී මුල්කර කණමින් ආරම්භ වූ ඉන්දීය තොට විරුද්ධතාව මෙවන විට රාජ්‍ය විරෝධී කැරැල්ලක මුහුණුවරක් ගෙන තිබෙනවා. අෆ්ගනිස්තානයේ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ඉවත් වන බව හෂ්මතුල්ලා ෂාහිඩ් ප්‍රකාශ කළා. ඔහු අෆ්ගනිස්තානයේ වෙනුවෙන් තරග 55කට දායකත්වය ලබා දී තිබෙනවා. 2022 ජනවාරි සිට පසුගිය ජුනි මාසයේ පැවති ඉන්දියාවට එරෙහි තරගය දක්වා තරග රසක් ජයග්‍රහණය කරා බෙහෙවීමට හෂ්මතුල්ලා ෂාහිඩ් හැකි වූ බවයි ක්‍රිකට් වාර්තා සඳහන් කළේ. අෆ්ගනිස්තානයේ බීලක තරගය අයර්ලන්තයට එරෙහිව අගෝස්තු මාසයේදී පැවැත්වෙනවා. ගෙවුණු බාසහයට අපනයන ආදායම ඩොලර් බිලියන 9ක්ම වයි. කෝප් සහ කෝපා විමර්ශන වාර්තා නීතිපතිටත් අලසටත් යොමු කිරීම ජනතා ජයග්‍රහණයක් නීතිච ප්‍රතිභා කියයි. අධික නැබතිරිල්ලු විශ්වාස භංගයට විපක්ෂයේ පසුබසිද්දී ආණ්ඩුවෙන් සිකුරාදාට දින ඩොලර් බිලියන 3.3ක ඍජු ආයෝජන කැඩ ඇමති අනිල් ජයන්ත හෙළි කරයි. බහියංකරයට බැටරි බලශක්ති ගබඩා පද්ධතියක්. රටට ආර්ථික ප්‍රතිලාභ ගේඩ හදන ජනපති මන්දිර. ඉන්දීය පොලිස් අත්අඩංගුවට පත් වූ රාහුල් හා ප්‍රියංකා. ඒත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
23: ලාංකේය විශ්වාස දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන්පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011176 679 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම

0: විඳින්න.
1: සඳදී දහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය්‍ය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති.
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579.

0: සංගීත රසකාමේ ආදරණීය රසවතුනි, ඔබ සියලු දෙනාටම ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සිංහල ගීතේ රසය සොයා යන්නට අදත් අපි සඳතියධාර ප්‍රාසංගික සචිවකරණය සමගින් ඒකාත්මික වන මොහොත. රසවතුනි, ගීතය කියන්නේ සාහිත්‍යයේ අති රමණීයම ප්‍රවර්ගයක්. විටක සත්‍ය හා කල්පිතය අතර අත්දැකීම් පෙළක්. විටක ගීත රසක ඔබේ රස මනෝභාවයන් උද්දීපනය කරන අපූර්ව වූ ඔසුවක්. ආදරණීය රසවතුනි, පද රචනය, සංගීතය, ගායනය යන ත්‍රිවිධ අංග සුසංයෝග වී පරිසමාප්තියට පත් වූ සිංහල සුභාවිත ගීතේ අපූර්වත්වය සොයා යන්නට, අපූර්වත්වයේ ඒකාත්මකව විඳින්නට අදත් මම ආදරින් සෙනෙහසින් ඔබට සඳදියධාර ප්‍රාසංගික සජීවකරණයට ඇරයුම් කරනවා. සිංහල ස්වභාවිත ගීතයට දශක ගණනාවක් පුරා පණපෙවූ සුනිල් ඉදිරිසිංහ ප්‍රවීණ ගායන වේදියාගේ, වගේම සිංහල ස්වභාවිත ගීතයේ දෙවන පරම්පරාව නියෝජනය කරන නෙළු අධිකාරි ප්‍රවීණ ගායන ශිල්පිනියගේත්, වගේම ප්‍රශාන්ත ඉරන්දක ප්‍රවීණ ගායන ශිල්පියාගේත් ස්වරාලංකාරයෙන් අදත් දෙහෝරාවක් පුරා ඔබ ආනන්දෙන් ඇරඹි ගමන් මගක ප්‍රඥාව කරා රැගෙන යන්නට අපට අවසරයි. සඳදියධාර ප්‍රාසංගික සජීවකරණය මෙලෙසින් සහෘද සන්තකයට පත් කරමු. හැමදාමත් ව්‍යාලක මන්දාව ඉදිරිපස අසුන්ගෙන දෑත් එකතු කොට නගෙන අත්පොළ සම්ප්‍රසාදයෙන් දිරිය ලබමින් අපි ඔබට රසවත් ප්‍රාසංගික අත්දැකීමක් විඳින්නට අවකාශය සපයනවා සඳදියධාර ප්‍රාසංගික සජීවකරණය තුළ. අපි අද බොහොම ආදරෙන් සෙනෙහසින් ගෞරවයෙන් ආරාධනා කොට මේ ප්‍රාසංගික හමුවීම රසවත් කරන්නට සැපෙමිනි. සුනිල් ලෙදරසිංහ ප්‍රවීණ ගායන වේදියානන්ට බොහොම ගෞරවයෙන් ආරාධනා කරන මුලින්ම රස මතකයන් අවදි කරමින් එතුමන්ගේ හඬින් එදා ගැයුණු අපූර්ව වූ ගීතාවලියක්, රසපිරුණු ගීතාවලියක්, හැඟුම්බර ගීතාවලියක් අද සඳදියධාර මේ ප්‍රාසංගික සජීවකරණය ආරම්භමින් ගයන්නට රසවතුනි අපි හොඳ අත්පොල් සම්ප්‍රසාදයක් එකතු කරමු.
1: සුභාවච ගීතය අගයන රසික, ඔබට දායාද කරන මේ ලක්කඬ නාලිකාව දායාද කරන මේරු මියසි ප්‍රසංගේ අද මුල්ම ගීය වශයෙන් තෝරගත්තේ ඉස්සර මංගිය පාසල ඇරිලා පුංචි පැටව පෙරහැරේනවා කියන ගීය. කුමාරදාස අපතන්ත්‍රි නිර්මාණකරුවන් නැතින් නිමවුණු පද රචනා වුණු, HM ජයවර්ධන සංගීත වේදියානන් නැතින් තනු නිර්මාණය කෙරුණු ඉස්සර මංගිය පාසලලා කියන ගීය මගේ කුඩා කල මට සිහිපත් කරවන ගීයක් වශයෙන්ුත් මට මේ අවස්ථාවේ සිහියට නැගෙනවා. මොකද මා පාසල් යන අවදී අපේ පරිසරයේ තිබුණේ ඉතාමත්ම රූස ගස්කොළන් ගම කුඹුර වෙල්ලෑය ලඳු කැලෑ ඔය සියලු දේ අපේ පරිසරයේ තිබුණා. ඉතින් මේ ගීතයේ එක තැනක කියවෙනවා මේ පාසල් ගොහින් එන දරුවෙක් පරිසරයට ඇලුම් කරනවා. ඒ ඇලුම් කරන ඒ දරුවා අන්තිමට මේ ගීතයේදී අහනවා මේ ගීතේ නිර්මාණකරුවා, ඔහුට මුවාවී පාසල් එන්නේ මාදැයි නිකමට මට හිතුණා. කියන්නේ අපි කාගේ ජීවිතවල මේ පරිසරය අත්විඳ තිබෙනවනම් අපට අනිවාර්යයෙන්ම මේ පරිසරය මතක් වෙනවා. අද අපට මේ පරිසරය වෙනුවට වෙනස් වූ පරිසරයක් තමයි අත්විඳින්න තියෙන්නේ. ඉතින් කුඩා කල පරිසරයට ඇලුම් කරන සැබෑ දරුවෙකුගේ සැබෑ ස්වභාවයයි මේ ගීයෙන් නිරූපණය කෙරෙන්නේ. ඉතින් මුල්ම ගීය වශයෙන් මේ ගීය අද තෝරා ගැනීම කොතරම් උචිතද කියා මට මේ අවස්ථාවේ හැඟෙනවා.

අද ප්‍රසංගයේ ගැයෙන දෙවැනි ගීය වශයෙන් ගැයෙන වියෝ වූ පසුයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් කියන මේ බොහොම දාර්ශනික සංකල්පයක් රැගත් මේ ගීතය රචනා කළේ බන්දුර නානයක්කාරසම්. ඔහු විසින් රචිත බොහෝ ප්‍රේම ගීතවලටත් වඩා ලොකු මේ සැබෑ ස්වභාවය පිළිබඳ, ඒ කියන්නේ යථාරීති යථාර්ථය පිළිබඳ අපූර්වත්වයකින් ඔහු ප්‍රකාශ කරනවා මේ ගීතෙන්. වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්, හැඬුදා කඳුලයි දකින්නේ සිනාවේ සරදා. මේ ගීතය ඇත්ත වශයෙන්ම මං කලින් පැවසුවාසේ සබහා දහමේ සහ අටලෝ දහමේ ස්වභාවය කියවෙන ගීතයක් කියලා තමයි මං විශ්වාස කරන්නේ. මොකද මෙහි කියවෙනවා, ඉවුරු දෑලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි, දියට වන් විට එවන් ගඟුලන් බිහිසුණු චණ්ඩයි. ඒ කියන්නේ ලෝකයේ තියෙන ස්වභාවයන් පිළිබඳ තියෙන ද්විත්ව ස්වභාවය, ඒ කියන්නේ මේවට කියන්නේ යුගල ධර්මතා. ඒ කියන්නේ හැම එකකම දෙපැත්තක් තියෙනවා කියලායි කියන්නේ. දැන් රෑ දහවල උදේ සවස අපි වෙන් කරගෙන තියෙනවානේ, උස මිටි කළු සුදු තිත්ත පැණි රස, හැම එකකම දෙපැත්තක්. ඒ කියන්නේ එකක් විතරක් නෙමෙයි ලෝකේ තියෙන්නේ. ඉතියේ දෙකම ඒ සැබෑ යථා ස්වභාවයේ ස්පර්ශ කළ තැනැත්තා නිර්මාණයකින් හෝ ගීතයකින් හෝ ඔහුගේ චංචල වීමක් ස්වභාවයක් චංචල වීමේ ස්වභාවයකට ඔහු ලක්වන්නේ නැහැයි තැනට තමයි මේ නිර්මාණ වලින් ඇත්ත වශයෙන්ම බුද්ධිමත් ශ්‍රාවකයා දැනුවත් විය යුත්තේ. ඒ කියන්නේ ඊට පස්සේ කියනවා ගීතේ තාන ඊළඟ කොටසෙන් කියනවා, සඳක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම්, පුන් පොහෝ දා එවන් තරුවම ලබන්නේ ගැරහුම්. සඳක් නැති දවසට තරුව තමයිලු ප්‍රශංසා ලබන්නේ, නමුත් සඳාපු දවසට තරුව ගැරහුම් ලබනවා. එතකොට යම්කිසි අවස්ථාවකදී එකම පුද්ගලයාට ඔය දේ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ පූජාසනේ ඔබ හිඳුවා කියලා ගීතයක් තියෙනවනේ අපි නන්දමල්ලි මහත්මියගේ නේද, ඔබට පුදන මේ දේම තමයි ඔබට එරෙහිව නැගිටින්නේ කියලා නේද. ඉතින් ඒක තමයි ලෝක ස්වභාවය. ඉතින් ලෝක ස්වභාවය දැනන ස්වභාවය ගැන කියවෙන ගීත ඇත්ත වශයෙන්ම මේ සමාජයේ දැනුවත් වීමට හුඟක් ඉවහල් වෙනවා කියලා මම විශ්වාස කරනවා. අපි අහමු දැන් වියෝ පසුවයි ප්‍රේමය අභිමන් කියන ගීතේ.

අද බොහෝ වෙලාවට ඇහෙන්නේ අපට ප්‍රේමය පිළිබඳ මහා පල් හැලී විලාප තමයි අපිට බොහෝ වෙලාවට මේ හුඟක් වෙලාවට ඇහෙන්නේ. සැබෑ ප්‍රේමය පිළිබඳ සැබෑ අර්ථක් දනවන ගීත ඇහෙන අඩුයි. ඒ නිසා මේ සැන්දෑ සමයේ මේ ගීතය ගැයීමට මම හිතන ඉතාමත්ම උචිතයි කියලා මේ මොහොතට, මේ සැන්දෑ කාලයට. මොකද මේ ගීතයට පාදක කරගෙන තියෙන නාද රටා මුසු කරගන්නේ උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතේන යමන් කියන රාගේ. ඉතින් යමන් රාගය බොහොම සවස් භාගයේ ප්‍රථම කාලයේදී ගැයෙන රාගයක් වශයෙන් තමයි හඳුන්වන්නේ. ඒකම කියන්න තියෙන්නේ ඉන්දියානු ගසල් ශෛලියට ඒ ආරට තමයි මෙහි තරුණ නිර්මාණය කරලා තියෙන්නේ රෝහණ වීරසිංහ. ගීතේ ලිව්වේ කුමාරදාස සපුතාන්තරි. මෙහි තේරුම නම් මට හැඟෙන්නේ මෙහෙමයි. මේ අනිත්‍ය ලෝකයේහි ස්ථිර කිසිවක් නැහැ. එහෙනම් ප්‍රේම බන්ධනයේ පමණක් ස්ථිරවන්නේ කොහොමද කියන එක තමයි මෙහිදී නැගෙන ප්‍රශ්නාර්ථය. ඉතින් නමුත් ප්‍රේම කරනවා අපි. මෙහිදී විරහවත් කියන්නේ වේදනාවක්. ඉතින් විරහ වේදනාව වෙනුවට ශ්‍රාවකයාට මේ පසක්වන්නේ ප්‍රේමෙහි ස්වභාවය තමයි මේ දැනෙන්නේ. ඇත්තටම ගායනෙහි රැඳුණු අර ශෝකී භාවය, කරුණා රසය ජනිත කරන විදිහේ ගායනයකුත් මේකේ තියෙනවයි කියලා මට එක වෙලාවකට හිතෙනවා. ඉතින් ගේයපද රචනය, ගේයපදකරණය සහ සංගීත සංයෝජනයේ මෙන්ම ගායන යන ඒ අංශත්‍රයෙන්ම බොහොම පිරිපුන් ගීයක් ලෙස තමයි විචාරකින් මේ ගීතය ඇගිමිට ලක් කරන්නේ. අපි දැන් ඒ ගීතය හමු.

පුද්ගලයෙකුට ඇත්තටම මේ ලෝකේ හොඳ ජනයාගේ ඇසුරත් හොඳ කතාබහේ තියෙන ඇසුරත් නොලැබුණාම පුද්ගලයෙකුට අත්වන ඉරණම පිළිබඳ තමයි මේ ගීයෙන් කියවෙන්නේ. මල්ලියේ නරක මිතුරන් පිළිගන්න එපා, නංගියේ නොහොබිනාකම් හුරු වෙන්න එපා. එතනම තියෙනවා ඔය මං කිව්ව අර ගුණාංග දෙක. ඉතින් එහෙම බලනකොට මේ සමාජයේ කිසියම් වැරදි පාරක යන උදවියට කිසියම් කලා නිර්මාණයකින් ගීතයකින් යමක් පැවසිය හැකිනම් එසේ නොවන්න කියලා ඒක ඇත්ත වශයෙන්ම ඒක උපදේශයක්. ඉතින් උපදේශයක් සමාජයට අවශ්‍යයි. ඉතින් කලා නිර්මාණ තුළින් යම් යම් ස්වභාව ඒ කලාවේ තියෙන ස්වභාවයන් උපයෝගී කරගෙන අපේ පැරණි ගද්‍ය පද්‍ය සාහිත්‍යයේ තියෙන උපදේශක කාව්‍ය. ඉතින් එවැනි ගීතයක් තමයි මේ එවැනි උපදේශාත්මක ගීතයකට තමයි මේ ගීතේ අයිතිවරණේ. සුනිල් ආරියරත්නයන් විසින් රචිතයි, රෝහණ වීරසිංහයන් අතින් සංගීත නිර්මාණය කරනු ගීයක්. මල්ලියේ නරක මිතුරන් පිළිගන්න එපා, නංගියේ නොහොබිනාකම් හොරු වෙන්න එපා, බෝගම්බර සිපිරි ගෙදරට එන්න එපා, හතුරෙකුටවත් මටවන් දුක වෙන්න එපා කියන ගීතේ. අපි දැන් ඒ ගීතේ රස විඳිනවා.

0: දෙසවනට මී බිඳුවන් වූත්, මනසින් බොහෝ දේ දකින්නට පෙළඹ වූත්, එවගේම හිතට ගැඹුරින් හිතන්නට බලකෙරුත් අරුත්බර රසවත් ගීතාවලියකෙන් අද සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණය සුනිල් ස්වරයෙන් එලෙසෙන් මුලින්ම රසගැන්වති. සුනිල් එදිරිසිංහ මහත්මයාගේ ඒ මధుරතම ගීතාවලියට මොහොතක විරාමයක් තබමින් අපි සූදානම් රසවතුනේ නෙළුම් අධිකාරී ප්‍රවීණ ශිල්පිනියට මේ වේදිකාවට ආරාධනා කරන්න මෙතැන් සිට ඇගේ ගීතාවලියෙන් සඳදිය දහර රසගන්වන්නට. ඊට කලින් බොහොම ආදරෙන් සෙනෙහසෙන් සිහිපත් කරන්නට ඕන සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය ඔබට සමීප කරන්නට අපට අනුග්‍රහය එකතු කරන අපේ අනුග්‍රහක බවතොත් පිළිබඳවත් අපිට කත්තර බැඳගෙන ඉන්නවා NLB රුපියල් කෝටි 47ක වගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරිතෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනා දුන් ලංකාවේ එකම ලොතරැය වෙන්නේ NLB මෙගා පවර්. මුදල් හීනේ වගේම සුපිරි මෝටරත් එක්ක හීනේ සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරිතෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය වෙන NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මතක් කිරීම. ඒ වගේම තමයි අපිට අනුග්‍රහය එකතු කරන්න මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනයේ ඉන්නවා. අංකකේ ඩෝමා විකුණන යන්ත්‍ර ගෙන්වා බෙදාහරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් දැන් ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, කැණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, ඒ වගේම තමයි සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් ඇතුළේ ලබා ගන්න ඔබට හැකියාව තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාරිතාවන්ගෙන් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. නම්බර 31 ඇල්හින පාර මහර්ගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. වැඩි විස්තර සඳහා 011 76 79 579 කතා කරන්න. හොඳයි, එහෙමනම් ආදරණීය සහෘද රසවතුනේ සුනිල් ස්වරයෙන් බොහොම අරුත්බර ප්‍රේමණීය ගීතාවලියක් ගයමින් නැරඹුණු මේ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණේ මෙලඟ රසගන්වන්නට අපි හොඳ අත්පොසම්ප්‍රසාදයකින් ඇරයුම් කරමු නෙළුම් අධිකාරී ප්‍රවීණ ගායන ශිල්පිනියට. එන්න වේදිකාවට.
1: එහෙමනම් දසුන්, අදත් මේ අවස්ථාවට, මේ ප්‍රසංගයට සහභාගි වෙන්න අවස්ථාවක් ලැබුණට ස්තුතියි. මට හිතුණා අද දවසේ ප්‍රථම ගීතය හැටියට තෝරා ගන්න මේ ලක්හඬෙන්ම නිර්මාණය කරන්න දායක වෙච්ච ගීතයක් කිව්වොත් ඒක බොහොම හොඳ කාරණාවක් වෙයි කියලා. මේ ගීතය රචනා කරලා තියෙන්නේ අපේ අලුත්ම නිර්මාණකාරිය සඳුනි චතුරිකා, ඒ වගේම තනු නිර්මාණය කරලා දීලා තියෙන්නේ නවරත්න ගමගේ අයියා. මේ ගීතය මම සඳුන් ගසා කියන ගීතය. මං හිතන්නේ මේක ගොඩක් රසිකයින්ට ඇහිලා ඇති අපේ ලක්කන ගුවන් විදුලිය තුලින්ම. එහෙමනම් අහලා බලමු.

මීළඟට මං තෝරාගත්තේ සිනාවකට වඩා ඔබේ කඳුරුවලට මං ආසයි කියන ගීතය. ඒ ගීතය තෝරගන්න විශේෂ හේතුව වුණේ මොකද මගේ ගීත අතර මා වඩාත්ම කැමති ගීතය සිනාවකට වඩා කියන ගීතය නිසා. මට ගොඩක් ප්‍රහුන්ත ප්‍රතිචාර ලැබිලා තියෙන ගීතයක්. මේ ගීතය ඇත්තටම ලියවුනේ මගේ සයුරේ රලසේ CD තැටියට. මේ ගීතය පද රචනාව GHK රත්නසිරි මහත්මයාගේ, මේ වෙලාවේ ආදරෙන් සිහිපත් කරනවා ඔහුව. ඒ වගේම රෝහණ අයියා, ඉතාම සුන්දර තනුවක්, බොහොමත්ම ලස්සන සුන්දර තනුවක් මට ලබා දුන්නා. මේ වෙලාවේ රෝහණ අයියාවත් ආදරෙන් මතක් කරනවා. මොකද මගේ ගීත කෙතරම් ප්‍රමාණයක් ගායනා වෙලා ඇද්ද, වැඩි ප්‍රමාණයක් නිර්මාණය කරලා තියෙන්නේ තරුණ නිර්මාණය රෝහණ වීරසිංහ මහත්මයා. ඉතින් මගේ ගීත අතර මම විශ්වාස කරනවා ගොඩක් අය ආස කරන ගීත අතර ගීතයක් සිනාවකට වඩා ගීතය. අපි අහලා බලමු.

මීළඟට මම තෝරගත්තා ගීතය සයුරේ රලසේ CD තැටියෙන් එන මේ සුලං රැල් හමා එන්නේ කියන ගීතය. මේ ගීතය නිර්මාණය කළේ, පද නිර්මාණය කළේ බන්දුල නානායක්කාරවස මහත්මයාගේ, තනු නිර්මාණය ස්ටැන්ලි පීරිස් මහත්මයාගේ. මේ වෙලාවේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා, ඔබ මතක් කරනවා ස්ටැන්ලි පීරිස් මහත්තයා අපේ නැසී ගිය මහා දෙවැන්තයෙක්, අපේ ශේෂ්ත්‍රයේ හිටපු. අපට ඇත්තටම ලොකු පාඩුවක් සිද්ධ වුණා ඔහුගේ වියෝවීම. ඔහුට ගෞරවයක් හැටියටත්, ඔහු මතක් කිරීමක් හැටියටත් අපි තෝරා ගන්නවා මේ වෙලාවේ, මම තෝරා ගන්නවා මේ ගීතය, මේ සුලංගල් හමා ඉන්නේ.

0: ප්‍රේමෙත් විරහවෙත් බොහෝ තැන් ස්පර්ශ කරමින් අරුත්බර රසාලිත ගේතාවලයකෙන් නෙළු අධිකාරී ස්පරේනු විය ලෙසින් අද සඳදී ධර්ම ප්‍රාසංගික සජීව කරටය රස ගැන්වුනේ. නෙළු අධිකාරී ස්පරේට මොහොතක විරාමයක් තබමින් ආදරණීය සහෘද රසවතුනි, අපි ඔහුට ආරාධනා කරමු සඳදිය ධාර මේ ප්‍රාසංගික සජීවකරණය රස ගන්වන්නට. බොහොම හැඟුම්බර නෙවුණු ගී හඬක් හිමි ඔහු අපේ රටේ සිංහල ස්වභාවිත ගීතේ පෝෂණය කරන දෙවන පරම්පරාවේ නියෝජනයක්. ගීතේ යථාර්ථවාදී හැඩය, ගීතේ භවනානුයෝගී ස්වරය ඔහුගේ ගීත තුළ මනාව අපිට විඳින්නට පුළුවන්. එවන් ඔහුගේ අපූර්ව වූ ගීතාවලින් රසවත් ගීත කිහිපයකින් අද සඳදිය ධර්මයේ ප්‍රාසංගික සජීවකරණය රස ගන්වන්නට අපි හොඳ අත්පොල් සම්ප්‍රසාදයකින් ආරාධනා කරමු. ක්‍රිෂාන්තේ රන්දක ප්‍රවීණ ආදරණීය ශිල්පියාණන්ට මේ සඳදිය ධර වේදිකාවට.
1: සියලු දෙනාටම අයිබුවන්, බොහොම ස්තුතියි මේ ප්‍රසංගයට, මේ දැවැන්ත ප්‍රසංගයට, මේ ආදරණීය ප්‍රසංගයට මට ආරාධනා කිරීම වෙනුවෙන්. දසුන්ට පළවෙනිින් ස්තුතිවන්ත වෙන ගමන් ලක්කන්න ගුවන් විදුලියට මේ භාර ධූර්ය කාර්ය ඉෂ්ට කරන්න ලැබීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. රසික ඔබ ඉදිරියේ අද මේ ප්‍රසංගය වෙනුවෙන් මා ගයන පළවෙනි ගීතය මාව රසික ජනතාව අතරට අරන් ගියපු වීපදුරෙන් කියන ගීතය ගයන සූදානම්. මේ ගීතය මහින්ද දිසානායක කියන ප්‍රවීණ ගීත රචකයා අතින් ලියවුණු ගීතය, සංගීතවත් කළේ එච්.එම්. ජයවර්ධනයන්. ඇත්තටම අපූරු ගීතයක්. මේ ගීතය තමා මම ගායන ශාස්ත්‍රයේ බොහොම ඉදිරියට අරන් ගියපු ගීතය. ඉතින් ඇත්තටම මේ ගීතය තුඩින් තුඩ නොගැයුණු කෙනෙක් නැතුව ඇති. ඉතින් මේ ගීතයේ පළවෙනි ගීතය විදිහට අද අපි හමු වෙනවා.

ප්‍රසංගයේ මා ගයන මීළඟ ගීතය අව්වේ මුතුවැට වපුරා කියන ගීතය. මේ ගීතය ගැන ඇත්තටම මට කතා කරනවා නම් බොහෝ දේවල් කතා කරන්න පුළුවන්. මේ ගීතය ලියවෙන්නේ ගයාමන් දිසානායක අතින්. මේ ගීතය සංගීතවත් වෙන්නේ සමන්ත පෙරරා කියන ප්‍රවීණ සංගීතවේදියා අතින්. ඇත්තටම මේ ගීතය මට ගයාමන් ලියලා දෙනකොට ගයාමන් ලියලා දීලා කිව්වේ ශාන්ත අයියා මේ අපේ තාත්තා කියලා. හැබැයි මේක මම කියවුවාම මට හිතුනේ මේ මගේ තාත්තා කියලා. අපේ තාත්තලා එහෙම තමයි. අපිට හැමදේම පුළුවන් විදිහට සැප සම්පත් දීලා ඕන් හැමදාම බඩගින්නේ හිටියා. එහෙම තමයි නූර කලාවේ පියවරුන්ගේ හැටි. මම කියන්නේ අනිත් ඇත්ත එහෙම නැතුව ඇති කියලා. ඉතින් මේ ගීතය ඇත්තම සංවේදී ගීතයක්. අපි අහමු මේ ගීතය.

ඇත්තට මා තෝරාගත්තු ඊළඟ ගීතය වී පැදුරෙන් සීඩි පාටයට ගයපු මන්දාරම් අඳුර කියන ගීතය. ඇත්තටම මේ ගීතය බොහොම කතාබහට ලක්වුණු ගීතයක්. මේ ගීතය රසික සහෘද බොහෝ දෙනා තම තමන්ගේ ජීවිතවලට බොහොම ළඟින් තියාගත්ත ගීතයක්. මමත් බොහොම ආදරය කරන ගීතයක්. මේ ගීතය රචනා වෙන්නේ ගායමන් දිසානායක අතින්, සංගීතවත් වෙන්නේ ප්‍රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහ මහත්මයා අතින්. මන්දාරම් අඳුර මැදින් හිරිපොද වෙහි වැටෙන වෙලේ ඇත්තටම මාත් සමග ඇවිදන් යන්න හිටියා වගේම ඔබටත් දැනෙයි. ඔබත් සමග ඇවිදගෙන යන්න තව කවුරු හරි තනියට හිටියා නම් කියලා අපි අහමු මේ ගීතේ.

ලකන සඳදි දහරහගෙන වෙලාමද කරනන් වෙලාවරත්‍රයාටයි.

0: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන් වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 6 7 9 5 7 9
1: අපේ අම්මගේ දරාවද

0: දවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: හැමෝම එකම රේස් එකට වාගේ ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
4: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ් නේ
3: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
4: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5 සියට් ද රෝඩ් ඉස් වර්ස්
0: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: ලාංකේය විශ්වාසය දින මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුණු කුමන්න අදම අමතන්න 011176679479 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
2: මම නම් දැන් මානම රිලැක්ස්
6: හරියටම හරිනේ
7: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝශීල් ඇක්ටිව් ප්ලස්

0: Kobe se të lëtë rejnë.
1: Hemo, me këmë rejnë këtu ati, oja full qëllë, ke bajke ke vajnë të kamën.
2: Kallë bëllë vinë pa, mage bajke ke tajës si atë premium rejnë shri.
1: Vangonat, vet para konat shuët.
2: Në tuë, superi vet and fry grip nisa, si ramo kolërit. Vajnë të ekstra mail janë pulua. Donë me të uperim vajnë që këtë zaha, extraordinary performance këtë tida, superi premium look e këtë. Si atë grip X5 zaha, so mitz 5, si atë, the road is yours.
3: Mama nande maram relax.
4: අනම් මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
6: සිරොන් ග්‍රීන් ලයිෆ් ප්ලන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ් I'm going to live a new green life
7: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි
8: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
3: මම නම් දැන් මාරම රිලැක්ස්
4: අනම් මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
9: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
10: ලඛන මොමඩින් එස්එල්
11: සම අනුග්‍රහය
12: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
13: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
14: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
15: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
16: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
15: Cybergen මේ next gen එකයි. Cybergen
17: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි.
18: සෙනසුරාදා උදේ 8ට
19: සම අනුග්‍රහය.
20: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: ගුණට උයන්න පිටය තුන පහ.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
4: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණුරෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ.

0: විරාමයෙන් අනතුරු ආදරණීය සහෘද රසවතුනේ, අපි නැවතත් මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මකම වියමන සඳතිය දහර ප්‍රාසංගික සජීවකරණයේ සමකෙන් අද මේ ආදරණීය හමුවීම සුනිල් එදිරිසිංහ ප්‍රවීණ ගායන වේදියානන්ගේ ඇති වගේම නෙළු අධිකාරී ප්‍රවීණ ගායන ශිල්පිනියගේ ඇති වගේම ප්‍රශාන්ත රන්දක ප්‍රවීණ ගායන වේදියානන්ගේ මන්තුර ස්වරයෙන් රසගෙන් වෙනවා. ගීතලෝලි හිතවතුනේ නැවතත් අපේ මත්මත කවදි කරමින් රස හැඟුම් පුබුදුවමින් සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය අරුත්බර ගීතාවලියකින් රසගත්වන්නට අපි බොහොම ගෞරවයෙන් හොඳත් පුල්සත් ප්‍රසාදයකින් ඇරයුම් කරමු වේදිකාවට සුනිල් එදිරිසිංහ ප්‍රවීණ ගායන වේදියානන්ට.
1: අපේ මීළඟ ගීත වශයෙන් අපි තෝරගත්ත පුර පෝය හඳට පෙමින් බැඳුණු තාරකා ලඳුන් කියන ගීතය මගේ මතකේ හැටියට මුලින්ම ගැයුණේ විශිෂ්ට සේනේ සරලගී වැඩසටහන කරේ 1981 කියලායි මගේ මතකය. ඉන් පසුව සඳකඩ පහන කියන කැසට් පටයටත් අපි 1982 දී මේ ගීතය ඇතුළත් කරා. ඔය මාධ්‍ය දෙක තුලින් මේ කියන්නේ ගුවන්විදුලියෙන් සහ කැසට් පටය තුලින් හස්කන් අතර බොහොම ජනප්‍රිය වුණු ගීතයක් වශයෙන් තමයි මේ ගීතය හඳුන්වන්න පුළුවන් වෙන්නේ. මෙහි තරුණ නිර්මාණයේ මම දක්ෂ තරුණ නිර්මාණකෙක් නෙවෙයි, නිර්මාණකරුවෙක් නෙවෙයි. මම බොහෝ වෙලාවට මගේ තරුණ නිර්මාණ කරවන්නේ ඊට වැඩිය තරුණ නිර්මාණ රසවත්ව කරන්න පුළුවන් සාර්ථක වූ සංගීතවේදින් ළමයි මා කරවන්නේ. මම බොහොම ඉඳලා හිටලා ඉතින් තනුවක් නිර්මාණය කරගන්න වෙලාවල් තියෙනවා. ඒ අනුව තනුවක් මේ සැපයෝගීයක් තමයි, මා විසින්ම සැපයෝගීයක් තමයි මේ පුරපොය හඳට කියන ගීතේ. මේ ගීතේ මේ ප්‍රේමයේ රුදුරු විරහව පිළිබඳ මෙන්ම මේ මధుර බව පිළිබඳවද අපූර්වට කියන ගීයක්. ඉතින් මේ පුරපොය හඳට වැනි ගීත ගණනාවක්ම මා ගයා තිබෙනවා. මේ නමුත් මේ ගීතයේදී රචකයා මේ තම අත්දැකීම ප්‍රකාශ කරන්න උපයෝග කරගන්නේ මේ බෙහෙවින්ම නාගරික නොවු වටපිටාවක් කියලයි මට හිතෙන්නේ. මේ කෝල සිතුම්, මාල පොටක්, රබන් සුරල් වැනි යෙදුම් ඔස්සේ මං හිතන ඔහු අපේ හිත ගම වෙත ගෙනිනවා කියලා. අපි එවැනි යෙදුම් දැන් බොහෝ වෙලාවට ඇහෙන්නේ නැහැ. මේ සාහිත්‍යයේදී, මේ නිර්මාණකරණයේදී තියෙනවා උචිත බව. ඉතින් අද බොහෝ වෙලාවට ඇහෙන ප්‍රේම ගීතවල ඒ උචිත බවක් අපට මේ දැනෙන්නේ නැහැ. ඉතින් නමුත් එහෙම බලනකොට මේ 70-80 දශකවලදී ඇසුණු මේ ගීතවල උචිත යෙදුම් සහිතව ඉතාමත්ම අපූර්වට ප්‍රේමය ගැන කියවිලා තියෙනවා කියලා මම අදහස් කරන්නේ. ඉතින් ඒ නිසා මේ ගීතය බොහොම රසිකයන් අතර ජනප්‍රිය වුණු ගීයක්. පුරපෝය හඳට කියන ගීතය අපි දැන් ඒක ගයමු.

මීළඟට 80 දශකයේදී ගැයූ සරල ගීයක් ඇසුවේද කවුරුන් හෝ ඔබෙන් හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින් කියන ගීතය. ප්‍රේමේ බැඳීම වෙන්ම වියෝවීමත් මම හිතනවා පොදු අත්දැකීමක් කියලා. ඒ කියන්නේ ප්‍රේමතෝ ජායති සෝකෝ, සෝකේ උපදිනවා ප්‍රේමේ නිසා. ඉතින් අවසානයේදී ජයග්‍රහණය කළත් ප්‍රේමය සෑම විටම මල් මාවතකම ගමන් කරන්නේ නැහැ. අපි ප්‍රේම වෘතාන්ත අපි දන්නවා. ඒවා හුඟක් බොහොම දුක්ඛම් කටළු මැද්දේ ජයගත්තු ප්‍රේමයන් තමයි, විශේෂයෙන්ම දැන් රෝමියෝ ජුලියට් කියන ප්‍රේම වෘතාන්තය ගත්තොත් එහෙම ඉතින් බොහොම දුක්ඛම් කටළු මැද්දේ තමයි ඒක ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඉතින් ප්‍රේමය සෑම විටම මල් මාවතක ගමන් කරන්නේ නැහැ කියලා මම කිව්වේ ඒකයි. එහෙත් ඒ දුෂ්කරතා හේතුවෙන් එයින් ඈත් වෙන්නෙත් නැහැ. ඒ ප්‍රේමයේම ඇලී ගැලී පුද්ගලයා හැසිරෙනවා. ඒ තමයි ප්‍රේමයේ ස්වභාවය. ඉතින් ප්‍රේමයේ නැමැති මේ ඇලීමේ ස්වභාවය තමයි මේ ගීතය කියන්නේ. ඉතින් හැබැයි ප්‍රේමයේ ස්වභාවය දනවන තැනක් තියෙනවා මේකේ, බොහොම අපූර්ව තැනක් මේ ගීතේ. පිපි මල් මතින් පිය මං කළෝ, දිනු වේද කවදා ප්‍රේමී, විඳි වේදනා සතුටින් දරා, පෙරදී ගියේ කවුදෝ එයින් කියලා. ඉතින් ඒ තමයි සැබෑ ප්‍රේමයේ ස්වභාවය. ඉතින් ඒ වුණාට සැබෑ ප්‍රේමය කියන්නේ මීට එහා ලොකු අර්ථයක් දනවන දෙයක්. ඒ කියන්නේ සැබෑ ප්‍රේමය කියන්නේ නම් ඉතින් ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි, රැට නිදන තනි පැදුරේ නැති සීනක සකි, ආලේ බිඳුණු දා කොමකට කඳුළු හෙලනු සකි, ආල වඩන යන තේරුම බෝසත්කම සකි. ඒ කියන්නේ සැබෑ ආදරය කියන්නේ බෝසත් කුලේ ඇත්තන්ගේ ගුණධර්මයක් කියලා තමයි මේ බොහෝ වෙලාවට අපිට හිතන්න තියෙන්නේ. සැබෑ ආදරය. ඒක නිර්මාණකරුවන්ට හසු වෙන විදිහයි මේ. ඉතින් මේක අපූර්ව ගීතයක්. මේ කුමාරදාස සපොතන්ත්‍රි රචනා කරපු. අපි දැන් ඒ ගීතය හම්බුනා.

අපේ මීළඟ ගීතය සිල්පසොඳින් දැනගන්න ගිහින් කියන ගීය වසන්ත කුමාර කොබෝක නමැති ගේය පද රචකයාගේ මා ගැයූ මුල්ම ගීයයි. පසුව මා තවත් ගීත ගායනා කරලා තියෙනවා. ඔහු අතින් රචිත මුල්ම මා වෙනුවෙන් රචිත මුල්ම ගීතය වශයෙන් මේ සිල්පසොඳින් ගීතය තමයි මා ගැයුවේ. මෙහි තරුණ නිර්මාණය මා විසින් නිර්මාණය කරගත්තා. ඊටම ගැළපෙන අපූර්ව සංගීත සංයෝජන

ඔහුගේ සිතේ ඇතිවන සැක සහිත සහ අනාගත බලාපොරොත්තු සහිත සිතුවිලි සමුදායක් මේ ගීයෙන් ප්‍රකාශිතයි. ඉතින් ස්වභාවිත ගීතේ රස සොයා යන ඔබට මෙයත් අපුරු ගීයක් කියා මා හිතනවා.

අපේ මීළඟ ගීය වශයෙන් මේ ප්‍රසංගයේදී ගෑන නුඹේ සුතිට පුන් සඳ පායලා වගේ කියන ගීතය රචනා කළේ සුනිල්ලාර් ගමගේ. සුනිල්ලාර් ගමගේ නිර්මාණකරුවාණන් අතින් රචනා වුණු අපූරු ගීත කීපයක් මට මේ වෙලාවේ මතක් වෙනවා. අලුත් වැස්සක් වහින්නට සැරසේ පුරුදු ආකාශය කියන ගීතයත්, එතන නුඹේ සිතට පුන් සඳ පායලා වගේ කියන ගීතයත්, එවැනි ගීත මා ගයා තිබෙනවා. මේ නුඹේ සිතට පුන් සඳ පායලා කියන ගීතයත් ඔහු අතින් රචනා වුණු අපූරු ජනප්‍රිය ගීතයක්. මීට තනු නිර්මාණය එක්කලේ HM ජයවර්ධන සංගීතයේදී යනන් විසිනි.

ശ്രുതി, ഭൂമിശ്രുതി, സുനിൽ ഇന്ദ്രസിംഹ പ്രവീണ ഗായന ശില്പിയാണ് ഒബത്തുബാ നദാത്താപി ഗൗരവനീയ അറിവ് പിളിയാറകനാവിത്ത് മേ സന്തതിയധാര പ്രാസാംഗിക സജീവക്കരണ എലസിൻ അപൂർവ ഗീതാവലിയക്കൻ അതീതമതക്കൻ അവധിക്കരമിൻ എലസിൻ രസഗാൻവീവ സംബന്ധൻ സുനിൽ ഇന്ദ്രസിംഹ മത്തുമനെ അഭി നവതത് മേ സന്തതിയധാര പ്രാസാംഗിക സജീവക്കരണ വേദിക്കാവേശിട്ട് മുണഗഹേമു ഒബത്തുബാൻഗേ അരുത്ബര ഗീതാവലിയെ തവത് രസമതക്കയൻ അവധിക്കരഗാൻ ഭൂമിശ്രുതി රසවතුනේ අපේ සුනිල් ස්වරයේ එලෙසින් හරි අපූර්වට රස ගන්නෝ මේ සඳදියධාර රාසාංගික සජීවකරණය මිලගෙන රස ගන්නවන්නට අපි ආරාධනා කරමු ඇයට. ඊට මත්තෙන් අපට මේ ආදරණීය ප්‍රසංගය ඔබ ළඟට අරගෙන එන්න අනුග්‍රහයකට කරන අනුග්‍රහක බවතුන් පිළිබඳවත් සිහිපත් කරන්නට ඕන. ආදරණීය රසවතුනේ අපිට අනුග්‍රහයකට කරන්නට NLB අපිත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නවා. රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරිතෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දෙනා දුන් ලංකාවේ එකම ලොතරැය වෙන්නේ NLB මෙගා පව. මුදල් හිණේ වගේම සුපිරි මෝටරත් එක්ක හිණේ සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරිතෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය වෙන NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න. ජාතික ලොතරැය මණ්ඩලයෙන් තමයි මතක් කිරීම. ඒ වගේම තමයි අපිට අනුග්‍රහය එකතු කරන්න මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනයේ ඉන්නවා. අංකකේ ඩෝමා විකුර්ණ යන්ත්‍ර ගෙන්වා බෙදාහරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් දැන් ඩෝමා කළු වැටිවත් කිරීමේ යන්ත්‍ර, කැනුසහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, ඒ වගේම තමයි සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් ඇතුළත් ලබා ගන්න ඔබට හැකියාව තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාරිතාවන්ගෙන් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. නම්බර 31 ඇල්හින පාර මහර්ගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. වැඩි විස්තර සඳහා 011 76 79 579 කතා කරන්න. ඒ පිළිබඳවත් බොහොම ආදරෙන් සෙනෙහසින් සිහිපත් කරමින් අපි නැවතත් ප්‍රසංගය සමගින් එකතු වෙමු. සුනිල් ස්වරයෙන් හරි අපූර්වට රස ගැන්වුණු මේ සඳදියධාර ප්‍රාසංගික සජීවකරණේ ඇගේ හඬින් අපි නැවතත් රසවත් කරන්නට සූදානම්. අපේ රටේ සිංහල සුභාවිත ගීතයේ දෙවන පරම්පරාවේ නියෝජනයක් ඇය. ඇගේ හඬිනුත් ඔබ අරුත්බර ගීතාවලියක් ගායනා වෙලා තියෙනවා. එය විවිධ ස්වර පරාසයන් තුල, විවිධ සංගීත හැඩතලයන් තුල අපිට හරි අපූර්වට රසවත්ව විඳින්න පුළුවන්. ඉතින් ඇයට නැවතත් මේ ආදරණීය ඇරයුම සඳදියධාර ප්‍රාසංගික සජීවකරණයේ රස ගන්වන්නට අපි හොඳත් පුළ සම්ප්‍රසාදයක් එකතු කරමු. මේ ආදරණීය ඇරයුම නෙළු අධිකාරී ප්‍රවීණ ශිල්පිනියනි ඔබතුමියටයි නැවතත් වේදිකාවට.

මීළඟට මං තෝරාගත්තා කඳුළු නැති නිසා හඬන්න කියන ගීතය. මේ ගීතේ විශේෂත්වයක් තියෙනවා. මේ ගීතේ මට තැපෑලෙන් ආපු ගීතයක්. මේ ගීතය රචනා කළා තිබෙනේ නලින්ද සංජීව කියන සහෝදරයා, විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක්. මේ ගීතය මම රෝහණ අයට දුන්න තනු නිර්මාණය කරලා දෙන්න කියලා. ඉතාම සුන්දර තනුවක් නිර්මාණය කරලා දුන්න. මගේ තෙවන CD තැටියේ ජනප්‍රිය වෙච්ච ගීතයේ හැටියට කඳුළු නැති නිසා හඬන්න කියන ගීතය මට මේ වෙලාවේ මතක් කරන්න පුළුවන්. මං හිතන්නේ මේ ගීතය පටිගත කරලා කාලයක් යනකම් මම මේ කියන පුද්ගලයව මට මුණගැහිලා තිබුණේ නැහැ. මේ බොහොම මෑතක තමයි මම ඔහුව දැකලා මේ ගීතය ඔහුව අතටත් පත් කළේ. ඒ වෙනකම් ඔහුත් මාධ්‍යවලින් පමණයි මේ ගීතය අහලා තිබ්බේ. ඒක බොහොම සුන්දර කාරණාවක්, ඒ හමුවීම. මේ වෙලාවේ මම කැමතියි ඔබට මේ ගීතය ගයන්න, කඳුළු නැති නිසා හඬන්න.

මීළඟට මං තෝරාගත්තා මගේ ගොඩක් මගේ ප්‍රථමයෙන්ම රසිකයෝ අතරට මං ගෙනිච්ච ගීතය ඔබ අසා සිටිනම් කියන ගීතය ගැයුවොත් හොඳයි කියලා ඔබට රසවිඳින්න. මේ ගීතය රචනා කරේ මහින්ද දිසානායකයන්, මෙහි තනු නිර්මාණය රෝහණ වීරසිංහන්ගේ. අපි අහලා බලමු. මේ ඔබ අසා සිටිනම් මම මෙසේ කියන්නම්.

මීළඟට මං තෝරාගත්තා මම යන්නම් කියන ගීතය. මේ ගීතය රචනා කරේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්. ඒ වගේම මේ ගීතෙත් තනු නිර්මාණය ස්ටැන්ලි පීරිස් මහත්මයාගේ. මගේ ගීත අතර හුඟක් ගොඩක් ජනප්‍රිය වෙච්ච ගීතයක්. මං හිතනවා ඔයගලන්ටත් ගොඩක් ආසාවෙන් රසවිඳී කියලා. එහෙමනම් අවසාන වශයෙන් මම යන්නම්.

0: සුති බෙහෙවින් සුති නෙළුව අධිකාරී ප්‍රවීණ ශිල්පිනියනි ඔබතුමියටත් අදත් අපේ ආදරණීය ගෞරවනීය ආරම පිළි අරගෙන අවෙත් ඔබතුමියගේ හරි අරුත්බර ගීතාවලියකින් රසවත් ගීතාවලියකින් යතිත මතකයන් අවදි කරමින් සහෘද රසමනස් ඥානනය කරන්නට මේ වේදිකාවේ සිට ඒ ගීතාවලියට නැවත පණ දුන්නට බොහොම ස්තුතියි. අපි නැවතත් මේ සඳදිය දහර ප්‍රාසංගික සජීව කරන වේදිකාවේ සිට මුණ ගැහෙමු. මේ සහෘද රසවතුන් වෙනුවෙන් ඔබතුමියගේ රසවත් ගීතාවලියේ ඒ අපූර්වත්වයේ රසය බෙදා හදා ගන්න. බොහොම ස්තුතියි. ආදරණීය රසික හිතවතුනි, අපි කෙමෙන් කෙමෙන් අදත් සඳදිය ධර්මයේ ප්‍රාසංගික සජීවකරණයේ අවසන් අදියරට සම්ප්‍රාප්තව හමාරයි. ගීතලෝලී රසවතුනි, මෙතෙක් වේලා සුනිල් ස්වරයෙන් එවැගේම නෙළූ අධිකාරී ස්වරයෙන් හරි අපූර්වට රස ගැන්වුණු මේ සඳදිය ධර ප්‍රාසංගික සජීවකරණයේ අවසන් අදියර රස ගන්වන්නට අපි හොඳ අත්පෝ සම්ප්‍රසාදයකින් නැවතත් වේදිකාවට ආරාධනා කරමු. ක්‍රිෂාන්ති රන්දක ප්‍රවීණ ආදරණීය ගායන ශිල්පියාට
1: ඇත්තටම මේ ගීතයට පොඩි කතා වස්තුවක් තියෙනවා. මේ ගීතය රචනය සම්බන්ධයෙන් මේ ගීතය නිර්මාණය වෙන්නේ ටෙලිනාට්‍යයක් සඳහා. බොහොම කිටි කාලයකින් ආදරණීය රෝහණ වීරසිංහයන් මට එන්න කියලා ස්ටුඩියෝ එක ඇතුළෙම ශබ්දාගාරය ඇතුළෙම බොහොම ඉක්මනින් නිර්මාණය වුණු ගීතයක්. මේක ලියන්නේ ටානියා පංචාලි අමරසිංහ කියන ආධුනික ගීත රචකාවිය. මේ ගීතය එහෙම කරලා, නමුත් අවාසනාවකට මේ ගීතය ටෙලිනාටිය සඳහා භාවිතා වෙන්නේ නැහැ. පසු කාලයක මේ ධනසිරිනාතුල කියන මගේ බොහොම සෞහෘද හිතවතා ගේ හිතවත්කමක් උඩ ආනන්ද අපේනායක කියන අපේ ප්‍රවීණ ටෙලිනාට්‍ය සිනමාකරුවාගෙන් මේ ගීතය ඉල්ල ගන්නවා. මම මේ ගීතය ඊට පස්සේ මේ CD පටයට එන්නේ. මෙහෙම කතා කරලා බෑනේ, මේ නිහඬ බව විඳින්න අපි මේ ගීතය අහමු.

මා තෝරාගත් ඊළඟ ගීතය මේ ප්‍රසංගය වෙනුවෙන් මම නුඹට ආදරේ කියන ගීතය. මේ ගීතය බණ්ඩාර ඇහැලියගොඩ කියන ප්‍රවීණ ගීත රචකයා අතින් රචනා වෙනවා. ඇත්තටම මේ ගීතය සංගීතවත් වෙන්නේ ආදරණීය අපේ රජරටම ජීවත් වුණු නාලකාංජන කුමාර කියන වාද්‍ය ශිල්පියාගෙන්. නාලකගේ බොහෝ ගීත හරිම රසබරයි. ඒ ඉවටම මටත් හිතුණා නාලකතට ගීතයක් දෙන්න ඕනි කියලා. ඉතින් මේ ගීතය එහෙමයි නාලකතට හම්බෙන්නේ. නාලක මට මේ ගීතයට අපූර්ව තනු නිර්මාණයක් කරනවා. මේ එක්තරා විදිහක විරහවක් අපි අහමු. මම නුඹට ආදරේ, නුඹේ පෙමට ආදරේ.

අද මා තෝරාගත්තු ඊළඟ ගීතය ඔබ ගොඩක් ආදරය කරන පංච කල්යාණී කියන ගීතය. ඇත්තටම මේ ගීතය බණ්ඩාර හැලියගොඩ ප්‍රවීණ ගීත රචකයා විසින් රචනා කරලා දෙනවා. එච්.එම්. ජයවර්ධනන් නැතින් සංගීතවත් වෙනවා. එච්.එම්. ජයවර්ධනන් නැතින් සංගීතවත් වුණු ගීත අතරින් වෙනම ආකාරයකට සංගීතය නිර්මාණය වුණු ගීතයක්. ඒ වගේම බණ්ඩාර හැලියගොඩ කියන ගීත රචකයා ඇතිනුත් ආදර ගීත නොලියවෙන අඩුවෙන් ලියවෙන කෙනෙක් විදිහට, නමුත් මේ ආදර ගීතය ලියවුණා. ඇත්තටම මේක රූපවාහිනී සංස්ථාවේදී තමා මට මේ ගීතයේ කොටසක් පෙන්වන්නේ. මම ඒ කොටස අරගෙන යනවා එච්.එම්. හම්බෙන්න. ඉතින් මම හිතනවා මේ ගීතය බොහොම ජනප්‍රිය වුණු ගීතයක්. අපි අහමු මේ ගීතය දැන්.

ආදරණීය සහෘද රසවතුනි, ඔබ ආනන්දයෙන් නැරඹ ගමන් මගක ප්‍රඥාව කරා රැගෙන කිය සිංහල සුභාවිත ගීතයේ රසය ඔබේ මත්මතක අවදි කරමින් සමීප කළ සඳදිය ධාර මේ ප්‍රාසංගික සජීවකරණය හමාර කරමින් අදත් ඔබ ළඟින් නික්ම යන්නට අපට අවසරයි. සුනිල් ලෙදරසිංහ ප්‍රවීණ ගායන වේදිකාවේ ඔබතුමන්ටත්, නෙළුව අධිකාරී ප්‍රවීණ ගායන ශිල්පිනිනේ ඔබතුමියටත්, ඒ වගේම ප්‍රශාන්ත රන්දක ප්‍රවීණ ආදරණීය ගායන ශිල්පියාණනි ඔබතුමන්ටත් බෙහෙවින් සුතී. අදත් අපේ ගෞරවනීය ඇරයුමෙන් සපමින මේ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණය විකීතලෝලේ රසික ප්‍රජාව වෙනුවෙන් රසවත් කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම ආදරණීය සහෘද රසවතුනි, හැමදාමත් සිංහල සුභාවිත ගීතයට පෙම් බදමින් සඳදිය දහර සමගින් ඒකරාශී වන ඔබටත් බෙහෙවින් සුතී. එමනම් අපට සමුගන්නට අවසරයි මෙතෙක් වෙලා ඔබට ආමන්ත්‍රණය කළ මම දසුන් වසන්ත. අපි චලිත ලබන සතියේ මුණගැහිමේ බලාපොරොත්තු පෙරදරිවයි සමුගන්නේ. ඔබ සියලු දෙනාටම සුභ වාසනාවන්ත ප්‍රේමණීය රාත්‍රියක්.

0: පාක මත් මතක සමග ප්‍රාණ සම ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානේට රුපියල් 40ක් හොදට මේති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 769 579

0: සිත නිවන උතුපන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: අර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
2: හැත්තෑ පස්ස සිරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
3: ක්‍රිමිරාජ සුවසේන ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නෙවරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
2: ක්‍රිමිරාජ සුවසේන
3: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න සාදර අනුග්‍රහය
4: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
5: ධනංජය සිරිවර්ධන අධ්‍යක්ෂණයක් තාපයෙන් පැනලා
6: ඇත්තටම මොකද්ද මේ තාපයෙන් පැනලා නටන හදපු නාඩගම
7: මට ඇත්තටම මේක මතක් විද්දුත් හරියම බයයි
6: ඇයි බයට තාප්පෙන් පෙන්නේ ඊයේ මුළු රෑම මෙතනද හිටියේ
7: අනේ නෑ මම මේ දැන් පෙන්නේ
8: මේක බාර මම දන්නේ ඔත් මේ වාහනයක් කියලා මං ගාවින් නතර කරා
7: මල්ලී කොහෙටද යන්නේ මං ගෙදර යන්නේ ඇයි කොහෙද මල්ලී ගෙවල් කොලඹ 7ද නෑ කොලඹ 10 මරදාන
5: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න

Radio ITN. ඔබෙ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින්ල දොළොතරයි පත්වල නිල ප්‍රතිඵල අපි සටහන් කරන්න තමයි සූදානම් වන්නේ. අද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින්ල මහජන සම්පත අද සම්පත NLB ජය මෙගා පව දනුනේ දහන හඳහන NLB ගොවිසතේ වගේම NLB සුබ දවසක් කියන ලොතරැයි පත් ගන්නතට අපේ සූදානම් අද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින්ල ලොතරයි පත්වල ලොතරැයි ප්‍රතිඵල මේ විදිහට සටහන් කරන්නට.

0: අයිබෝන් ලොකු සිහින දකින අයත් වැය කරන්න පුංචි රුපියල් 40ක්. ඒ හැම හීනයක්ම සැබෑ කරන වසනාවන්ත දිනුම් වාර 8ක්. එනිල්බි ජාතික ජයවරණේ අදත්. අද ඔබේ වාසනාව ගැන සඳහන් පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙනවා දිල්හාර අමරසේකර මහත්මිය. එය අධීක්ෂණය කරන අධීක්ෂණ මණ්ඩලය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් හිමන්ති මානෙල් කුමාරි මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරීෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත අමරතුංග මහතා, ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර විගණක අධිපති දිස්නා චාන්දනි අබේසිංහ මහත්මිය. අපි දැන් තෝරන වාසනාවන්ත අංක ඔබ මිලදී ගත්ත එනිල්බි ජය ලොතරැයි පතේ මුල සිට අගට ගැලපුණත් අග සිට මුලට ගැලපුණත් අතට සල්ලි ඔබට දිනා ගන්න පුළුවන්. ජයග්‍රාහී 524 වන දිනුම් වාරය අපි ආරම්භ කරනවා. ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රාහී අංක 4 අපි දැන් තෝරන්නේ. ඉංග්‍රීසි අක්ෂරයේ J වසනාවන්ත අංක 0.1.2.7. රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ සුබ සාධනය උදෙසා පිහිට වූ සෞඛ්‍ය සංවර්ධන අරමුදල වෙනුවෙන් රචයිකාබද් අරමුදලට දායක වන ඔබේම NLB ජය ලොතරැයියෙන් අපි මේ වසරට රුපියල් 105 ත්‍යාගලාභින් 260 දෙනෙක්, රුපියල් 50,000 ත්‍යාගලාභින් 6,717 දෙනෙක් බිහි කළා. බලමු අද ඔබ ජය ලැබූ හැටි දැන්. රුපියල් 105 බැගින් දෙදෙනෙක් දිනාගත් ලොතරැයි පත් අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින් එස් සෙල්වරාජා කල්මුණේ, TU හෙට්ටි ආරච්චි නාවලපිටිය. වසනාවන්තයන් 36 දෙනෙක් රුපියල් 50,000 බැගින් අද දිනාගත්තා. සමස්ත ජයග්‍රහකයන් 78,438 දෙනෙක් අතර රුපියල් 71,20,400 මුදලක් අපි බෙදා දුන්නා. තවත් තෑගි වැඩි වන නියත ධනයෝග හඳ හන ඔබව දිනවන වසනවන්ත 1565 වන දිනුම් වාරය දැන් අපි යමු. එහෙනම් දිනුම් වැදීමට ලග්න සංකේතය මුලින් අපි තෝරන්නේ. ලග්න සංකේතය මකර. රුපියල් 150,000කට වඩා වැඩියෙන් තියෙනවාද හඳ හන සුපිරි ත්‍යාගය. ජයග්‍රහී අංක 4 අපි දැන් තෝරගමු. මෙන්න හඳ හන පළමු ජයග්‍රහී අංකය අංක 17. ලග්න සංකේතය මකර පළමු අංකය අංක 17. අපි තෝරන්නේ දෙවන වාසනාවන්ත අංකය අංක 52. යන්ත්‍රයේ ක්‍රියාත්මකයි අපි තෝරගමු තුන්වන වාසනාවන්ත අංකය අංක 47. තීරණාත්මක අවසාන අංකය අපි දැන් තෝරන්නේ අංක 55. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳ හන ලොතරැයියෙන් මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 7 දෙනෙක්, රුපියල් 110 ප්‍රථම ත්‍යාගලාභීන් 139 දෙනෙක් මෙහි කළා. බොහොම ස්තුතියි. බලමු දැන් අද වසනාව ගැන. රුපියල් 110ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා හෙට්ටිපොළ අලෙවි නියෝජිත AS ප්‍රේමරත්න. ඒ සමග සමස්ත වසනාවන්තයින් 139,134 දෙනෙක් අතර රුපියල් 94,87,540 මුදලක් බෙදා දුන්නා අපි. හෙට හඳ හන ලොතරැයියක් මිලදී ගන්න ඔබට දිනා ගන්න පුළුවන් සුපිරි ත්‍යාගය රුපියල් 50,73,131.60ක්. සද්දිනම ජයනියත ගොවිසෙත ලොතරැයියේ වසනාවන්ත 4,498 වන අද දිනුම් වාරෙන් ඔබේ සිහිනය සැබෑ කරගන්න සූදානම් වෙන්න. එහෙනම් අපි සූදානම් ගොවිසෙත ඔබේ වාසනාව වෙනුවෙන්. ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්නේ ගොවිසෙත. ඉංග්‍රීසි අක්ෂරයේ F. ජයග්‍රාහී අංක 4 මේ අන්තරය ඇසුරෙන් තෝරගමු අපි. දැන් රුපියල් 1,07,000කට වඩා වැඩි සුපිරි ත්‍යාගයක් තියෙනවා ඔබට දිනා ගන්න ගොවිසෙත අද දිනුම් වාරෙන්. අංක 46 පළමු ජයග්‍රාහී අංකය අපි තෝරන්නේ දැන් දෙවන වසනාවන්ත අංකය අංක 63. අපි බලමු යන්ත්‍රය තෝරා දෙන තුන්වන වසනාවන්ත අංකය කුමක් වේද කියලා. අංක 10 ගොවිසෙත වසනාව තහවුරු කරන සිවන ජයග්‍රාහී අංකය අපි දැන් තෝරන්නේ. අංක 52 කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයියෙන් මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක්, රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 60 දෙනෙක්, රුපියල් 250,000 ත්‍යාගලාභීන් 798 දෙනෙක් බිහි කළා. ස්තුතියි. බලමු අද වසනාව ගැන දැන්. ගොවිසෙත අදිනුම් වාරේ රුපියල් 120ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තා. ඒ ලොතරැයි පත අලෙවි කළා ඔබට උඩපදිය පැලැල්ල අලෙවි නියෝජිත SMA ප්‍රේමලාල්. ඉංග්‍රීසි අක්ෂරය සමග ජය අංක 3ක් ඔබ ගලප ගත්තොත් ගොවිසත ලොතරයිෙන් විතරයි රුපිය දෙලක්ෂ පනස්දහසක් දිනාගන්න පුළුවන්. අද වසනාවන්තයෙන් පස් දෙනෙක් රුපිය දෙලක්ෂ පනස්දහස බැගින් දිනාගත්තා. ඒ ලොතරයපත් අලවි කළේ මේ අලවි නියෝජිතයින් තුෂාර සංජීව මහනුවර, හේමමාලි කොතලාවල බොක්කාවල, ශිරෝම දීපිකා රාගම, උපාලි විට්ටච්චි කිතුල්ගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වසනාවන්ත ලොතරයපතක් ඔබට අලවි වුණා. සමස්ත ජයග්‍රහකයින් 126,813 දෙනෙක් අතර රුපියල් 1,947,680 මුදලක් ගොවිසෙත අද දිනු වරෙන් බෙදා දුන්න ඔන්න අපි ඔබට. එහෙනම් අමතක නොකර හෙට මිලදී ගන්න ගොවිසෙත ලොතරැයියක් මෙන්න සුපිරිත්‍යාගය රුපියල් 7,37,921,756. දවස සුබයි, සිහින දිනයි. මේ කතා කරන්නේ සුබ දවසක් ලොතරැයිය ගැනයි. සුබ දවසක් ලොතරැයිය අලුත් වුණා. තෑගි දිනා ගන්න බොහොම උපහසුයි. දැන් ඔබට ඔන්න බලන්න තෑගි. සුබ ලග්නයේ සමග ජයංග තුන ගලපගෙන ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදල් රුපියල් 105ක් දැන් ඔබට දිනා ගන්න පුළුවන්. ජයංග තුනක් ගලපගෙන රුපියල් 50,000ක් දිනා ගන්නත් පුළුවන්. ප්‍රවර්ධන ත්‍යාගාංකයේ ඔබ ගලප ගත්තොත් අපි දෙනවා මුදලින් රුපියල් 25,000ක්. තව තෑගි රසක් තියෙනවා මුදල් තෑගි ලෙස ඔබට දිනා ගන්න අලුත් උණු සුබ දවසක් ලොතරැයියේ. ඔබට සුබ ගෙනෙන වසනාවන්ත 372 දිනුම් වාරය දැ. සුබ ලග්න සංකේතය මුලින් අපි තෝරන්නේ. අද සුබ ලග්නය කටක. අපි එහෙනම් දැන් සුභාංක තුනක් තෝරගමු. දහසක් දිනා ගන්න පුළුවන් ප්‍රවර්ධන ත්‍යාගාංකය අපි දැන් තෝරන්නේ. අද ප්‍රවර්ධන ත්‍යාගාංකය 6,607. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජවේකා බද අරමුදලට ඍජුම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් අපි මේ වර්ෂයේ රුපියල් 105 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකයින් 252 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාග ලැබින් 1,312 දෙනෙක් බිහි කළා. ස්තුතියි. බලමු නේද එහෙනම් අද වාසනාව ගැන. සුබ දවසක්. අද 372 දිනුම් වාරය රුපියල් 50,000 ත්‍යාග 8ක් ඔබ අද දිනා ගත්තා. වසනාවන්තයෙන් 41 දෙනෙක් ප්‍රවර්ධන ත්‍යාගාංකය ගලපගෙන රුපියල් 25,000 බැගින් අද දිනා ගත්තා. සමස්ත ජයග්‍රහකයින් 111,505 දෙනෙක් අතර රුපියල් 92,39,420 මුදලක් බෙදා දුන්නා අපි. දහසක් බලාපොරොත්තු තියාගෙන මිලදී ගත්ත ලොතරැයියට මෙතැන් සිට වාසනාව අරගෙන එන සූදානමින් ඉන්නවා රංගනා සමගින් ගයාත්‍රී.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා,
1: පහසු වෙලා, තෑගි වැඩි වෙලා, අංක එකයි ලග්න එකයි
2: 200ක්ම ඔබ යකි.
1: අංක දෙකක් ගැලපුණාම
2: රුපියල් 1000ක් නැති.
1: අංක දෙකයි ලග්න එකයි
2: 2500ක් ඇති. අංක තුනට
1: 50,000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25,000.
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: තරුණයේ බලාපොරොත්තුව දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: දැවැන්ත එක සුපිරි තෑග්ගක් නෙමෙයි, ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකක්ම ඔබට දිනා දුන්න එකම ලොතරැයිය NLB මෙගා පව. ඔබේ විශ්වාසය ඒ විදිහටම තහවුරු කරමින් රුපියල් කෝටි 47ක්, රුපියල් කෝටි 23ක් ඔබට දිනා දුන්නා වගේම ඔබ බලාපොරොත්තු වෙන රුපියල් කෝටි 29 ඉක්වූ මෙගා සුපිරි තෑග්ගත් අනිවාර්යෙන්ම ඔබට දිනා ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් අදත් අපි ආරම්භ කරනවා NLB මෙගා පව. මෙගාපව ලොතරැයියක් අතට ගන්න ඔබ හොඳින්ම දන්නවා දැන් ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් ඔබට දිනා ගන්න පුළුවන් කියලා. සුපිරි අංකයත් එක්ක ජයග්‍රහී අංක 4 ගලපා ගත්තොත් මේ දකින මෝටර් රථය ඔබේම කරගන්න ඔබට පුළුවන්. මෙගා පව ග්‍රෑන්ඩ් සුපිරි තැගි තුන පෙරමුණේ තියාගෙන මේ ආරම්භ කරන්නේ ඔබේ ජීවිතේ හීන හැබෑ කරන මෙගා පව 2604 වෙනි දිනු මැදි මේ වාරේ. මෙගා පව තුළින් ඔබට වාසනාව ගේන ඉංග්‍රීසි අක්ෂරයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය P. මීළඟට අපි තෝරගන්නේ සුපිරි අංකය. අද ජයග්‍රහී සුපිරි අංකය අංක 26. මීළඟට අපි තෝරගන්නවා වාසනාවන්ත අංක 4. මුල්ම ජයග්‍රහී අංකය අංක 46. මීළඟ ජයග්‍රහී අංකය අංක 74. ඊළඟට වාසනාව ගෙනවා අංක 48. අවසන් ජයග්‍රහී අංකය අංක 52. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන මෙගාපවලොතරයියෙන් අපි මේ අවුරුද්දේ මේ වන විට සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් එක්ක රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 56 දෙනෙක් බිහි කරලා තිනවා. බොහොම ස්තුතියි. එහෙනම් බලමු අද වාසනාවේ තොරතුරු. අද දවසේ මෙගා පවතුලින් රුපියල් ලක්ෂ 2 ජයග්‍රහකින් 4 දෙනෙක් අපි බිහි කරනවා. පස්නවන් රුත්‍රයිපත් අලවි කරනවා. KG ජයන්ත ගමගොඩ, WD ප්‍රියදර්ශනී පාදුක්ක, PH චන්ද්‍රපාල බලංගොඩ, එතෙක්කම M රත්නායක බොරලැස්ගමුව. එයනවද දවසේ මෙගා පවතුලින් සමස්ත වාසනාවන්තීන් 127,953 දෙනෙකු අතරේ රුපියල් 81,80,440 මුදලක් අපි බෙදා දුන්නා. ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරමින් නිසකවම දිනන ලොකුම සුපිරි තෑගි දෙන මෙගා පව හෙට ඔබේ මෙගා සුපිරි තෑගේ වටිනාකම රුපියල් 29,87,51,166ක්. පව සුපිරි තෑග රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරි තෑගට සුපිරි මෝටර් රථයක්. ජාතියේ මහා ධන සම්පත ධන නිධානය අදත් ඔබ වාසනාවන්තයෙක් කරන්න සූදානම් 2286 වෙනි දින මැදිමේ වාරේ. එහෙමනම් ධන නිධානයෙන් රුපියල් 9,22,00,000 ක් වූ සුපිරි තෑගක් ඔබේ කරගන්න දැන් සූදානම් වෙන්න. ධන නිධානයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය මුලින්ම අපි තෝරගන්නවා. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය X. ඔබේ අතේ තියෙන ධන නිධානය ලොතරැයියත් එක්ක ගැලපෙන්න ඕන ජයග්‍රහී අංක 4 ඊළඟට අපි තෝරගන්න. මුල්ම ජයග්‍රහී අංකය අංක 80. ඊළඟ ජයග්‍රහී අංකය අංක 58. ඊළඟට වාසනාව ගේනවා අංක 19. අද අවසන් ජයග්‍රහී අංකය අංක 64. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන අපේ තවත් ලොතරැයියක් ධන නිධානය කියන්නේ මේ අවුරුද්දට සුපිරි ත්‍යාගලාභියෙක් එක්ක රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 35 දෙනෙක් මේ වන විට අපි බිහි කරලා තියෙනවා. බොහොම ස්තුතියි. එහෙමනම් බලමු අද ධන නිධානයේ වාසනාව ගැන. අද ධන නිධානයෙන් රුපියල් ලක්ෂ 2 ජයග්‍රහකින් 3 දෙනෙක්ම අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත් අලවි කරනවා JA බන්දුලතා සෙවනගල, AS ප්‍රේමරත්න හෙට්ටිපොළ, AR බ්‍රාන්ඩ්දීන් පුත්තලව. ඒ අනුව අද ධන නිධානයේ සමස්ත වාසනාවන්තීන් 95,427 දෙනෙකු අතරේ රුපියල් 58,78,720 මුදලක් අපි බෙදා දුන්නා. ජාතියේ මහා ධන සම්පත ධන නිධානය රුපියල් කෝටි 13ක්, රුපියල් කෝටි 12ක්, රුපියල් කෝටි 9ක් වගේම රුපියල් කෝටි 8ක් ඔබට දිනා දුන්නා වගේම හෙට දවසේදී ධන නිධානයෙන් ඔබ වෙනුවෙන් සූදානම් කරලා තියෙන සුපිරි තෑග්ග ඔබට දිනා ගන්න පුළුවන්. සම්පූර්ණ වටිනාකම රුපියල් 9,25,40,288,72. ලොතරැයිලොව රජ කිරුල මහජන සම්පත අදත් ඔබ වාසනාවන්තයෙක් කරන්න සූදානම් 6,256 වෙනි දිනු මැදිමේ වාරයෙන්. රුපියල් කෝටි 2 ඉක්ම වූ සුපිරි තෑග්ගක් දිනා ගන්න ඉංග්‍රීසි අක්ෂරයත් වාසනාවන්ත අංක 6ත් අපි දැන් තෝරගන්න. අද මහජන සම්පතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය M, ජයග්‍රහී අංක 224932. ඔබත් හදන රටත් හදන මහජන සම්පත ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට ලක්ෂපති වාසනාවන්තීන් 4,055 දෙනෙක්, රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාගලාභීන් 222 දෙනෙක් එක්ක සුපිරි ත්‍යාගලාභීන් 12 දෙනෙක් බිහි කරලා තියෙනවා. බොහොම ස්තුතියි. බලමු අද මහජන සම්පතේ වාසනාව ගැන. අදත් මහජන සම්පතෙන් සුපුරුදු පරිදි රුපියල් ලක්ෂ 25ක ප්‍රථම ත්‍යාගලාභියෙක් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත් අලවි කරනවා ආර්යම්පති NLB අලවි නියෝජිත N රුක්මාධවන් මහතා. ඒත් එක්කම රට පුරාම ලක්ෂපති වාසනාවන්තයින් 21 දෙනෙකුත් අපි බිහි කරනවා. ලොතරැයිපත් අලවි කරනවා ශ්‍රීමති විධානපතිරණ මොරවක, UHA වෛද්‍යරත්න මාතර, MM මුනිදාස කොට්ටාව, නන්දික සිරිසේන හෝමගම, AG චන්ද්‍රපාල ගෝවින්න, BW ශ්‍රියාලතා යක්කලමුල්ල, LP චන්ද්‍රපාල පන්නල, AS ප්‍රේමරත්න හෙට්ටිපොළ, KG ආර්යරත්න හසලක, තිවංක ජයරත්න කඳපොළ, ප්‍රියන්ත පද්මසිරි කෙසල්පොත, AAS අමරසිංහ නොච්චියාගම, M නිතාෂන් චංකානේ, HA සෝමසිරි කලවාන, සමීර මාලියද්ද අනුරගම, TF ඩේන් කොටිකාවත්ත, සුසන්ත මිල් රෝයි රාගම, BM පොඩිරාලහාමි නාරම්බල, සුසිල් ප්‍රේමලාල් ගණේමුල්ල, ඒත් එක්කම කෑගල්ල සහ හම්බන්තොට කියන දිස්ත්‍රික්කවලිනුත් වාසනාවන්තීන් බිහි වෙනවා. ඒ අනුව අද දවසේ මහජන සම්පතේ සමස්ත වාසනාවන්තීන් 273,331 දෙනෙකු අතරේ රුපියල් 2 කෝටි 19,46,000 අසූක මුදලක් අපි බෙදා දුන්න. දිනක ජයනීත මහජන සම්පතෙන් හෙට දවසේ ඔබ දිනා ගන්න ඔබේ සුපිරි තෑග්ග රුපියල් 2,28,22,752ක්.

0: අද වියදමට අද සම්පත මේ 2026 වසරට රුපියල් 256,000 වාසනාවන්තීන් 377 දෙනෙක් බිහි කරලා තියෙනවා. ඒ විදිහට වාසනාවන්තීන් බිහි වෙන්නේ අද මහජන සම්පතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4ත් ගලපා ගැනීමෙන්. ඒ අනුව අද සම්පත ජයග්‍රහී 831 වෙනි දිනු මැදීමේ වාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය M ජයග්‍රහී අංක 4932. ඒ අනුව අද දවසේ රුපියල් 250,000 වාසනාවන්තීන් දෙදෙනෙක් අපි බිහි කරනවා. වාසනාවන්ත රත්‍රයපත් අලවි කරනවා KA දිසානායක මඩවල උල්පත සහ ගාමිණී සිල්වා පසර. ඒත් එක්කම රුපියල් 50,000 ජයග්‍රහකීන් 50 දෙනෙකුත් අපි බිහි කරනවා. ඒ අනුව අද දවසේ මේ විදිහට අද සම්පතෙන් බිහි කරන වාසනාවන්තීන් අතර රුපියල් 1,20,30,200 මුදලක් අපි බෙදා දුන්නා. ලොතරැයි වර්ග 8කින් වාසනාවන්ත පෑ භාගයකින් අදත් රට පුරාම වාසනාවන්තයින් 9,79,418 දෙනෙකු අතරේ රුපියල් 8,48,32,480 මුදලක් අපි බෙදා දුන්නා. හෙට දවසෙත් ඔබේ ජීවිතයට වාසනාව අරගෙන එන්න අපි සූදානම්. ඒ නිසාම ඔබ මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය NLD.

සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපිට ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමෙනි. මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීම

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

ලේ නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසැසින් නොවේ, අපි නුවණැසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි. පුහුදුන් අප අනිත්‍ය වූ කය නිත්‍ය වශයෙන්ද, අනාත්ම වූ කය ආත්ම වශයෙන්ද, දුකට මුල් වෙන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ

0: රජාගක සූත්‍ර දේශනාව දේශකයාණන් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩවඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් මේ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කල යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

අභිසම්නිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්නිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජ බය, සොර සතුරු කරදර, ගිනිබිය, තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම, පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ යටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

ශිෂ්‍යයන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තියක් වේ.

ශාස්ත්‍රයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේන්ද සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ ය මෙනෙහි කිරීම තුලින්, ඔබ ය සජ්ජායනා කිරීම තුලින්, ඔබ ය නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැම දිනාගේම සිත් සැනසෙනකොට අපටත් පිං සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තු වෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: FM 93.5 93.7 ලක්හඬ අහගෙන ඉන්න වෙලාවදී 5 විනාඩි 4යි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වන ශක්තිය ශබ්ද තරංගයට මුසුවි බොහෝ ඈත සිටින සසතයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

රැසි සැමකී ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

ඒ සීවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.